0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්.
1: අයබෝවන් සුබ දවසක්. ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කියන්නේ ඔබ අනිත් අයට වඩා වැඩියෙන් වැඩිපුර දෙයක් අත්පත් කරග

0: අන්නකම නෙවෙයි. ඔබ ළඟ මේ වෙලාවේ තියෙන දේ මොනවද? ඒ තියෙන දේන් ඔබ තෘප්තිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරන එකයි. අපි අතරින් බොහෝ දෙනෙක් තමන් ගත කරන ජීවිතයට වඩා අනුන් ගත කරන ජීවිතවල සුවපහසු බව ගැන වැඩි අවධානයක් යොමු කරමින් ඉන්නවා. තමන්ගේ අවශ්‍යතා ආශාවන් පැත්තකින් තියලා එහෙමයි කරන්නේ. සෑම විටම තමන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා හිතන පුද්ගලයාට වඩා කොහොම හරි ඉදිරියෙන් ඉන්න. මේක ප්‍රතිඵලදායක නැහැමයි කියන්න බෑ. මොකද ඕන් මොන විදියකින් හරි තමන්ගේ ඒ ඉලක්ක ටික ජයගන්නවා. හැබැයි ඔය මොන දේ රැස් කරගත්තත් අවසානයේදී ඔවුන්ට ජීවිතයේ තෘප්තිමත් භාවයක් ලබා ගන්න අසීරුයි. මොකද ජීවිතයේ තරඟයක් විදිහට දකිනකොට ඔබ ජීවත් වෙන හැම දවසකම තරඟාවලියක යෙදෙන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයේ සුන්දර චාරිකාවක් ගමනක් විදිහට දකින්න ඔබ ජීවත් වෙන සෑම දිනකම විවිධ අත්දැකීම් ලැබමින් ඉගෙන ගනිමින් තෘප්තිමත් බවට පත්වීමට ඉඩකඩ නිර්මාණය කරගන්නවා. ඒක නිසා මං ඔබට යෝජනා කරනවා ඔබේ ජීවිතයේ සනසිලිදායක තෘප්තිමත් භාවය රැකගෙන වැඩ කරන්න කියලා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
3: වෙලා උදේ 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
5: ලඛන මොඩින් ඉස් ඇලු.

0: අයිබෝන් සුබ දසනක් චග්‍රහ වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මේ මාසයේ 12 වෙනිදා ගහරුවාදා දවස අයිබෝන් සුබ දසනක් මේකලා
1: අයිබෝන් ගියන් සුබ දසනක්
0: අපි සූදානම් මද්දවසේදීත් ප්‍රධාන පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන සිරස්තල ඒ වගේම ලක්කන ප්‍රවෘත්තිංශයෙන් වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න එතකම මේකලා දැන් මේ අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් තමයි අද මේ ජාතික ධාරාවේ පුවත්පත් සියල්ලක්ම පහේ තොරතුරු වාර්තා කළ තිබුණා මම දැක්ක මේ ලංකාදීප පුවත්පත දිවයින පුවත්පත දිනමින පුවත්පත් තුනම අද දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා ඒ වගේම තමයි ඉංග්‍රීසි පුවත්පත්වල මේ සම්බන්ධයෙන් ඔයි අද දවසේදී තොරතුරු වාර්තා කළ තිබුණේ අපි අවධානය යොමු කරන දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අදත් හෙටත් වැස්ස කාලගුණය කියයි පෙදස් රසක් ජලයෙන් යටවේ ජලස රසක් වන්දමයි නායමේ අනතුරු ඇඟවීම් අද චෛරප සහිත බණ්ඩාරවල නගරයේ ජලයෙන් යටව තිබූ අයුරු ඒ වගේම ලොණුගම්මෙහෙරු ජලාශයේ වාන් දොරටු හැවිවෘත කර තිබෙන අයුරු ඒ වගේම බදුල්ල බණ්ඩාරගම මේ ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන චෛරප සහිත වද්දවසේදී දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා ඒත් එක්කම බණ්ඩාරවල ජලයෙන් යටවෙයි ලංකාදීප පුවත්පතද චෛරප සහිතව වාර්තා කළ තිබෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ අතුල් පිටුව ඊට ප්‍රථම ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරලිමු
2: Yes, again, let's move to the Delhi News newspaper. Meteorological Department forecasts increasing rains across Sri Lanka. For the more detail, the atmospheric disturbance in the low atmosphere of the Bay of Bengal in the vicinity of Sri Lanka has intensified into a low pressure area, authorities say. It's audio, Gihan.
0: අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට දිනමින පුවත්පත අද දවසේදී උපාලි කරුණාරත්න රංචලා වික්‍රමසිංහ ඒ වගේම ජගත් කලන්සූරිය පීජී ගුණතිලක නිශාන්ත අවේගුණවර්ධන සහ සිගමගේ තමයි අද දවසේදී මේ දිනමින පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සිරස්තලයට තොරතුරු සපයන්නේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත අතුල් පිටුවලට බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නායම් සහ අකුණු අනතුරු පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතර මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේද ජනතාවට දැනුම් දී තිබෙනවා බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ උතුරුමැද පළාත්වලට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ යාපනයේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඉදිරි දින කිහිපය තුළ මිලිමීටර 100ක්ම වූ තද වැසි අපේක්ෂා කරන බැවින් මෝසම් කාලගුණ තත්වයට අදාළව ත්‍රිවිධ හමුදාව පොලිසිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර අඛණ්ඩ සූදානම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා මේ වන විට පවතින කාලගුණික පුරෝකතර මගින් වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්වන හේයින් ගංගාවල ජල මට්ටම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කර තිබුණා මැණික්ගඟ ඉහළින් තිබෙන බෙහෙරගර ජලාශයේ වාන් දොරට විවෘත කර ඇති නිසා කතරගම පොදුබිමට පැමිණෙන බැතිමතුන් මැණික්ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙසද අධ්‍යක්ෂකවරයා සඳහන් කල්තබුණා එතකම අද උදෑසන 5:30ට මේකලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරපු කාලගුණ නාවැකේට අපි අවධානය යොමු කරමු
2: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතිනවා කියලායි සඳහන් වෙන්නේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපය තුලත් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා කියලත් අද සඳහන් කළා තියෙනවා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර වෙඩි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බස්නාහිර සබරගමුව දකුණ වයඹ සහ උතුරු පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින ඒත් එක්කම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.
0: ඒතකම මේකලා අපි අවධානය යොමු කරනොත් දැන් මේ ජලාශවල ඒ වගේම මේ ගංගාවල ජල මට්ටම් පිළිබඳව දවස්ෙදී වාර්තා කළ තිබුණා දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා මේ දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා දිස්ත්‍රික් කායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන මගින් නායෑමේ పూర్ව අනතුරු ඇඟවීම් නිකුත් කළ තිබෙනවා බණ්ඩාරවෙල වලල්ලාබිට රිදීගම නාවුල රත්තොට අබන්ගග කෝරලය බැලවාය බඩල්කුම්ඹුර ගොඩකවෙල රත්නපුර කලවාන ප්‍රාදේශලේකම් කොට්ටා සඳහා නායම් පිළිබඳ විමසිලිමත්වීමේ පළමු අදීරයේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා කියලයි සටහන් කළ තිබෙන්නේ. බදුල දිස්ත්‍රික්කයේ පස්සරට දෙවන අදීරයේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ පස්වරුවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශය 16ක සහ මධ්‍යම පරිමාණ ජලාශය 9ක වාන් දමමින් පැවති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජලකලමනා කරුණ ඉංජිනේරු HMP SD හේරත් මහතා සඳහන් කළා. රාජාංගනය, අබේවෙල, සොරබොර, මව් ආර, ලුණුගම්වෙහෙර, තිස්සවැව, බේරවිල, යෝධවැව, වෙහෙරගල, උස්ගල, සිඹලන්ගමුව, මාගල්ල, දේවහුව, නාලන්දාවැව, වෑමැඩිල්ල, දැදුරු ඔය, අලිකොට ආර් ජලාශය එසේ වාන් දමන ප්‍රධාන ජලාශය බවට පත්වී තිබෙනවා කියලත් වැඩිදුරටත් සටහන් වෙලා තිබෙනවා.
2: එතෙකම ගියන් දිව්‍යයින පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ පවතින වර්ෂාපතනය 15 වෙනිදා පමණ වන විට අඩුවිය හැකි බවද, මේ මාසේ අවසන් වන විට නිරිත දිග මෝසම් තත්ත්වය ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා තමයි අද දිව්‍යයින පුවත්පතේ සටහන. පෙරේදා උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 33 පොළොන්නරුවෙන් වාර්තා වී තිබෙනවා. පෙරේදා වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 124.1 මොනරාගල හඳපානාගල ප්‍රදේශයෙන් උයි වාර්තා වෙලා තියෙන්නේ කියලා තද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: එතකම මේ ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පට්ටිවල ග්‍රාම නිලධාරි බසමේ පවුල් 197ක පුද්ගලයන් 741 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා කියලා සඳහන් ප්‍රාදේශීය ලේකම් EMC ඒකනායක මහත්මිය සඳහන් කළේ ගලේවිල නගරය හා දඹවටන යන ප්‍රදේශවල පිහිටි නිවාසවල පදිංචි පුද්ගලයන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බව තමයි ඇය වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ.
2: එල්.එස්. සූර්යවණ්ඩාර මහතා ඉල්ලා සිටින් මේ වාරිමාර්ග අධ්‍යක්ෂතුමන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම වෙහෙරගල ජලාශය වාන් දැවීම කතරගම මැණික්ගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතින නිසාත් ගඟ පරිහරණය කරන බැතිමතුන් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පත සටහන් කරලා තියෙනවා.
0: එතකම ඔය ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පුද පූජා කටයුතු සඳහා කිසිදු බාධාවකින් තොරව වන්දනාමාන කිරීමට බැතිමතුන්ට හැකි බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලන මදුසංක මහතා සඳහන් කළ තිබෙනවා. පවතින තත්ත්වය මත මැණික්ගඟ ආශ්‍රිතව ජීවත් වන ජනයාට හා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට මැණික්ගඟට බැසීම නොකරන ලෙසයි කතරගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. එතක මේකලා ඊයේ සවස් බණ්ඩාරවෙලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නගරයේ ධර්ම විජය මාවතේ කොටසක් චලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට මහත් පීඩා ඇති වී තිබෙනවා. ධර්ම විජය මාවත පන්සල අසල මාර්ගයේ කොටසක් මෙසේ චලයෙන් යටවීම හේතුවෙන් නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබුණා. තවද වෙළඳසල් බොහොමයකටද ජලය ගලා යාම නිසා එම වෙළඳසල් හිමියන්ද අපහසුතාවයට පත් වුණා. බුත්තල ප්‍රදේශයට ඇදහැරෙන දහරා නිපාත වර්ෂාවත් සමග බුත්තල දෙමළිය වැව මෙවන විට පිටාර ගලමින් තිබෙනවා. එලෙස පිටාර ගලන ජලයට දෙමළිය ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු වගාවන් රසක් යටවී ඇති අතර දෙමළිය හරහා බුත්තලට දෙසට ගමන් ගන්නා මාර්ගයේද ජලයෙන් යටවී ඇති අතර කුඹුරු වගාවන් රසක් මෙවන විටත් ජලයෙන් යටවෙමින් පවතිනවා. වසර ගණනාවකට පසු මෙවැනි තත්ත්වයක් දෙමළිය ප්‍රදේශයට ඇති වූ බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.
2: ඔගයන් එහෙම තමයි අද මේ කාලගුණය පිළිබඳ තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. වතුර බිල නගී 3 ජූනි 30 වෙනිදා අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඇතුල් පිටවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. අද රංජන් කස්තුරේ වාර්තාව ගෙනෙන්නේ ජලබිල සමාලෝචනය කිරීම ලබන ජූනි 30 වෙනිදා සිදු කිරීමට නියමිත බව නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. වසරකට දෙවතාවක් ජලබිල සංශෝධනය කරන බවත්, ඒ අනුව ජූනි 30 වෙනිදා පවතින තත්ත්වයේ මත ජලබිල වැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර ආරංචි මාර්ග සඳහන් කළේ විදුලි ගාස්තුව ඉහළ නැංවීම නිසා ඉදිරියේදී ජල ගාස්තුවද ඉහළ නැංවෙනු ඇති බවයි.
0: එතකම හද දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යමති ආචාර්ය කරුණ අනුර කරුණාතිලක මහතා කියන කතාවක් අද චමීර ඇල්ලදෙනිය දිනමින පුවත්පතට සටහන් කළ තිබුණා. අපි මේකලා පුංචි විරාමයක් ලබා ගමු. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක. මේ සම්බන්ධයෙන් අපි තොරතුරු කතා බහ කරන්න සූදානම්. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න. අපි පුංචි විරාමයක් ලබා ගමු. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරනම් වෙලාව 10:05
2: විනාඩි 15යි.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකන්.

0: බලවදස්න 6 විනාඩි 20 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේකලා අපි අර විරාමයේ ප්‍රථම සදහන් කරම ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමු කරලා තියෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් ඉදිරි කාලය තුල මෙරට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පැන නොගැනෙන බව බලශක්ති අමාත්‍යාචාර්ය අනුර කරුණාතිලක මහතා සහතික කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අවශ්‍ය ඇනබුම් දැනටමත් ඇනෝම් කර ඇති බව තමයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ තිබෙනවා. එසේම QR කෝටා ක්‍රමය නුදුරු අනාගතයේදී ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවත්, අනවශ්‍ය ලෙස ඉන්ධන භාවිතය සීමා කිරීම සහ ඩොලර් ගලා යාම පාලනය කිරීම එහි අරමුණ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් අවශ්‍යතාව අනුව කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: Yes, and the Daily News newspaper also said like this about that news. Continuous supply of fuel available, Minister said. For the more detail, Energy Minister Dr. Anura Karunathilaka yesterday assured that there will be no issue regarding the country's fuel supply in the coming period. Let's see more details about it. The minister noted that there are currently sufficient fuel stock within the country and necessary orders for future requirement have already been placed, ensuring the continuous supply of fuel. The Daily News newspaper says like this.
0: 2015-2019 වසරවලදී ආරම්භ වූ නිවාස ව්‍යාපෘතිවල තත්ත්වය සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පිහිටවීමට රජයේ පියවරගෙන තිබෙනවා. අදාළ කමිටුව කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, ඒ අනුව එම කාලවකවානුවේදී ආරම්භ නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන්ද නැද්ද යන වග සහ වැඩ නතර වී ඇතනම් ඊට හේතු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමයි මෙම කමිටුවට පැවරී ඇත්තේ. කමිටු සමාජිකයන්ට පත්වීම් ලිපි ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, දිත්වා ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස දහසක් මේ වන විට ඉදිකර අවසන් බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද ඊයේ දවසේදී සඳහන් කරන්නේ කියලා.
2: නිවාස සමදන අධිකාරියෙන් කියන තොරතුරු අනුව 2015-19 කාලේ නිවාස ව්‍යාපෘති 2562 ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. මේකේ සම්පූර්ණ ඉදිකරන්න අපේක්ෂා කරපු නිවාස ගණන 64407ක්. නමුත් ඒකෙන් කොටසක් නිවාස සමදන අධිකාරියේ ණය දීලා හදන ගම්මාන, සමහර ගම්මාන තියෙන කෙලින්ම ආදාර. මේ කාලය ඇතුළත වැඩ ඉවර කළ තියෙන්නේ ආරම්භ කරපු නිවාස ව්‍යාපෘති වලින්, එහෙම නැත්නම් නිවාස ගම්මාන වලින් ගම්මාන 386ක විතරයි වැඩ අවසන් කරලා තියෙන්නේ. 101ක වැඩ පටන් අරගෙනම නැහැ. වැඩ මොනෑම විදියකින් හරි පටන් ගත්ත ගම්මාන 58ක වැඩ අතරමඟ නවත්තලා තියෙනවා. ණය වැඩසටහන සඳහා ලොකු මුදලක් දීලා තිනවා. ඒවා අය වෙන්නේ. අය වෙන්න තින්දා නිවාස සම්බන්ධ අධිකාරිය දැන් අර්බුදයක ඉන්නේ. මේ භාගයට හදපු ගෙවල් වෙන ඇත්තටම ගයක් නැති කෙනෙකුට දෙන්න ගියාම මේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉඩමත් ගයක් තියෙන කෙනෙකුට තවත් ඉඩමක් දීලා එයා භාගයට ගයක් හදලා නිවාස සම්බන්ධ අධිකාරිය මුදල් කොටසයි දීලා තියෙන්නේ. ඒ ප්‍රතිලාභියත් මුදල් කොටසක් දාලා ගේ භාගයට හදලා ඒක එයා පාවිච්චි කරන්නෙත් නැහැ. වෙනකට දෙන්නත් එහෙනම් රට පුරා ගත්තාම ගෙවල් 50000ක් විතර භාගයට හදලා තියෙනවා. ඒවල අතරින් පදිංචිත් නැහැ. සුදුසුම කට්ටියට දී ගන්න දෙරෙලා තියෙනවා. මේකේ ඉඩම් ගැටලු තියෙනවා. ප්‍රතිලාභින් තෝරා ගැනීම ගැටලු තියෙනවා. ඊට පස්සේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැති ගම්මාන තියෙනවා. ඊළඟට තමයි නිවාස සම්බන්ධ අධිකාරිය විදිහට මේ ණය ප්‍රශ්න හිර වෙච්ච එක. ඒ වගේම ප්‍රතිලාභී පවුල් ණයවල ප්‍රශ්න හිර වෙච්ච එක. ඔන්න ඔය ප්‍රධාන කරුණු පහ තමයි විශේෂම විමර්ශනය කරන්න ඕනේ.
1: කුඩා තේවතු හිමියන්ට මේ වසරේදී අතිරේක පොහොර සහනාධාර වටයක් නොමිලේ ලබා දීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇති බවයි.
3: ඇමරිකන් ඩොලර් 450ට තමයි යූරියා මෙට්‍රික් ටොන් එකක් අපි බෑවේ යුද්ධෙට පෙර. දැන් වෙනකොට යූරියා නැවක් බාමින් තිබෙනවා. මේ මැයි 5 වෙනිදා තමයි ලංකාවට ආවේ. ඒතකොට දැන් මේ මෙට්‍රික් ටොන් එක ඩොලර් 800ට බාන. මේ පොහොර මිල ඉහළ යාමත් එක්කම දැන් අපි තේ ගොවීන් සඳහා පොහොර ලබා දෙන්නේ අවුරුද්දට එක වටයයි. වී ගොවියට සැලකුවා වගේම මෙරටේ කුඩා තේවතු ගොවියටත් සහනාධාරයක් ලබා දිය යුතුයි කියලා ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා. ඒ අනුව අපි තීන්දුව කරා අවුරුද්දට එක වටයක් පමණක් තේ ගොවියට ලබා දීපු පොහොර සහනාධාරය මේ ප්‍රශ්නේ නිසා මේ අවුරුද්දට පමණක් තව වටයක් ලබා දෙන්න ඕනේ කියලා අපි තීන්දුවක් කරන් තියෙනවා. ඒ අනුව ඉදිරියේදී අපි කල්පනා කරනවා මේ මැයි මාසයේ අවසානයේ ජූනි වගේ වෙනකොට අපේ රටේ තේ ගොවියන්ට නැවත වටයක් අපි පොහොර සහනාධාරයක් ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා.
1: සහ සතොසෙන් අර්ථාපල් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ අර්ථාපල් කිලෝවක් ගොවීන්ගෙන් රුපියල් 220කට මිලදී ගන්නා බවයි.
4: රජයේ මැදිහත් වෙලා රුපියල් 220ට අල මිලදී ගන්න. ඊට වඩා වැඩි මිලට ඕනනම් ගොවියට විකුණන්න පුළුවන්. එතකොට මේ 220 කියන මේක එන්නේ අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවට යන ගියා. ඒකෙදි අල ගොවි සංවිධාන, අල ගොවි නියෝජිතයෝ ඒගොල්ලෝ තාම. ඒ සාකච්ඡාවලදී ගොවින්ගේ පැත්තෙන් ආපු ඉල්ලීම් එක්ක ගොවි සංවිධානත් එක්ක කතා කරලා ආපු එකඟතාවයන් වලට අනුව තමයි මේ ක්‍රියාවලිය එන්නේ. ගොවින් ඉල්ලීම තිබුණේ විශේෂයෙන්ම අල කිලෝ එකක් රුපියල් 200න් එහා මිලක් අපට ලැබෙනවා නම් අපි සතුටුදායකයි. අපිට ප්‍රශ්නයක් නැහැ. මේක තමයි ගොවි නියෝජිතයන්ගෙන් ආපු නිගමනය. අල වගා කරන ගොවියා වගේම අල කන මිනිස්සු ප්‍රමාණයට වඩා වැඩිනේ. එතකොට ඒක මත මේ ගොවිය හැල්ලු කරනවා නෙමෙයි. එහෙමනම් මේ දෙපැත්තම බැලන්ස් වෙන්නත් ඕනේ. ගොවිය ආරක්ෂා වෙන්නත් ඕනේ. ගොවියට සාධාරණත්වයක් වෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් පාඩුකයට සාධාරණත්වයක් වෙන්නත් ඕනේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතද සඳහන් කරලා තිබෙනවා මනුෂ්‍යගේ වත්කම් බැරකම් පිරික්සයි කියලා. අද සුභාෂිනී සේනානායක සහ පාරින්දියා ගුණදාසයි වාර්තාව ගෙන එන්නේ. අපි බලමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තමයි මේ සම්බන්ධයෙන් මේ කියලා තොරතුරු සටහන් කරලා තිබෙන්නේ. හෙටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කර මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාස සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා හමුවේ ඊයේ දනුම් දී තිබෙනවා. අල්ලස දූෂණය හා නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානාත්මක සංවිධානයේ කාමන්ත තුෂාර මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: Former Sri Lankan Airlines CEO death, magistrate inquiry today. For the more in detail, the magistrate inquiry into the death of former Sri Lankan Airlines CEO Kapila Chandrasena, who was accused of accepting a $2 million bribe during the acquisition of Airbus aircraft, will take place today before Fort Magistrate Prasanna Amarasena. The post-mortem examination regarding his death was conducted last Thursday. Let's see more details about it in Sinhala Gihan.
0: ලංකාදීප පුවත්පතේ මේ කළ මේ අවධානය මහින්ද ප්‍රියංකර අද අල්ලස් කොමසමට කියලා දවසේදී ලංකාදීප පුවත්පත සටහන් කර තිබෙනවා. විලී ගමගේකින් පැය 4ක් ප්‍රශ්න කරයි කියලා තද සටහන් ශ්‍රේණත් ප්‍රසන්න ජයසූරියයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් යාන 1000ක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තයි කියන සිද්ධියට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කරගෙන යන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අද උදෑසන 9:30ට කොමිස මහමුවේ පෙනී සිටීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිස මහමුවේ අද දින පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මීට සති 3කට පමණ ඉහතදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මෙම දෙදෙනා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ එම දැනුම් දීමට අනුවයි කියලා සටහන්. තමන් අද දිනේදී කොමිසම හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. කොමිසම හමුවේ අද දිනේ පෙනී සිටින බව හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගෙන් ලංකාදීපයේ කළ විමසුමකදී ඔහු ඊට සහභාගී වන බව තමයි වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. මෙම සිද්ධියට අදාළව දකුණු පළාත හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතාගෙන් ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳ පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබුණා. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව විලී ගමගේ මහතා උදාහරණ ලදයි කොමිෂන් සභා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් සමින්ද්‍ර රාජපක්ෂ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිවන ප්‍රියංගා නියෝමාලි අතරංගොටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා පසුගිය මස දෙවනදා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මාස දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ සිට පසුව අපමත මුදාහැර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී සිටියදී සැක කටයුතු ලෙස මිය ගියා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: දෙවෙනි පුවත්පතටයි අවධානය ගම්මන්පිලගෙන් සිIDට ප්‍රකාශයක් සුජීවිත අස්සරයි අද වාර්තා වරගෙන එන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ පසුගිය දාකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළවරුමේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් ඊයේ ත්‍රස්ත විමර්ශන කොටසේ ප්‍රශ්න කර තිබෙනවා කියලායි සටහන් කරන්නේ. අද පොලිස් මූලස්ථානයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොටසේ කළ දැනුම් දීමකට අනුවේ මහතායම කොට්ටාසය හමුවේ ඊයේ පෙනී සිටියා. ප්‍රකාශ ලබා දීමට පෙර මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා පොලිසිය සතු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ප්‍රකාශ පදනම් කරගනිමින් තමයි මම මේ ප්‍රකාශය සිද්ධ කළේ. මම ආවේ පොලිසියට උදව් කරන්න. අද අල්ලස් කොමිසමට යන අය ඉස්සර කාලේ සිරිපාදේ මක්කම ගියා වගේ යන්නේ. අල්ලස් කොමිසමේ ලොක්කෝ අද මැරෙන විදිහත් කලින්ම කියනවා. ඒ විදිහටම මැරෙනවා කියලා ඔහු කරපු ප්‍රකාශය නිසා තමයි ඔහු මේ විදිහට ත්‍රස්ත ප්‍රහාර කොටාසේ හමුවේ අද කැඳවා තිබෙන්නේ කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
0: ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවාද? ලංකාදීප පුවත්පතේ අතුරු සිරස්තලයක් විදිහට නිමල කුඩුතුවක් ඔය වාර්තාව ගෙන එන්නේ. අලුත් විදුලි බිලෙන් කර්මාන්ත රසක් හාන්සේ. කර්මාන්තකරුවෝ කියති ඇඟලුම් ඇනවුම් අවධානමේ සන්නිවේදන මධ්‍යස්ථාන ගාස්තු නන්වයි ෆොටෝකෝපියක් රුපියල් දෙකකින් නැග්ගයි කියලා දවසේදී සටහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරමු. පුංචි විරාමයක් අරගෙන ආරාධනා කරනවා ඔබට FM 93.5 FM 93.7 ලක්කන්ද මෝර්නින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින වෙලාව මතක් කරනම් වෙලාව දර්ශන 6යි
1: විනාඩි 31යි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන්ද අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන්ද.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: රාත්‍රියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහස සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011176679579
3: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: අපි යනවා විදේශ පිටුවට මොනවද වාර්තා වන විදේශ තොරතුරු කියලා ඔයලා බලන්න.
1: ලංකාදීප පුවත්පතටයි මේ අවධානය. සෙලෙන්ස්කි හමුවෙන්න පුටින් කැමැත්තෙන් අද මේ සම්බන්ධයෙන් නොඳු දිනගේ ඡායාරූපිකුත් සමගින ඔය ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ රුසියාන යුක්‍රේන යුද්ධය අවසන් වීමට ඉතා ආසන්නයයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා. පුටින් මේ බව සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමට තමන් යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කීට මුහුණට මුහුණ හමුවේ සාකච්ඡා කිරීමට කැමැති බව පවසමින් කියලායි සඳහන් වෙන්නේ. පුටින් යුක්‍රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවීමට කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මේ බවද අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා විදේශ පුවත් විදිහට.
0: සටන් විරාමය අවධානම ගේරාණ සමග පවතින සටන් විරාමය පැවතීම අවධානම් සාගත තත්වයක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාවට ඉරානයේ ලබා දුන් ප්‍රතිචාරයෙන් පසුව දෙපාර්ශ්වයම බේවන විට කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එකගතාවය පළ නොකිරීම ඊට හේතු වී තිබෙනවා. සියලු පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම, යුදහානි සඳහා වන්දි ලබා දීම, ඇමරිකානු නාවික අවහිර කිරීම අවසන් කිරීම, නැවත ප්‍රහාර එල නොකරන බව සහතිකයක් ලබා දීම සහ ඉරාන තෙල් අලවිය යලි ආරම්භ කිරීම යන කරුණුද ඉරානය විසින් ඉල්ලා තිබෙනවා. ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමින් පහෙන් එකකට ප්‍රවාහනය කරන දැනට නාවික ගමනාගමනය අත්හිටුවා ඇති හෝමු සමුද්‍ර සන්ධියේ ස්වෛරීභාවය පිළිබඳව ඉරානය අවධාරණය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ට්‍රම්ප් සඳහන් කරේ අප්‍රේල් 7 වනදා සිට ක්‍රියාත්මක වන සටන් විරාමයේ ස්ථාවරත්වයට ඉරානීය මෙම ප්‍රතිචාර තර්ජනයක් වී ඇති බවයි එම එක්සත් ජනපදයේ යෝජනා කර තිබුණේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි වඩාත් මතභේදාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට පෙර සටන් විරාමයේ නැවැත්විය යුතු බවයි. මේ අතර සාකච්ඡා එන හිටීමත් සමග හෝමු සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් බැරුලයක මිල $104 ඉක්මවා ගොස් තිබෙනවා. පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වීමට පෙර ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු ප්‍රමාණයෙන් 5%ක් ප්‍රවාහනය කළේ මෙම පටු මුහුදු මාර්ගය හරහා වන අතර එතැන් සිට එය ගැටුමේ ප්‍රධාන පීඩන ලක්ෂයක් බවට පත්ව තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සටහන් කරනවා.
1: දිනමිනි පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිනවා කියන ඇමරිකානු යෝජනාවලට ඉරානයේ දුන් ප්‍රතිචාරයට ට්‍රම්ප් ගෙන් දොස් සතුරා හමුවේ හිස නොනමන බව ඉරාන ජනාධිපති කියයි කියලා තමයි අද දිනමිනි පුවත්පතේ සටහන වෙලා.
0: අපි විදේශ පිටුවෙන් යන ක්‍රීඩා පිටුවට මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා ඔයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
1: නවසීලන්ත ඒ, ශ්‍රී ලංකා ඒ කාන්තා එක් දින තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. පළමු තරගය අද දඹුල්ලේදී කියලායි සටහන් වෙන්නේ. සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඒ කණ්ඩායමට එරෙහිව එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක් දින තරගාවලියේ පළමු තරගය අද රන්ගිරල දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඉතිරි තරග 15-18ක් ඉතිරි තරඟ 15 සහ 18 වෙනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එක් දින තරඟයේ අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ.
2: කාටූන්ස්
1: දිනමින පුවත්පතේ

0: රංජනගේ කාටුනේ අද මෙහෙමයි සඳහන් වෙන්නේ. කපිල මැරුණත් නඩුව ඉදිරියට යනවලු. සමහරු හිතන්නේ නැති වැඩේ ඉවරයි කියලා. කියලයි සඳහන් වෙන්නේ.
1: ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ මේ වෙනකොට 33කින් විදුලි බිල වැඩි වෙලා තියෙනවලු. යකඩෝ අර පාඩු කරන්න පුළුවන් කියපු ගානට තව 102යිනේ තියෙන්නේ කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා තියෙන්නේ. එතකම අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
0: පංකජ රුවින්දගේ සරදම් කාටුනේ මෙහෙම සඳහන් වෙනවා. විපක්ෂයේ සිටින දක්ෂීන් ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නවා කියලා ඇමති වසන්ත කියනවා. හරි හරි අනුරගේ දෑත් ශක්තිමත් කරන්නනේ කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ.
1: මෙසු සමයන් කාටුනේ දිවයින පුවත්පතේ මූල්‍ය කළමනාකරණයට ප්‍රතිපත්ති සම්පාදනයට ආචාර්ය හර්ෂද සිල්වාට ලොකු පුටුවකට ආණ්ඩුවෙන් ආරාධනා බං. ඉස්සර ගමේ ගොඩේ මිනිස්සු තමන්ට නැති දෙයක් අල්ලපු ගෙදරින් ඉල්ලගන්න ලැජ්ජා උනේ නැහැ කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ. එතකම අපි අද දවසේදී ලක්කන මෝර්නින් නිවුස් සලට් මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
0: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට දාහ

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ගුඩ් මෝර්නින්. වෙලාව 7:00.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: උණුසුමක් සැනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් සහ ගුලි බඩේ අමාරු සහ ලතුරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් සහ ගුලි

0: Good morning. Hatai vinadi hayai velawa subudassanak.
1: Good morning subudassanak ada May maase dolos venida.
0: Agaruada.
1: Wah hala tina da me. Podi lassana janapri kathawak tiena. Eka kaleka or kale raja thorana velawaka. Singha thorana kali.
0: Okay.
1: Kale raja thorana kalin kaleka දැන් රජෙක් නැලු. දැන් රජෙක් නැති වුණාම දැන් ඕනම කෙනෙකුට මේකට තරං කරන්න පුළුවන් නිසා. ඉතින් හැමෝම උත්සාහ කරනවලු දැන් කොමාරි රජ වෙයි. ওই කාලේ නරියට පොඩි කරදරයකුත් වෙලා තිබුණලු. නරියව වැටුණලු හදිස්සියේ ඔය හැමෙන් දුවගෙන කැලිමැද්ද යනකොට උදාහරණයක් වචනයක් ඉදිරියට ගත්තා තීන්ත බාල්දියක් වගේ.
0: රයිට්.
1: හරි.
0: කැලේ කොහෙද තින්
1: අන්නේ කැවැඩි
0: එච්චර දුරට හිතන්න
1: එපා
0: කතාව කියන්න වෙන්නේ
1: ඌ අහල පහල ගමකට පැනලා හරි මොකක් කරලා තීන්ත බාල්දීර වදුනා කියලා
0: ඔව්
1: අන්තිමට ඉතින් දැන් තීන්ත බාල්දීර වැඩිච්ච නරියා දැන් ආයි කැලේට ඇවිල්ලා තමන්ගේ
0: වාසස්ථානේ
1: ඔව් සත්තුත් එක්ක ආයි එකතු වුණාම සත්තු බැලවලු ඈ
0: මේ මොකද මේ
1: අමුතු ඩයල් එකක්
0: හා
1: අපි මූව ප්‍රජා කරමුකෝ
0: අහහ අමුතු ඩයල් එකක් නේ
1: අමුතුයිනේ අමුතුවට පේනවනේ
0: ඔව්
1: ඉතින් කොමාරි රජා තෝරන දවසේ හැමෝම බැලුවලු මේ ඔක්කොම මැද අමුතු සතෙක් ඉන්නවා.
0: අහහ.
1: ඉතින් මීට කලින් දැකලා ඉන්න සිංහයා ඉන්නවා, වලහා ඉන්නවා, කොටියා ඉන්නවා.
0: අලියත් ඉන්නවා.
1: අලියා ඉන්නවා. මීට කලින් දැකලා ඉන්න ඔක්කොම ගෝන්නෝ, මීමින්නෝ, රෝ වල්ලුරෝ.
0: හරි.
1: ඔක්කොම උන් ඉන්නවා.
0: මොනස්?
1: නරිත් ඉන්නවා. ඒ නරිත් එක්ක වෙන අමුතු කිකුත්
0: තියෙනවා. අහහ.
1: ඊට පස්සේ ඉතින් අපේ කොහොමත් අපේ සමාජය වගේ තමයි ටිකක් ඒ කැල සමාජෙත් ටක් අමුතු එකක් දැක්කම නියක් තේනවා
0: ඔව් නිය රැල්ලට යනවා
1: ඔව් ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා මේ දුන්නලු රජකම දුන්නලු
0: ආහහ
1: රජකම දීලා ටික දවසක් ගියාලු
0: හා
1: යනකොට මහා වැස්සක් ඇවිල්ලා අර තීන්තරිය හේදිලා ගියා බැලුවම පර්ණ නරියමලු
0: ඕ
1: ඈ
0: අමුතු එකක් නැහැ
1: අමුතු එකක් නැහැලු ඒ කියන්නේ සමහර වෙලාවට සමහර පුද්ගලයෝ අපේ සමාජේ ඉන්න.
0: අහහ අමුතු එකක් දෙනවා.
1: ඔය කියන්නේ මවාගෙන ඉන්නවා සමහර ඒවා තමන් ඇතුලෙන් ඉන්නේ අර ඔය වගේ ලස්සන පොඩි කතාවකට පොඩි කාලි ගන්නවා.
0: අර බැටළු හැම පොරව ගත්ත වෘකයාද?
1: වෘකයා.
0: අන්න
1: හරි. අර එහෙම ඒවා තියෙනවා.
0: ඔව්.
1: ඒතර අපේ සමාජය ඇතුලෙත් අපි මෙහෙමයට හවු වෙනවා. ඒ කියන්නේ සමහර විට අපේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාළුවා ඉන්නේ ඇත්තටම වෘකයෙක් ඉන්නේ හැබැයි බැටළු එක්ක වගේ.
0: අහහ කන දෙන්න වගේ ඉන්නේ.
1: ඔව්. එතකොට අමුතු විදියට පේනවා.
0: හා
1: අලුතෙන් ඔෆිස් එකකට කවුරු හරි ආවම අපිට අලුත් විදියට අමුතු විදියට පේනවා.
0: ඔව්.
1: ඊට පස්සේ අපි හිතන අපි යාව ලොකු කරගන්න.
0: හා ටික කාලයක් යන්න ඕන රංගේ දැනෙන්න.
1: ටික කාලයක් යන්න ඕන. මහා වැස්සක් එන්න ඕනි, සායම සීදිලා යන්න ඕනි. සැබෑ ස්වරූපේ මතුවේ.
0: ඇත්ත.
1: ඉතින් මේක ලස්සන පොඩි ඔය අපේ සමාජයේ තියෙන පොඩි කතාවක්. ඉතින් තමන් කැමති තැනකට මේ කතාව ඇප්ලයි කරලා බලන්න.
0: රයිට්.
1: ඔබ එහෙම කෙනෙක් නෙවෙයි කියලා අපිට හැඟෙනවා.
0: ඔබ එහෙම රැවටිලා ඇති හැබැයි.
1: අනන්තවත් රැවටිලා. ඔයා මම අපි හැමෝම අන්නේ සායම් වලින් වැහුණු නේද? ඒ බොරුකාර නරින්ට ඕන තරම් රැවටිලා
0: තියෙනවා. අහ අදත් රැවටේ පරිස්සමෙන්.
1: ඔව් ඒ නිසා පරිස්සමෙන්.
0: 7 විනාඩි 10යි.

0: වාර්තාපිට වාර්තා තමන කෝටි අතේ එල්.එල්.බි. තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තම සම්පත තහන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: අඩකුමුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්.

0: හතයි විනාඩි 22යි දැන් වෙලාව.
1: රණවිරුවන් අපේ විරෝදා රණවිරුවන් ගැන කියවිච්ච ලස්සන සින්දුවකින් අපි ආවි බ්‍රේක් එකට.
0: ඕකේ.
1: අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ විජය නිෂ්පාදන ගැන. ඔබ දන්නවා ලංකාවේ විතරක් නෙවෙයි මේ වෙනකොට ලෝකෙම පිළිගත්ත කුළුබඩු නිෂ්පාදන පෙළක් බවට විජය නිෂ්පාදන පත්වලා තියෙනවා.
0: ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ඔබ පිටරටක ජීවත් වුණත් ලංකාවේ රස හොයන්න සුපර් මාකට් වලට ඇවිල්ලා විජය නිෂ්පාදන තියෙනවද කියලා බලන්නේ. දැන් අපි පහුගිය දවස්වලකෝ දැන් ජපානයටත් මේ රස විඳන්න විජය නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඉතින් ලෝකෙ පුරාම විජය කියන නමත් එක්ක ඔබ ඔබේ කෑම වේල රසවත් කරගන්න ඔබ මොන රටක හිටියත් ලංකාවේ රසට කෑම ටිකක් කනවනම් ඒ විජය නිෂ්පාදන නිසා. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ඔබ ගන්නේ පැල්වත්ත කියන නමින්. මොකද අපේ රටේ අපේ නිෂ්පාදනයක් සහ අපේම රටේ සල්ලි අපේ රටේ මිතුරු කරගන්න පුළුවන් විදිහ හොඳ ක්‍රමයක් තමයි දේශීය නිෂ්පාදන වලට හුරු වෙන එක. නිසා ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නවා නම් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න.
1: එවගේම හඳහන ලොතරය ගැන කතා කරොත් හඳන්න මේ දවස්වල වැඩිපුර මිලදී ගන්න කියලා කියන්නේ අර කෝටි ගණන් ලක්ෂ ගණන් තෑගි දිනා ගන්න වැඩිම අවස්ථා තියෙන මේ දවස්වල හඳහන ලොතරයි.
0: නියත ධන යෝග හඳහනත් එක්ක දැන් අවුරුද්දේ සුපිරි ජයග්‍රහකයෝ 3 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. දසලක්ෂපතියෝ 61 දෙනෙක් ඉන්නවා. ඉතින් ඊළඟ වාසනාවන්තයා ඔබ වෙන්න නම් නියත ධන යෝග හඳහන වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: හතයි විනාඩි 27යි වෙලා. මේ දවස්වල කාගේ කාගෙත් අවධානය තියෙන්නේ තමිල්නාඩුව පැත්තට.
1: ඔව් නේ. පුවත් මවනවා.
0: ඔව්. ඒකට හේතුව දකුණු ඉන්දිය නළු තලපති විජේ. ජෝසප් විජේ චන්ද්‍රසේකර්. මහා ඇමති වීම. ඊට පස්සේ දැන් පුටුවේ වාඩි වුණා විතරක් නෙවෙයි යා නේද?
1: දී පොරොන්දු එකින් එක මෙව කරන්නත් පටන් අරන් තියෙනවා.
0: තමිල්නාඩුවේ නිවාස වලට මාස දෙකක් යනකම් විදුලිය දුන්න අපි ඒ කිවි කතා කරේ.
1: ඔව්.
0: ඊට පස්සේ ආගේ තව තියෙනවා මේ කියන්නේ ආ දැන් කියන්නේ චිත්‍රපටි බලලා තියෙන රසිකයෝ ටිකක් නේ යාට මේ ඡන්දේ දුන්නේ.
1: දැයිතින් මිනිස්සු බලාපොරොත්තු වෙන චිත්‍රපටි වල වගේ වැඩ කරයි කියලා.
0: දැන් හැබැයි රසිකයෝ නෙමෙයි ඉන්නේ දැන් ඉන්නේ ඡන්දදායක. කොහොම වුණත් මේ විජේ පසුගිය ඡන්දේ දුන්න පොරොන්දු අතරේ ඒ ඔක්කොටම වැඩි ඊයේ හරි ලස්සන වැඩක් වුණා. එයා ගිහිල්ලා හිටපු මේ තමිල්නාඩු මහා ඇමති ස්ටාලින්ව එහෙම මුණ ගැහිලා ගෙදරට ගිහිල්ලා හම්බෙලා.
1: අහහ.
0: ගෙදරට ගිහිල්ලා හම්බෙලා කතා කරලා කිව්වා මම මේක කරා යන්නම් ඔබේ අත්දැකීමුත් මට දෙන්න. මොකද මේ මම මේ සබ්ජෙක්ට් එකට අලුත්. එතකොට සමහර වෙලාවට මට මගේ හිතුමනාපයට වැඩ කරන්න බැරි වෙයි.
1: ඔයාලා සීනියර්ස්ලා නිසා ඔයාලගෙන් උත්හන්න වෙයි.
0: අන්න ඒක හරි වටිනවා.
1: දැන්
0: සමහර ලාවට සමහර මිනිස්සුන්ට බලය ලැබුණම දන්න කියන කෙනෙක්ගෙන් අහගන්න. දැන් අපි ආයතනයේ හිතමු. ඔයා හිට මැනේජර් කරනවා.
1: ඔව් මං ඔයා දිහා බලනවද
0: නෑනේ. එතකොට සමහර විට ඔයා ඔයාගේ ගමන නා ගන්නවා අනා ගන්නවා. ඒක තමයි ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙන්නේ
1: ඕනම ශේෂ්ත්‍රයක.
0: ඕනම ශේෂ්ත්‍රයක. ඉතින් ඒ නිසා ස්ටාලින්වත් හම්බෙලා කතා කළා. දැන් ප්‍රශ්නයක් නැහැ ස්ටාලින්ටත් ඕන්ලා කැවිලා මේ රජයත් එක්ක එහෙම නැත්නම් තමිල්නාඩු මේ මහා ඇමතිත් එක්ක වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හැදිලා
1: තියෙනවා.
0: දැන් බලමු ඊට පස්සේ යා දුන්නා රුපියල් 2500ක මාසික ආධාරයක් දෙනවා කියලා අර මාතෘ මූලික පවුල් සඳහා. ඊට පස්සේ දරුවන් සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙච්ච දෙපාර්තමේන්තුවක් පිහිටනවා කෝ. අර ගෑස් සිලින්ඩර් කතාව තියෙනවා. එතකොට රත්තරන් ග්‍රෑම් මටේ කතාව තියෙනවා. සිල්ක් සාරි දෙනවා. ළමයි පාසල් හැර යාම වළක්වන්න මාතෘ මූලික පවුල් සඳහා වාර්ෂිකව රුපියල් 15000ක් දෙනවා.
1: ඔය බස් සේවාවක් ගැනත් කිව්වනේ.
0: නොමිලේ කාන්තාවන්ට නොමිලේ බස් සේවාවක් හඳුන්වලා දෙනවා. තමිල්නාඩු පුරා කාන්තාවන් සඳහා නොමිලේ. නියමයි. නේ? ඊට පස්සේ කාන්තාවන් දෙරිව අපරාධ අවම කරන්න විශේෂ ඒකකයක්. දැන් ආපු ගමන් සට පට ගාලා දැන් වැඩ කරගෙන යන්නේ. දැන් ඉතින් හුස්මක් අටක් නැහැ. දැන් අනිත් අයටත් වැඩ කරන්න වෙනවා එක හුස්මට.
1: හරි.
0: එතකොට අලුත උපන් හැම පොඩි දරුවෙකුටම රන් මුද්දක් සහ ලදරු භාණ්ඩ කට්ටලයක්. ඔයගේ ගොඩාක් ඒවා කියලා තියෙනවා. මාසික ආධාර දෙනවා. රුපියල් 125ක් දක්වා අපරාහිත ණය දෙනවා.
1: හරි. තමිල්නාඩුව මත්ද්‍රව්‍ය වලින් තොර ප්‍රාන්තයක් බවට පත් කරනවා.
0: ඔව්. දැන් පොරොන්දු 40ක් දීලා තියෙනවා. 40ෙන් දැන් මෙයා 1 2 3 4 මෙහෙම ටික් කරගෙන කටටටටල් කරගෙන කරගෙන.
1: හරි.
0: මරුනේ.
1: ඔව්.
0: කියන්නේ දකුණු ආසියාව සාමාන්‍යයෙන් දේශපාලනයේ පොරොන්දු කියලා කියන්නේ ඡන්දදායකයෝ හැම වෙලේම අලුත් මාවතකට ගෙනියනවා. ඔයාට වැඩිය මම හොඳ ලස්සන පොරොන්දුවක් දුන්නොත් මගේ පස්සේ
1: මිනිස්සු ඇඳෙනවා.
0: ඇඳිනවා ඇඳ ගන්නවා නියමෙට. හරි. මේක දකුණු ආසියානු මේ දේශපාලන ප්‍රවාහයේ හැසිරීමේ ස්වභාවය. ඉතින් ඒ නිසා තමයි ඡන්ද ජය ගන්න මේ වගේ පොරොන්දු දෙන්න. දැන් අතීතයේ ඉඳලා අපේ රට ගත්තත් අපේ රටෙත් එහෙම තමයි. දැන් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙම අපේ රටේ නිල් කොළ රතු නේද? ඒ විදිහට
1: හඳුරු තියෙනවානේ.
0: ඔව් එහෙම ඇවිල්ලා එකපාරක් හඳෙන් හාල් දෙන්නම් කිව්වා. ඊට පස්සේ හාල් පෝලින් පාම් පෝලින් හාල් පොලු එහෙම ඇති වුණා. ඊට පස්සේ ඇට අටක් දෙන්නම් කිව්වා. මේ ලංකාවේ දේශපාලන හැසිරීම ගැන නිකන් මතක් කරන්නේ කාටවත් අපහස්තාවටපත් කරන්නවත් අහසෙල්ලක් කරන්නවත් නෙමෙයි. ඊට පස්සේ චන්ද්‍රිකා මහත්මියට පින් සිද්ධ වෙන්න ටික කාලෙකට පාන් රුපියල් 3.50ටත් කන්න පුළුවන් කාලයක් තිබ්බා. ඔය මම නිකන් මේ එදා මෙදා තුර ලංකාවේ දේශපාලන පොරොන්දු ගැන
1: කියන්නේ.
0: එතකොට ඒ කාලවල සමහර තැන්වල නිකන් පොඩි අරගල ස්වරූපී දේවල් ඇති වුණා. හැබැයි ජනතාවට දෙන සහන එහෙම කප්පාදු වෙනකොට මිනිස්සු පාරට බහින්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඔය අන්තිමට තිබ්බ ගෝල් ෆේස් අරගලිය දක්වා එන්නේ
1: ජනතාවට දීපු පොරොන්දු ඉටු නොකිරීම
0: නේ. ඔව්. ඒ නිසා මේ කවුද විජය මහත්තයාටත් ලංකාව දිහායෙන් මෙහෙම ළඟම රටනේ මෙහෙම ඔළුව හරවල බලපු ගා අපිව
1: වෙන්නේ. ඔව්. අපෙන් හොඳ උදාහරණ ඇත.
0: දෙන පොරොන්දු ඉටු කරනවා කියන එක ලෝකේ ඕනම රාජ්‍ය නායකයෙක් එහෙම නැත්නම් මේ වගේ ආණ්ඩුකාරවරයෙකුට ආයි ආයි මතක් කරගන්න වෙනවා. ඔයා එහෙම නැත්නම් ඔබතුමා ඒ අදාළ තැන්වලට පත් උනේ පොරොන්දු ඉටු කරන්න මිසක් නේද?
1: මගේ ඇරලා ඡන්දේ අරගෙන ඉන්න නෙවෙයි.
0: ඒ නිසා ඒ ගැන චුට්ටක් මතක් කරේ. දැන් අපි මේ දවස්වල කතා කරන තලපති විජේ මහත්තයාගේ පොරොන්දු ඉටු කිරීම පොරොන්දු දේශපාලනයේට සමහර විට ඔන්න විජේට පුළුවන් කමක් ලැබෙයි තිත තියන්න.
1: අනිවාර්යයෙන්ම අරු පහරක් වදී හැබැයි නේ.
0: ඔව්. බලමු දැන් යා කරගෙන යන විදිහට පේනවා ගේමක් ගහයි කියලා.
1: හරි.
0: සරලම කරලා කිව්වොත්.
1: ඔව්.
0: නේ?
1: බලන් ඉමු.
0: රයිට්. අපිට අතර සල්ලි ඕනේ. අපිට ඉතින් අපේ පිහිට තමයි. අපිම කීයක් හරි වියදම් කරලා කීයක් හරි හොයාගන්නවා. හැබැයි මේ සමහර වියදම් කිරීම තියෙනවා. ඒව මහා ලොකු ආයෝජන.
1: අනිවාර්යයෙන්.
0: ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් වියදම් කරනවා කියලා කියන්නේ ඔයාලට දිනුමක් නැතුණත් ඔයා රටේ සංවර්ධනයට අරමුදල් රසක් නේද ශක්තිමත් කරන දායකත්වයේ දීලා.
1: රුපියල් 40ක් දීලා ඔබව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඔබ ඊයේ ගත්ත මහජන සම්පත 6186 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජය අංක අංක 1 අංක 4 අංක 2 අංක 6 නැවතත් අංක 6 සහ අංක 5. ගොවිසෙත Y අක්ෂරයත් එක්ක අංක 6 අංක 10 අංක 25 සහ අංක 50. මෙගා පවර් 2534 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F මෙගා පවර් සුපිරි අංකය වුණේ අංක 14 ජය අංක අංක 24 අංක 39 අංක 48 සහ අංක 50. දන නිදානය D අක්ෂරයත් එක්ක අංක 12 අංක 49 අංක 66 සහ අංක 68. හඳහන මීන ලග්නයත් එක්ක අංක 21 අංක 27 අංක 35 සහ අංක 61. අද සම්පත M අක්ෂරයත් එක්ක අංක 2 අංක 6 නැවතත් අංක 6 සහ අංක 5. NLB ජය T අක්ෂරයත් එක්ක අංක 3 අංක 1 බිංදුව සහ අංක 9. සුබ දවසක්. මිතුන ලග්නයත් එක්ක අංක 16 අංක 17 සහ අංක 53යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 38යි වෙලා. මට මීට අවුරුදු 30කට විතර එහා පැත්තේ මම් පුංචි කොල්ල කාලේ.
1: ඔව් කෙනට අවුරුදු 8යි.
0: ඔව් අපිට තිබ්බ අර පොඩි ගේ ඇතුලේ තිබ්බ අත්‍යවශ්‍යම දේවල් ටිකක්
1: තියෙනවා.
0: අහහ ඇඳක් පුටුවක් ඊට පස්සේ රේඩියෝ එකක්.
1: හා
0: ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඔයි ටිකත් එක්ක ගෙවුණු කාලේ පොඩ්ඩක් මතක් වුණා මේ වගේ සින්දුවක් අහනකොට. ඒ කාලේ අපිට රේඩියෝ එකෙන් තමයි ඔය සින්දුව ඇහෙන්නේ.
1: ඔව්
0: එතකොට අපිට මේකේ විෂුවල් එක නිකන්
1: මැවිලා පේනවා.
0: අදටත් ඒ මතක හරි ලස්සනයි. අදටත් ඒ වගේ සින්දුවක් ඇහෙනකොට අපි යන්නේ ආපහු ඒ කාලෙට. ඒ කාලෙත් එක්ක ගැළපෙන සමහර දේවල් ආයෙ ආයෙ මතක් කරමු. වාඩත් ඇති වගේ පුංචි කාලේ හිම දේවල්. ඔ කියන් බලන වගේ පුංචි කාලේ.
1: මොකද
0: පොඩි කාලේ තිබ්බේ නැද්ද?
1: තිබ්බ අර කුරුම් බැටි හදන ඒවා.
0: කුරුම් බැටි
1: මැෂින්.
0: ඔයා?
1: ඔව්. මට තිබ්බා ළමා කාලේ.
0: වැඩි දියුණු කරලා එහෙ ජොබ් එකක් කරගෙන තිබ්බා.
1: මේ ඇඩ කුරුම් බැටි හදලා දෙන්නද?
0: දැන් ළමයින්ට විකුණන්න තියෙනවා.
1: ඔව්. කෝම් පිට්ටු. තව මොනවාද? ඔකේ අනේ සෙල්ලන්ද නැත්තම් අපි ඒ ජීවිතේ.
0: ඒකේ ජීවිතේම සමහර ඒවා තිබුණා.
1: අර මොනවාද මොන ලාම්පුද මේ?
0: චිමිනි
1: ලාම්පු නේද ඒවට කියන්නේ.
0: එහෙමයක් තිබ්බද ඔලේ? අපේ ගෙදරත් තිබ්බා. පෙට්‍රල් මැක්ස් එකක්
1: තිබ්බා.
0: අපේ ගෙවල් වල තිබුණේ ඒවා. ඔයාට මතකද?
1: කවිච්චි. රතුයිස් කලුයි.
0: අපේ ගෙවල් වල එහෙම තිබ්බේ නැහැ. පොඩි බංකු
1: තිබ්බා.
0: අපිට එහෙම ලොකු ආතතියක්.
1: Right okay හරි.
0: ඔය අතරේ අපේ ගෙදර තිබුණා. ඔයාට මතකද? උගලා ගෙදර සමහර තියෙනද අපේ අපේ අපි වහගෙන ඉන්න අයට ඒ මතකයට ගියොත්? වැඩිහිටියෝ දන්නව මෙන්න මේ නම. ක්‍රිම් රාජ කරල් ගුලි. ඒක පරණයි කියන්නේ
1: ඒ කාලේ ඉඳන්.
0: 1949 ඉඳන්.
1: 49. අපේ 48 ඉඳන් නිදහස හම්බුනේ.
0: ඔව්. ඊට පස්සේ අවුරුද්ද.
1: ඔව්.
0: දැන් මේක මතක් කරන්න හේතුව තමයි අදටත් ওই පොඩි කඩවල් වලට එහෙම ගිහිල්ලා බලන්න.
1: ඔව් නේ.
0: ෆාමසි වල පොඩි කඩවල් වල.
1: ඔව්.
0: සුපර් මාකට්ස් වල පවා. මේ ක්‍රිමරාජ කරල් ගුලියක තියෙනවා.
1: තියෙනවා.
0: අර ලා කොළපාට පැකට් එකේ
1: වටේ නිකන් අලු පාටට හුරු නේ.
0: ඔව්. කළු පාට මෙහෙම නේද?
1: පරණ අකුරු තියෙන්නෙත්.
0: ඔව්. MD ලිවේරිස් අමරතුංග
1: වෛද්‍ය හොඳේ
0: වෛද්‍යාචාර්ය. ඔව්. ඖෂධාගාරය. නේ? කිරිවත්තුඩු.
1: බාල ඖෂධාගාරය.
0: ඔව්. මේක ඕගොල්ලෝ හැමෝටම මතකයි. දශක 7ක ජනතා ප්‍රසාදය සමගින් තමයි මේ ක්‍රිමරාජ ආයුර්වේද ඖෂධ ඔබට මතක් කරන්නේ. දැන් අපි මේ කිව්වේ ඔය කරල් ගුලි ගැලනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ බඩේ අමාරුව, ලදරු පණු රෝග සම්බන්ධකනේ.
1: ඔව්. තව ගොඩක් තියෙනවා.
0: තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. ගුලි, තෙල්, පැණි, ආසව චූර්ණ, රසායන අවල නේද?
1: මොන?
0: රසායන.
1: හරියට බලන්න හරියට.
0: ඔව්. රසායන අවලේ.
1: පේයාව නේ?
0: වාත මෝදක, කල්ක. ගොඩක් කියලා.
1: ඔය මේ කුරුලෑ වලට කුරුලෑසෝය තියෙනවා.
0: වර්ග 300කට වැඩි ප්‍රමාණයක්.
1: ඉච්චර.
0: ඉතින් මේ නිෂ්පාදන ආයතනයේ දැන් බෙදා
1: හරිනවා.
0: දැන් ඔය මේ මවුත් වොෂ් එක.
1: ඔව්.
0: ආ ඒක පවා ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: අහහ.
0: ඉතින් මේ ගැන මතක් කරේ ඒ මතකත් එක්ක අදටත් ඒ නිෂ්පාදනවල ක්වොලිටි එකේ විදිහමයි.
1: අනිවාර්යයෙන්.
0: ස්වභාවික නේද? ඖෂධ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒවෙන් සදුම්ලත් නිෂ්පාදන පෙළක්.
1: 100% ස්වභාවික නිෂ්පාදන මේවා. ඉතින් විශේෂයෙන්ම අපි ඔබට මතක් කරන්න ඕන අවුරුදු ගාණක් තිස්සේ 75 වසරකටත් වඩා වැඩි විශ්වාසයක් දිනාගත් ISO එවැගේම GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි ක්‍රිමිරාජහරහා ඔබට ලැබෙන්නේ. ඉතින් දැන් මේක මේ කාලේ ඉන්න මේ ජෙනරේෂන් එකේ අයට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකෝ මේ ජෙනරේෂන් එකේ අයට බඩේ අමාරු හැදෙන්නේ නැද්ද? ලදරු පණු රෝග හැදෙන්නේ නැද්ද? නේ ඉතින් මේ හැම දෙයකම ෂණික සොයාක් ලබා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා ක්‍රිමිරාජ කරල් ගුලිහරහා. ඉතින් වැඩි විස්තර දැනගන්න 0112753889 0112753889 කියන නම්බරයකට කතා කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන්කම තියෙනවා www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් මේ ගැන වැඩි විස්තර දැන කියා ගන්න.
0: ඒ කාලේ පොඩි බඩේ අමාරුවක් එහෙම හැදිච්ච ගමන් කඩේට ගියා ක්‍රිමරාජ එකක් ගෙනාවා.
1: දියේ
0: මුල් ටිකක් හරි මොනවා හරි දැම්මා. කුලි දෙකක් දුන්නා.
1: ලෙඩ සනීපයි.
0: ඉවරයි. නිට්ටාවට සුවයි. ආයේ පැය කමාරක් දෙයක් කරනකොට ආයිති ලෙඩේ සුවයි.
1: ලෙඩේ කොහෙන් ගියාද කියලා නෑ.
0: ගෙවල් වල මේක ගෙනල්ලා තියාගන්න. අදටත් මේක ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නිසා තමයි අපි ඔබට මතක් කරේ.
1: 7:43 දැන්.

0: ಕತ್ತಲೆಯೇ ಅಲ್ಲುತ್ತಿವೆ ಸಂಕಟವಾಗೋ.
1: ಒಬೆ ಕೋಟಿಪತಿ ಸಿಹಿನೆಯ ಅದ ಸೆಬೇವೇಯ್ದ ರಾತ್ರಿ 10ಟ ಲಕ್ಕಾಂಡ ಅಹನ್ನ ಜಾತಿಕ ಲೋತರೈ ಮಂಡಳಿಯ ಸಿನಿಮಾ ಟಿಕೆಟ್ ಪತ್ತೊಡ ಜಾಗ್ರಾಹಿ ಪ್ರತಿಪಾಲ ಅದ ರಾತ್ರಿಯೇಮ ಒಬಟ ಕಿಯನ ಏಕಮ ರೇಡಿಯೋವ ಲಕ್ಕಾಂಡ
2: ಕಾಟಕ್ ಕಲಿ ಪತ್ತದ ವಿಸ್ತರ ಸಮಗ ಅಲುತಿಮ ತುರು ತುರು ದನಗಲ್ಲ ಉನುಸುಮ್ಮನ ದೇಶಪಾಲನೆಯ ವಿದಿಸ್ ಕ್ರೀಡಾ ತುರು ತುರು ಸವಿಸ್ತರವ
3: ಲಕ್ಕಾಂಡ
4: හතයි විනාඩි 52යි වෙලාව. මේ වෙලාවේ ඊයේ ඔයා රාත්‍රියේ දාපු ගෙදර කාමරේ ලයිට් එක.
5: අහහ.
4: ඉස්සරහා ගේ ඉස්සරහා ලයිට් කණුයි ලයිට් එක.
5: කොහෙන්ද ඔය ඔෆ් කරලාද තියන්නේ?
4: දැන් ආයි මතක නෑනේ.
5: දැන් කොහොමද ලයිට් විදුලිය ඉතුරු කරන්නේ?
4: මේ දවස්වල හිටපු ගාන් ඔය හදිසි විදුලි බිඳ වැටීම් සිද්ධ වෙනවා.
5: ඔව් වහිනවත් එක්කනේ.
4: ඔව් ඒකට හේතුව ගස් කඩා වැටීම් ගස්වල අතු වැටෙනවා ඊට පස්සේ නේද? ගොඩක් එහෙම දේවල් තියෙනවා. ඒ කොහොමනත් අපි කරන්ට් එක පරිස්සමෙන් පාවිච්චි කරමු. ඒක සුරකිමු ලංකා එකතු වෙමු එළිය දෙමු. ඒ සංකල්පයට අනුව අපි හැමෝම එකතු වෙලා කරන්න ඕනේ වැඩක්.
5: සිහිනුවණින් යුතුව විදුලිය කියන දේ පරිභෝජනය කළ යුතුයි මේ කාල සීමාවේ.
4: ඒ කාලෙදිම මතක් කරනවා ඔයාට ඉක්මනට පුළුවන් නම් ගෙදරට සෝලාර් සිස්ටම් එකකට යන්න. සෝලාර් පවර් සිස්ටම් එකක් ගන්න ස්ථාපිත කරගන්න.
5: ඒ වෙනුවෙන් හොඳම තැන විශ්වාසවන්තම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් සුශේෂී වූ මිල අඩු කිරීම සහිතව ඩීප් ටෙක් සෝලා එකක් ඔයාගේ ගෙදරට කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික ස්ථානයට සවි කරගන්නවා නම් මෙන්න නම්බර් එක කතා කරන්න 071 711 711 1
4: ඒ වගේ මතක් කරනවා අපි විජය නිෂ්පාදන නිවසින් එන විජය නිවසින් එන නිෂ්පාදන පෙළතර තියෙන විශේෂප කොළුබඩු නිෂ්පාදන ගැන කතා කරනකොට අපිට තුන පහ ගැන කතා කරන්න පුළුවන් වර්ග දෙකකින්.
5: දැන් බදපු තුන පහ සහ අමු තුන පහ

අගමැතින අවුට්ලට් එකෙන් ගන්නවා නම් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොල්ලපිටිය අරංගල හන්දිය මාළඹේ පළවත හන්දිය වත්තර මුල්ල සහ අනුරාධපුර මරදන් කඩවල. මේ කියන තැන්වලදී ඔබට අවශ්‍ය කරන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික අවුට්ලට්ස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම විජය නිෂ්පාදන කැම ටික රස කරගන්න අපි දැන් හැමෝම එකතු කරගන්නේ විජය. කොළුබඩු කියපු ගමන් විජය කියන නමින් තමයි ගන්න. අපි අහන්නේ විජය කියන බ්‍රෑන්ඩ් එකේ ඒ කුළුබඩු තියනවාද කියලා. ඒ වගේම ඩීප් ටෙක් සෝලා වගේ සෝලා සිස්ටම් එක සවි කරගන්නකොට විශ්වාසනීය තැනක් තොරගන්න වෙනුවෙන් තමයි ඩීප් ටෙක් සෝලා ගැන අපි කියන්නේ 071 711 711 1. මේක තමයි නම්බර් එක. කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: ඇයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිතහනේ ලොතරැයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනතිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 10ක් මෙවන විට වාන්තමමින් පවතිනවා. රාජාංගනීය, සොරබොර, ලුණුගම්බෙහෙර, වෙහෙරගල සහ දෙදරුවේ ජලාශයේ වාණ්ඩම්මින් පවතින බවයි ජලකල්මනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළේ. නලන්දා ජලාශයේ අලිකොට ආර ජලාශය ඇතුළු තවත් ජලාශ ගණ්ඩාවක් වාණ්ඩම්මින් පවතිනවා. කලාවැව ගංගා ඩෝනියට ඇදහැල්ලු අධික වැසි සමග පහතින් රැසක්ද ජලයෙන් නටවුණා. බුත්තල ප්‍රදේශයට ඇදහැල්ලු වර්ෂාවත් සමග නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. වැල්ලවායේ මොණ්ඩාගල මාර්ගයේ ගමනාගමනයේද ඉන් බාධා ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාව ඊසන් දෙසින් පිහිටි අඩුපීඩන කලාපයේ බලපෑමින් වැසි තත්වය ඉදිරි දින කිහිපෙත් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනවා. බසාහිර, සබරගමුව, දකුණ වයඹ සහ උතුරු පළාත් මෙන්ම ටෙකුණාමලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වඩා වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉරානයේ සමග පවතින සටන් විරාමයේ අවධානම් තත්ත්වයක පවතින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉරානයට යෝජනාවලියක් ලබා දුන්නා. ඊට ඉරානයේ ලබා දුන් ප්‍රතිචාර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. කරුණු ගණනාවකට ඉරානයේ එකඟතාවය පළ කර නැතයිද ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය 2010ට බලාපොරොත්තු වන.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යතේ NLB තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන් වාර්තාපිට වාර්තා තමයි කෝටි යතේ NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ තැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
0: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න ෆිල්ම් එකක්

0: ටයිම් පාස් කරන්න තියාගන්න එපා.
1: ඔව්නේ දැන් බලන්න 9:11යි වෙලාව.
0: අපි ටයිම් පාස් කරන විදිය වෙනස්.
1: අහහ
0: දැන් ප්‍රයෝජනවත් දෙයකට ටයිම් එක වෙනා ගියාට කමක් නැහැ. ප්‍රයෝජනවත් නැති සමහර දේවල් වලට අපි කාලේ කාදම්මා කියලා තේරුම් යනකොට අපි හොඳටම වයසට ගියා.
1: ඇත්ත.
0: දැන් ට්‍රම්ප් මහත්තයා චීනෙට යනවා හෙට. මේක ටයිම් පාස් කරන්න යන ගමනක් නෙවෙයි.
1: මොකරි වැඩකට යන්නේ.
0: මේ යන්නේ විශේෂ වැඩ කටයුත්තකට. මේකට හේතුව දැන් ලෝකයේ ඉන්න ප්‍රධානම රාජ්‍ය නායකයින් දෙපළ.
1: ඔව්.
0: එතකොට රාජ්‍ය නායකයින් අතරෙත් ලෝක බලවතුන් දෙදෙනා.
1: අහහ.
0: මේ දෙන්න හම්බෙලා මොනවයි මොනව කරයිද? 13 වෙනිදා ඉඳලා 15 වෙනිදා දක්වා චීනයේ නිල සංචාරකයේ දෙනවා ට්‍රම්ප් මහත්තයා.
1: හරි.
0: එතකොට ඇමරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ නිල සංචාරයක නිරත වෙන ප්‍රථම අවස්ථාව.
1: අහහ.
0: මොකද්ද?
1: ප්‍රථම අවස්ථාව.
0: ඇමරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ නිල සංචාරයේ දෙන ප්‍රථම අවස්ථාව මේක. මාරක් බෙඩේ කියන්නේ මීට කලින් ගිහිල්ලාම නේද?
1: නැහැනේ.
0: ෂී ජින්පින් සමග දීපාර්ශ්වීය සාකච්ඡා පවත්වනවා කියලා කියනවා.
1: අහහ.
0: ඉතින් මේ ලෝකේ ප්‍රධානතම ආර්ථිකයන් දෙක
1: ගැටෙන්න යන්නේ කියන්නේ ඉතින් හම්බෙලා කතා කරන්නේ.
0: ඔව්. එතකොට විවිධ ඇමරිකාවේ තියෙන ලොකුම සමාගම් කීපයක නිලධාරිනුත් යනවා. ඒ යන්නේ චීනයත් එක්ක මේ දෙන්න අතර තියෙනවනේ සීතල යුද්ධයක්. ලෝක බලවතා වීමේ යුද්ධේ. එතකොට ඒ ඔක්කොම තියෙද්දි තමයි යන්නේ.
1: හරි.
0: එතකොට ට්‍රම්ප් මහත්තයාගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් හිතනවා.
1: ඔව්නේ.
0: චීනේ නායකයා ගැන ඒ පැත්තෙන් හිතනවා. ඉතින් ඒ නිසා
1: බම්බර තුඩක වැරද්දක් වෙන්න දෙන්නේ
0: නැහැ. නෑ නෑ නෑ. ඉදි කටුවක තරංගත් මිස්ටේක් එකක් වෙන්න දෙන එකක් නැහැ. ඉතින් ලෝකෙම බලාගෙන ඉන්නවා මේගොල්ලෝ ගහන ඩීල් එක මොකක්ද
1: කියලා.
0: කියන්නේ ගිවිසුම් කියන එක මම මේ කිව්වේ.
1: ඔය ගහන ඩීල් වලින් ඉතින් අපිටත් මොකක් හරි ඇතිනේ නේද?
0: අපිට කියන්නේ අපිට ටැක්ස් එකක් එහෙම අදිටන්නේ
1: නැහැ. එහෙම කියන්න බෑ.
0: මෙතන චීනයත් ඉන්න හින්දා ඇමරිකාවත් අපිට පුළුවන් තරම් සහන දෙනවා. මේ අපි ජාත්‍යන්තර වර්ෂයෙන් ගනුදෙනු කරනකොට මේ රටවල් දෙකම අපිට වැදගත්.
1: ඇත්ත.
0: එතකොට මේ ගිවිසුම් එක්ක විශේෂයෙන්ම වෙළඳ සබඳතා ගැන තමයි ලොකුම අවධානය යොමු කරනවා කියලා කියන්නේ. එතකොට චීනය ඉලක්ක කරගෙන ඉහළ තීරුබද්දක් පැනවීම නිසා ඇමරිකාව සහ චීනය අතර පොඩි වෙළඳ ගනුදෙනු වල අඩපණ වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට යම් කිසි විදිහක මේ යන කතාවෙන් පොඩ්ඩක්
1: සහනයක් එයිනේ.
0: තුනී කරගන්න පුළුවන්ද කියලාත් බලයි.
1: බලමු වෙන මොනවාද අපිට හම්බෙන්න යන්නේ කියලා.
0: අපිට අපේ කතාවක් නෙමෙයි.
1: හරි හරි ඉතින්.
0: මේක අර බෝතල් ලස්සේ මූඩි ගහනවා වගේ නෑ. කුප්පි. බෝතල් ලස්සේ කුප්පි වගේ කතාවක්.
1: කුප්පි වගේ කතාවක්.
0: ඒගොල්ලෝයි අපි ගත්තම. නමුත් මේ දෙගොල්ලෝ එක්කම අපි ගනුදෙනු කරන නිසා ඒගොල්ලෝ ගන්න තීන්දුව తీරනවල යම් කිසි බලපෑම
1: අපිටත් තියේවි.
0: සුභවාදී වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
1: 9:15

0: මන්නම් හිතන්නේ එයා තමයි හරියටම හරියන්නේ.
1: එයා?
0: ඔව්. මගේ සාමාන්‍යයෙන් තෝරා ගැනීම සාමාන්‍යයෙන් මගේ වැරදිලා නැහැ. ඉතිහාසයේ එකයි.
1: ඔයාගේ?
0: මගේ
1: තෝරා ගැනීම ගැන
0: කතා කරන්න එපා.
1: මෙතන මං ඉන්න තැන කියන්න එපා.
0: ඔයා හිතන්නේ තියෙන මගේ සියලු තෝරා ගැනීම වැරදි නේද?
1: ඔව්. ඇත්ත.
0: ඉතින් ඔයා කියන්නේ මං කරපු සියලු තෝරා ගැනීම වැරදි.
1: ඔව්.
0: වැරදි.
1: ඔව්.
0: තාම මං හරි තෝරා ගැනීමක් කළා නෑ.
1: තාම නෑ.
0: මේ ෂෝ එකට
1: ඔයාට හම්බුනා මිස් කරගත්තා යාව.
0: නෑ මේ. මේ ෂෝ එකට ඔයාව ගත්ත එකක් තියෙනවා කියලා. තෝරා ගැනීම වැරදි.
1: හරි හරි ඔයාට ළඟදිම හොඳ කෙනෙක් තෝරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
0: මේ දවස්වල මං එහෙම අර වරණේ
1: තෝරනවානේ.
0: බලමු මොකද වෙන්නේ කියලා.
1: මීළඟ තෝරා ගැනීම ඔබ විය හැකි.
0: ඊළඟ තෝරා ගැනීම තමයි අන්තිම තෝරා ගැනීම. ආයි තෝරන්න යන්නේ
1: නැහැ. නෑනේ.
0: ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සම්බන්ධවත් රටේ මිනිස්සුන්ට තියෙන අන්න එහෙම විශ්වාසයක්.
1: ඔව්. දැන් ගොඩ දායි.
0: මීළඟ නායකයා. දැන් ගිනවනේ ලෝකේ හොඳම පුහුණු කරුවෙක් වෙච්ච ගැරි කර්ස්ටන් මහත්තයාව ගිනව.
1: ඔව්.
0: දැන් බලමුකෝ කරන හැටි.
1: හා
0: කොරයි. දැන් අර හිටපු පුහුණු කරුවෝ කීන ඇති එහෙම.
1: හා
0: කොරයි.
1: හා කොරලා බලමුකෝ.
0: දැන් අලුත් කෙනෙක් කෙනෙකුට සාමාන්‍ය හිටපු කෙනා හැමනි කිය.
1: ඔව්
0: ඔව්. ඕ කොරයි. උඹට මන්තරම් කොරයි. එහෙම ඉන්නනේ.
1: හරි.
0: මොනවා කරත් අපි වගේ කරන්නේ නැහැ. එහෙම තමයි හිටපු අය කියන.
1: ඔව්.
0: හිටපු පුහුණු කරුවෝ මේ වෙලාවේ බලන් ඉන්නේ ගැරි කර්ස්ටන් මහත්තයා
1: කරන විදිය.
0: ගැරි කර්ස්ටන් මහත්තයා ආපු ගමන් ලොකු චේන්ජ් එකක් කරයි වගේ කලමනාකාරීත්වයත් එක්ක කතා කළා.
1: ඔය කවුරුත් ඔහොම තමයි යන්නේ එන්නේ.
0: එයාගේ පුද්ගලික ඉල්ලීමකට අනුවලු කමිදු මෙන්ඩිස් හෝ දුනිත් වෙල්ලාලගේ උපනායකයා විදියට පත් කරන්න යන්නේ. කොසල් මෙන්ඩිස් පන්දුවාර සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමත් එක්ක ජාතික කණ්ඩායමට උපනායකයෝ කීප දෙනෙක් ඕන කරනවානේ. දෙන්නේ කෝනේ දෙන්නෙක්වත් අඩුමතරේ දාලා තිබ්බොත් නේ හොඳ.
1: අනිවාර්යයෙන්. එක්කෙනෙක් ඉන්ජරි වුණා.
0: ඔව්. ඒකට ගැරි කර්ස්ටන් යෝජනා කරලා තියෙන්නේ. කමිදු මෙන්ඩිස් සෝ දුනිත් වෙල්ලාලගේ උපනායකයා කරා.
1: කමිදුද වැඩිමල් දුනිත්ද වැඩිමල්?
0: දුනිත් බාලයි පොඩ්ඩක්.
1: දුනිත් බාලයිනේ.
0: කොහොම නමුත් කමිදුත් හොඳ කැප්ටන්සි එකක් කරපු ක්‍රීඩකයෙක් යාගේ විශේෂ මීට කලින් පොඩි කාලේ.
1: එතකොට අපේ දසුන්ට මොකද වෙන්නේ?
0: අපි අනාගතය ගැන හිතන්න. අපි ආයි බංකුවට ගිහිල්ලා වැඩක් නැහැ ක්‍රිකට්.
1: හරි ඔකේ.
0: හරි.
1: පෑන්ස් ලයිල්ලෝ දසුන් නෝනේ දසුන්.
0: මගේ යාළුවෙක් ඉන්නවා දසුන් දසුන් සානක ලොකු තාත්තා වගේ. දැන් මට බැල්ල මැසේජ් එද්දායි.
1: ඔකේ.
0: හොඳයි එහෙම තමන්ගේ කැමැත්ත එහෙම තියෙනේ හොඳයි. කැමැත්තයි
1: මැච් දිනනවා කියන්නේ දෙකක්.
0: හරි. කැමති අය වෙනවා නේද? මගේ සමහර යාළුවෝ ඉන්නවා මම ක්‍රිකට් ටීම් එකට නඩිරන් වට ක්‍රිකට් ගහන්න බෑ. ඒ වගේ සමහර දේවල් තියෙනවා කැමැත්තයි හරිම තීරණේ කියන්නේ දෙකක්. හදවතයි මොළයයි කියන දෙකෙන්නේ තීන්දුව තීරණ ගන්නවා. මොළෙන් ගන්න තීරණ වලට සමහරවිට හදවතට රිදෙන්න පුළුවන්. අපි මේ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඊළඟ නායකයින් දෙන්න. බලන්ගිමු දුනිත් වෙල්ලාලගේ කියන්නේ තරුණ නායකයෙක්. තරුණේ.
1: ඔයාගේ මනාපේ කාටද?
0: මම
1: කැමති දුනිත්.
0: මම වැඩි වශයෙන් කැමති දුනිත්. හැබැයි කමිදුගේත් වරදක් නැහැ. නමුත් මේ ඉන්නවට වැඩිය හොඳ වෙන්න ඕන.
1: ඔව්නේ.
0: ඉන්නාට වැඩිය හොඳ වෙන්න බෑ.
1: ඔව්.
0: නැත්තම් ගෙනා වගේ නෙමෙයි.
1: ඔව්.
0: ඉන්නාට වැඩිය අන්ත නම්.
1: හහ්.
0: නේද?
1: ඇත්ත.
0: දැන් කොසල් මෙන්ඩිස් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කැප්ටන්සි එක හරියට කරයි
1: කියලා. ඔව්. ඉතින් දාපු ගමන් බින්දුවට ගියොත් නම් මහත්වෝ ඉතින් ඔයා හරියන්නෙත් නෑ උන්ට. නෑ.
0: බින්දු ගැහුවත් කමක් නෑ ටීම් එක හරියට කළමනාකරණය කරනවා.
1: ඈ.
0: නායකයා ලකුණු ගහන්න ඕනි කියලා ගන්නෑ.
1: ආ එහෙමද?
0: නායකත්වය කියන්නේ හරියට
1: පිළිස්. නෑ නායකයා යන පාරනේ අපි යන්නේ.
0: නෑ නෑ. ඊ හරිය එක පාට් එකක්.
1: ඔව්.
0: හැබැයි මේ හැමදේම එකට එකතුනහම ඉමැද දින.
1: ආ ආ ඕකේ.
0: තේස බලමු බලන් ඉමු අපි මොකද වෙන්නේ කියලා.
1: මේකත් බලමුකෝ.
0: හා. ඕ කුසල් ලරන් කරයි.
1: හා
0: හා. කමිදුල කොරයි.
1: කරලා බලමුකෝ.
0: ඕ. ඔයි කොරි.
1: 9 විනාඩි 28යි වෙලාව.
0: ඩෝමා මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරලෙමු.
1: ඔබේ බිස්නස් එක පටන් ගන්න හරිම තැන මෙතන මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් ලා සම්බන්ධ කරගන්න. අපි කිව්වා පොඩිම තැනින් ඔයාලට පටන් ගන්න පුළුවන් ස්ටීම් බට් එකෙන් පටන් ගන්නවා නම් දැන් කුඩා වීකිටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් බොහොම සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට් කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 011176979579 ට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මෙයාගේ ප්‍රධාන ශාඛාව තියෙනවා 31 ඇල්හේන පාර මහරගම. Oh,

0: හරියට අඳුරගන්න ව්‍යාජ අනුකරණ තියෙනවා
1: අනිවාර්යයි. දැන් අපි ගොඩක් නිෂ්පාදනය ගැන කතා කරනකොට ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එක අනිත් එකේ නැහෙනි.
0: නැහැ. ෆේක් නේ.
1: සමහර විට පැකින් එක එක වගේ.
0: ඔව්. ඇසුරුම එක වගේ.
1: ඔව්. සමහර විට මිල ගානට ඒ විදිහට තියෙනවා. හැබැයි කන්ටෙන්ට් එක අපි කියන අන්තර්ගතය එහෙම නැහැ. දැන් අපි ගොඩාක් නිෂ්පාදනය ගැන එහෙම කතා කරලා තියෙනවා. අපි ඔය උදේ කතා කරේ ක්‍රිමරාජ මේ කරල් ගුලි ගැන.
0: ඔව් දැන් අවුරුදු ගානක් පරණයිනේ මේක.
1: ඔව් 1949 ඉඳන් එනකොට වෙළඳපළේ තාම මේ හයිය අල්ලගෙන ඉන්නේ. මේ ආකර්ෂණීය පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඉන්නේ.
0: හරි.
1: මේකේ ක්වොලිටි එකේ කිසිම වෙලාවක මෙහෙමයි කියලා අඩුවක් කළ නැති නිසා. හැබැයි තරංකාරී නිෂ්පාදන උත්සාහ කරනවා මේකට ෆයිට් එකක් දෙන්න.
0: ඒ විදිහටම වෙන්න.
1: ඔව්. ඒ කියන්නේ ඇසුරුමින් වගේ.
0: අභ්‍යන්තරයේ ගත යුත්තක් නේ.
1: අයියෝ. ඒකට නම් ලං කරන්න බෑ. අපි මේ මතක් කරන්නේ මේ විශේෂම නිෂ්පාදන ගොඩක් තියෙනවා.
0: දැන් දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබ යටටපත් වෙන්නේ. ඉතින් අපි කිව්වා කුරුලෑ සෝය වෙනුවෙන් එවැගේම ක්‍රිමිරාජ කරල් ගුලි, වැල්මී පැණිය, හන්දි තෛලය, එවැගේම මහා අග්‍රරාජ කසාය මරු නම් තියෙන්නේ නේ. ක්‍රිමිරාජ පේයාව මේ හැම දෙයක් එක්කම ගුණාත්මක ආයුර්වේද ඖෂධ පෙළක් ඔබට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් නිෂ්පාදන තමයි ඔබට ක්‍රිමිරාජ හරහා ලැබෙන. ඉතින් වැඩි විස්තර දැනගන්න 01 1 2 753 889 කියන නම්බරයකට කතා කරන්න ඔයාට අවස්ථාව දෙනවා.
1: 9:33 දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
0: එහෙම හඳහන බලා ගන්න ඊයේ ගත්ත හඳහන 1495 වෙනි දිනුම් වාරේ අපි බලන්නේ ජයග්‍රහී ලග්නය වුණේ මීන ලග්නය, ජය අංක අංක 21, අංක 27, අංක 35 සහ අංක 61. මහජන සම්පත M අක්ෂරයත් එක්ක අංක 1, අංක 4, අංක 2, අංක 6, නැවතත් අංක 6 සහ අංක 5. ගොවිසෙත Y අක්ෂරයත් එක්ක අංක 6, අංක 10, අංක 25 සහ අංක 50. මෙගා පවර් F අක්ෂරයත් එක්ක සුපිරි අංක 14 වෙනකොට ජය අංක අංක 24, අංක 39, අංක 48 සහ අංක 50යි ඔබට වාසනාව ගේන්නේ. ධන නිදානය D අක්ෂරයත් එක්ක අංක 12, අංක 49, අංක 66 සහ අංක 68. අද සම්පත M අක්ෂරයත් එක්ක අංක 2, අංක 6, නැවතත් අංක 6 සහ අංක 5. NLB ජය T අක්ෂරයත් එක්ක අංක 3, අංක 1, බිඳුව සහ අංක 9. සුබ දවසක් මිතුන ලග්නයත් එක්ක අංක 16, අංක 17 සහ අංක 53යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: උදේ 9යි විනාඩි 46 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
4: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: නවයයි විනාඩි 45 වෙලාව. මේ ලස්සන සින්දුවක් මේ සින්දුවේ ආදරය විරහව එහෙම තියෙනවනේ. ওই විරහව ගැන එහෙම ලියවිච්ච සින්දුනේ මාර විදියට අපිට දැනෙන්නේ
1: නැත්තම්.
0: හැබැයි මම දැක්ක පහුගිය දවසක මේ පාර්ලිමේන්තුවේ කතාවක් තියෙනවා. ඔය විරහව පරාජිත හැඟීම් යන සින්දුවෙන් පොඩ්ඩක් නේද? වලින්
1: බහැරක් වෙන්න ඕන කියලා.
0: ඒක එක පැත්තකින් ඔව් එහෙම හොඳයි. එම් පුළුවන් හොඳ හැබැයි ගොඩක් නිර්මාණ බිහි වෙන්නේ විරාවත් එක්ක.
1: අනේකනේ කාට හරි රිදෙන්න ඕන.
0: ඔව් අර ඒ කාලේ හිටපු හොඳටම රිදිච්ච අය නිර්මාණකරණයට සමහරලාට හැංගීම ඒ අත්දැකීම දාගත්තා.
1: ඔව්.
0: දැන් ඒවෙන් දුරස් වුණාම තමයි ගොඩක් වෙලාවට දැන් ඉන්න සමාජය
1: પરම්පරාව
0: දැන් ටිකක් අර යන් අතපය විසි කරගන්න යන්නේ.
1: හෙල්මට් අතේ තියන්
0: ඉන්නේ. ජයක් පරාජය කියන සිසිම පරාජය.
1: දරා ගන්න බැරි වුණාම
0: ඒ කාලේ වෙලා ඒ කාලේ එක විරහාවක් දුකක් බවටපත් කරලා වචන කරලා ලස්සන සින්දුවක්
1: හදුවා.
0: හරි.
1: ඒක ඇතුලේ පලි ගැනීම තිබ්බේ නෑ නේද? කාටවත් හානියක් වුනේ නෑ, ජීවිත හානි වුනේ නෑ.
0: ඒක කලාවක් වුණා. දැන් එහෙම කරන්න වටපිටාවක් නෑ. කොහොම හරි පලි ගන්නවා කියතන. ඒ නිසා මේ වගේ දේවල් කරනකොට ටිකක් සංකීර්ණ වැඩක්.
1: ඇත්ත.
0: ඒව සම්බන්ධව විවිධ විවේචන ඇති වෙන්නත් හේතුව ඒකයි. නමුත් ඒක ඒ සිතුවිල්ලක් විදිහට ගත්තොත් ඒක හොඳ වැඩක්.
1: ඔව්.
0: හැම වෙලේම පරාජිත දුක අඬ දැන් ඔය මං සමහරලාට අපේ ප්ලේලිස්ට් වල දානකොට ඔයා හැම.
1: ඔව්.
0: මං අහන්නේ මොකද?
1: ඔව්.
0: හා?
1: ජීවිත අත්දැකීම්ද?
0: ඔයා තරුණ කාලේ හැම මං අහන්නේ.
1: ඔව් ඔව්.
0: නේද?
1: අයි දැන්.
0: ඔයා කෙල්ල කාලේ. මොකද අද මොකද බූඩ්ද?
1: ඔව් ඔව්.
0: ඒකෝට සමහරලාට
1: අපේ හිතේ තියෙන දේවල් අහන් ඉන්න එක්කෙනාට කියනවා.
0: ඒ නිසා මේ හැම වෙලේම එහෙම කරන්නත් බෑ.
1: ඔව්.
0: දැන් උදේ පාන්දරට එහෙම ටිකක් නේද? මොටිවේට් වෙන ගීතයක්.
1: හරි. පොසිටිව්.
0: අවදිවන්න
1: දීප්තිම දින කිව්දා වෙලා තියෙන්නේ.
0: ඒ වගේම රට ජාතිය ගැන හැඟීමක් වෙන ගීතයක්. එහෙම හන්නේ ඒ කාලේ ඉඳන් එහෙම හොරුවක් ඇති කරගෙන තියෙන අපේ ඒ නිසා. කොහොම නමුත් ඒක අපි පැත්තකින් තියමු. ඒක හුදකලා සිද්ධියක් විදිහට ගන්න පුළුවන්.
1: ඔව්.
0: කෙනෙක්ගේ අදහසක්. ඒක දැඩි ලෙස විවේචනය වෙනවා දැක්කා. හොඳයි කියනවා දැක්කා.
1: හරි.
0: හොඳ සහ නරක දෙකම තිබ්බා. අපි කියන්නේ ඉතින් හැබැයි ලස්සන සින්දු ගොඩක් ඒවා තියෙන විරහවත් එක්ක බැඳිලා.
1: ඇත්ත.
0: රයිට් අපි මේ ඔය ආදරය ගැන කතා කරනකොට අපිට චොක්ලට් ගැන කතා කරන්න පුළුවන්.
1: චොක්ලට්?
0: ආදරේ චොක්ලට් උයතර තියෙන්නේ පුදුම බැඳීමක්.
1: නැත්තම් වැලන්ටයින් දවසට එහෙම බලන්නකොනේ.
0: ආදරේ රෝසමල්
1: චොක්ලට්
0: සහ චොක්ලට්. චොක්ලට් කියලා අපි කන්නේ ඇත්තම චොක්ලට්ද?
1: ඔව්.
0: නැහැ මිත්‍රවරුනි.
1: එහෙනම් ඒකත් බොරුවක්ද මෙච්චර කාලේ?
0: ඒක චොක්ලට්. හරි.
1: හා
0: චොක්ලට් කියලා ගහලා තිබ්බට ඇත්තම චොක්ලට් තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයයි වෙළඳපොලේ. ඒ පාට තිබුණාට නේද?
1: ඒ රස තිබ්බට, හැඩය තිබ්බට,
0: චොක්ලට් එකේ තියෙන ඒ මෙහෙම පෙනුම තිබ්බට, හැබැයි චොක්ලට්ම නෙවෙයි. ඒතර අපි කොහොමද හරිම චොක්ලට් එකක් තෝරගන්නේ?
1: අහහ
0: පළවෙනි එක පුළුවන් ලේබල් එකේ අන්තර්ගතය බලලා. මොකද චොක්ලට් එකක අන්තර්ගත වෙන්න ඕනේ සහ නොවිය යුතු දේවල් වල ප්‍රතිශතයන් ගැන. ලෝක මට්ටමෙන් වගේම ලංකාවෙන් SLS දැඩි ප්‍රමිතීන් පනවලා තියෙනවා. සමාගම් වලට Tamanගේ නිෂ්පාදන චොක්ලට් කියලා හඳුන්වනවා නම් ප්‍රධාන වශයෙන් කොකෝවා අමුද්‍රව්‍ය වල ප්‍රතිශතය ගැන සලකා බලන්න වෙනවා.
1: ආහ්.
0: අපි චොක්ලට් කෑමට මේ වහලා තිබ්බේ
1: නෑ. නෑනේ.
0: කොකෝවා අමුද්‍රව්‍ය වල අවම ප්‍රතිශතය. The Cocoa Rule. The Cocoa Rule කියලා ගත්තා. එතකොට ඕනම චොක්ලට් වර්ගයක ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ කොකෝ. කොකෝවා ගසේ ඇටවලින් ලබා ගන්න දේවල් ඊට පස්සේ කිසියම් නිෂ්පාදනයකට එකතු කරනවා. ඒ කියන්නේ කොකෝ බටර්
1: කියනවනේ ඔය කේක මේ චොක්ලට් කියනවනේ.
0: ඩාර්ක් චොක්ලට් ගම් අවම වශයෙන් 35%ක් තියෙන්න ඕනේ.
1: අහහ.
0: කොකෝ අන්තර්ගත. ඔව්. කොකෝ බටර් අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. එළවලු තෙල් හෝ ෆාම් තෙල් හෝ කොකෝවා බටර් ආදේශක අන්තර්ගත නොවිය යුතුය.
1: එවලට තියෙන්නේ මොනවද?
0: ෆාම් තෙල් තියෙනවා. දැන දැන මේ ගන්න එකේ අපි මේක කියවනවා. ආ ෆාම් තෙලුත්
1: තියෙනවා.
0: ආ මෙන්න මේක ගන්න ඕනේ. ෆාම් තෙල් කියනවා අපි අපේ නේද? සෞඛ්‍යයට ඉතාම හිත කරයි. ඊට පස්සේ මිල්ක් චොක්ලට් එක සඳහා අවම වශයෙන් 25%ක්. හෝ ඊට වැඩි ප්‍රමාණයක්.
1: ආ.
0: එතකොට කොකෝවා සහ කොකෝවත් එක්ක 12ක් 14ක් කිරි දෙන්න ඕනේ. හරි. එතකොට කොකෝවා බටර් අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. එළවලු තෙල් හෝ ෆාම් තෙල් කොකෝවා බටර් ආදේශක අන්තර්ගත නොවිය යුතුය. හා
1: හා.
0: වයිට් චොක්ලට් වල අවම වශයෙන් 20%ක් තියෙන්න ඕනේ.
1: ආ.
0: කොකෝවා. ඉතින් තියනවද?
1: නෑනේ.
0: තියනවද නෑනේ?
1: දැනනේ කන්නේ.
0: දැන් එළවලු තෙල් අඩංගු නම් චොක්ලට් නෙවෙයිද? අන්න එහෙමත් හිතන්න පුළුවන්. නියම ප්‍රමිතියට අනුව චොක්ලට් එකක් තියෙන්න ඕනේ ඒකේ තියෙන්න ඕනේ කොකෝවා බටර් විතරයි. කොකෝවා බටර් කියන්නේ මිලෙන් ඉතාම ඉහළ ගුණාත්මක දෙයක්. ඒ නිසා වියදම අඩු කරන්න සමාගම් කරන්නේ මොකද?
1: දානෝ තෙල්.
0: එළවලු තෙල් දානවා. එහෙම නැත්නම් ෆාම් ඔයිල් දානවා. හරි? ඒ නිසා අන්තර්ජාතික ප්‍රමිතිය තමයි එළවලු තෙල් කලවම් කරනවා නම් ඒක මුළු නිෂ්පාදනයෙන් 5%කට වඩා වැඩි වෙන්න බෑ.
1: 5%කට වඩා වැඩි වෙන්න බෑ.
0: සීනි ගැන කියන්නද?
1: හා.
0: සීනි ගැන කිව්වොත් එච්චර තමයි කියන්නේ. කොකෝ කොකෝ ඒ කොකෝ වලට වැඩි ය. සීනි ප්‍රතිශතය වැඩි වෙන්න බෑ. රසකාරක වර්ණක පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔය ටික ඔක්කොම හිතලා ඔයාලා චොක්ලට් එකක් ගන්න වෙනවා. එහෙම ගන්න ගියාම අපේ මාකට් එකේ එහෙම චොක්ලට් නැහැ.
1: මං කියන්නේ හොඳ චොක්ලට් එකක් තෝරගන්න විදිය.
0: බ්‍රෑන්ඩ්ද?
1: ඔව්. නෑ නෑ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි හොඳට හදලා තියෙන ප්‍රමිතියෙන් යුත් චොක්ලට් එකක් ගන්නවා නම් කනගාව තියලා කඩලා බලන්න.
0: එතකොට
1: ටක් ගානවා.
0: නැවුම්බ වේ සද්දි.
1: ටක්. හා සා මේ නියම චොක්ලට් එකක් නැමෙනවා වෙනුවට කෙලින්ම කැඩිලා යනවා කියලා කියනවා.
0: ආ අපි ගන්න ඒක නවල වන්න රෝල් කරලා මේ සාක්කු දාගත්තා.
1: තරුණ ඔබටත් සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. මොකද ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සියලු කෘෂි නිෂ්පාදන අපනයනය කරනවා කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය හරහා. ඉතින් තරුණ පරපුර ව්‍යවසායක බවට පත් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම කසාගල සමූහ ව්‍යාපාරය හරහා ඔබට ලැබෙනවා.
0: එවගේම විජය නිෂ්පාදනය මතක් කරනවා තත්වයෙන් වගේම ගුණාත්මක බවින් ඉහළ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම පිළිගත්ත කුළුබඩු නිෂ්පාදනය. ඉතින් වෙන වෙනම ට්‍රයි කරලා බලන්න දෙයක් නැහැ. ඉන්ටර්නැෂනල් මාකට් එකේ මේකට නේද
1: මෙච්චර ඉල්ලුමක් තියෙනවා නම් ආයි තවත් කවර කතාද නේ?
0: පැල්වත්ත නිෂ්පාදන
1: කිරියාශ්‍රිත නිෂ්පාදන ටික ගද්දී පැල්වත්ත කියන නමින් ගන්න අවුට්ලට් සුලින් ගන්නවා නම් ඔබට ඒත් පුළුවන්. එහෙම නැත්නම් දිවෙන පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් දැන් කිරියාශ්‍රිත නිෂ්පාදන අතර තියෙන යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මීකිරි කිරිපිටි හැමදේම මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
0: එහෙමනම් හද දවසට අපේ වැඩ ඉවර කරනවා අපි. ඔබට තාම වැඩ පටන් ගත විතරයිනේ. ඔබට අවසරයක් නැහැ දැන් රෙස්ට් කරන්න. එහෙම දැන් මේ පළවෙනි පැය දෙක තුන තමයි යකාවගේ වැඩ කරන්න තියෙන්නේ.
1: ඊට පස්සේ ඉතින්
0: ටී ටයිම් එකට තේ එකක් බීලා
1: දවල්ට කාලා පොඩ්ඩක් නිදාගෙන
0: මේ හවසට වහී
1: ඈ. ඔව් නේ. පරිස්සමෙන්. ගිහින් නම් සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි වැල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ක්‍රිය වී කෙටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් සහ ගුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් සහ ගුලි
6: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: අවධානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
8: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව දෙදහයයි
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රටේ සංවර්ධන

0: තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්තන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: ගල් දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුව වෙඩිතැබීමකින් බරපතලතුවා ලබා සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා. ගල් කරාපිරිය රෝහලට අතුරත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අද උදෑසන 7:30ට පමණ මේ වෙඩිතැබීම සිදුව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි තුවක්කරු වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර මේටියාගොඩ පොලිස් අසමේ කිරල ගහබල ප්‍රදේශයේ පාළු ඉඩමක බලදමා තිබූ තීපනසය ගිනි අවියක් සහ ජීවුණ්ඩ 15ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටින සැකකරුවකින් ලැබුණු තොරතුරු මත ඒවා සොයාගත් බවයි මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. අග්නි මිසයිලය සාර්ථකව අත්දැක බැලීම සම්බන්ධයෙන් ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දිය හමුදාවට සහ මිසයිල අත්දැක බැලීමේ කාර්ය මණ්ඩලයට ප්‍රශංසාව පිරිනමා තිබෙනවා. මිසයිල අත්දැක බැලීම සාර්ථක කර ගැනීම ඉන්දියාවේ ඇදහිය නොහැකි හැකියාවක් බවයි එරට ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඉහළ තාක්ෂණය සහිත අති නවීනතම අග්නි මිසයිලය අත්දැක බැලීම ඔඩිසා හිපේටි අබ්දුල් කලාම් දූපතේ සිට සිදු කර තිබෙනවා. විශාල ප්‍රදේශය පුරා විහිදි ඇති විවිධ ඉලක්ක වෙත එකවර පහර දීමේ හැකියාවක් මෙම මිසලේ සතුව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10:00 විනාඩි 3යි වෙලාව.

0: beat it in the mix with a heartbeat.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: Lakhanda Radio ITN.
1: උදේ දහය විනාඩි 15 වෙලාව ලක්ෂණ හાર્ට් බීට් අපි පළවෙනි පැය මේ විදිහට ආරම්භ කරා ලස්සනම ලස්සන සින්දුවකින්. හරි අපි පළවෙනි පැය මේ විදිහට මතක් කරන ඔයාලට මේ පැත්තට එන්න ඕන නම්බර් එක 07093953597 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. එතක මතක් කරන ඕන පැල්වද නිෂ්පාදන පිළිබඳව. පැල්වද නිෂ්පාදන කියලා කියන 100%ක්ම අපේ රටේ දේශීය නිෂ්පාදනයක්. අපේ රටේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිසාරයෙන් තමයි පැල්වද නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි කෘත්‍රිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති, වස විස නැති, නැවුනග නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. එතන පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත කිරිපිටි එක තියෙනවා, පැල්වත්ත යෝගට් එක තියෙනවා, පැල්වත්ත බටර් එක තියෙනවා, ඒ වගේම තමයි පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් තියෙනවා. පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගත්තත් ඔයා ආස කරන ෆ්ලේවර්ස් ගොඩකින් ඔයාට වෙළඳපොළෙන් විලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත්ත කිරිපිටි එක. පැල්වත්ත කිරිපිටි එක ගත්තට පස්සේ දැන් ඔයාට මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම විලදී ගැනීමේ හැකියාව තියෙනවා. මම ඉක්මනටම අවුට්ලට් එකත් මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, ඒ වගේම තමයි බත්තරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නෝයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට යන්න එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳ සැලකට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න. බයනතු පාවිච්චි කරන අපේ රටේ අපේම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. හරි ලකඩ හાર્ට් බීට්. එහෙනම් අපි පළවෙනි පැයේ දෙවෙනි සින්දුව විදිහට තවත් ලස්සන සින්දුවක් තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන සින්දු ගොඩක් ඔයාලට අහන්න පුළුවන්. දවල් එක වෙනකන් FM 93.5 FM 93.7 මේ පැත්තට ආවොත් එහෙම. හරි අපි යමු එහෙනම් සින්දුවට. ආරාධනා කරනවා දෙකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

0: උදේ 10 පහුවල විනාඩි 22යි
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: And there we are. Can go to win the sack there.
4: Get the doors on the
5: kitchen door. Yeah. Need your gun.
6: Muro dalo. Samunda kisi wedak kharida karaganna bæne.
7: Hari Hari Baba, bæne iburu gaman innawa. Oya office ekata gedi innaba.
8: Hari Hari Hari. Dan phone ekata yannu. Bali segalan mangena kota nan.
9: Me velawa nan pa
10: me. FM 93.5 FM 93.7.
11: Aibowan ada sadda me sadda me hamba saddema medde cool wenna relax wenna bala gena house hatarata lakanda evening drive ekata ekata wenna.
12: Mali samadasse mangawa. Sarai
13: Sama anugrahaya.
11: Rasayenut ihala. Gunayenut ihala. Vijaya tose mishranaya.
14: Vijaya products. Api rasaya rate samata.
15: Ding maranikai.
16: Avadhanama pilipada. Avadhanaya pinisai. Me vasare palamu masa hataratula divaina pura. ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
15: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
17: රටට

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩහල් බිටහංගන බලව මතක කරන උදේ 10යි විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න
2: බීට්

දහ විනාඩි 30කයි වෙලා බලකන හර්ට්බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ පැද්දර යාළුව ගොඩක් කැවිලා ඉන්නවා, SMS කරලා තියෙනවා, ඒ වගේම WhatsApp message කරලා තියෙනවා. යාළුවා අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. ආඩ තාම මේ පැද්දර එන්න බැරි වුණා නම් ඉක්මනට message එක දාන්න. මම බලාගෙන ඉන්නවා. අපේ නම්බර් එක මතක් කරන්නම්. 07 03 93 93 7. 07 03 93 93 7 අපේ WhatsApp නම්බර් එක. එක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. අපි දවල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අදවසේ දිත් අරගෙන අවිල තියෙන්නේ. ඉතින් ඔයාලට අහන්න පුළුවන් කම්මැලි කමක් නැතුව. වා, ගෙදර වැඩ කරනව නම්, එහෙම නැත්නම් ඔෆිස් එකේ වැඩ කරන ගමන් නම් ඉන්නේ. අපිත් දෙක එකතු වෙන්න පුළුවන්. මේ පැත්තට එන්න පුළුවන් FM 93.5. අපි ඉන්නව දවල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකකුත් අරගෙන අවිල. හරි, අපි යමු සෙන්ටිග්‍රේඩ්ස් ලගේ. ලස්සනම ලස්සන සින්දුවක් මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දු අහලා ආපහු මේ පැත්තට එමු. ආරාධනා කරන ඔය හිටපු විදිහටම ඔය ආදරෙත් එක්කම FM 93.5 අපිත් එක්ක එකතු වෙන්න. එවගේ මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අද මොනවහරි බර්ත්ඩේ විෂස් මොනවහරි තියෙනව නම්, වාට ස්පෙෂල් දවසක් නම් අද, එක්බණ්ඩම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි රටටම ඇහෙන්න කියමු ඔයාගේ පණිවිඩේ. නම්බර් එක අපහම මතක් කරන්නම්. 07 03 93 93 7. 07 03 93 93 7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලන් ඉන්නවා එනකන්. උදේ 10:00 විනාඩි 33.

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9579.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
4: කවුද එනවා?

0: ලකන හර්බීට හංගින වෙලා මතක් කරන උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයක් කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
5: Heartbeat.

උදදහය විනාඩි 40යි වෙලා වෙලකට හර්ට් බීට් වල පළවෙනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි යන්න හැදුව WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කටුනායකින්. අපේ පద్ම නේද මැසේජ් එක දාලා තියෙන්නේ. අපිත් සද්දෙටම අහනවා සින්දුවකට එකතු කරගන්න කියලා තමයි පద్ම මැසේජ් එක දාලා තියෙන්නේ. රවාදුරණ එකතු කරගන්නවා. ලකන හර්ට් බීට් වලට. එතකම අපි යන්න හැදුවා තව කොහෙටද? සුබ දවසක් ගිහන් වැඩ කරන ගමන් ලකඬ අහගෙන ඉන්නේ. මම චින්තක කොරියන් වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. හැමදාම අපි වහන මිත්‍රයා චින්තක හදරෙන් එකතු කරගන්න වල ලකඬ හાર્ට් බීට් වලට. ඉතින් කොරියන් වල ඉඳගෙන තමයි අපි ওই විදිහට අහන්නේ. වැඩ කරන ගමන් පරිස්සමෙන් අපිව අහගෙන වැඩ ටික කරගන්න කියලා වාඩ මතක් කරනවා මේ වෙලාවේ. යාගේ ලංකාවේ හැමෝමව ඥාති වගේම යාගේ ආදරණීය බිරිඳ පුතාලා නේද කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකන හાર્ට් බීට් වලට. සුබම සුබ දවසක් වේවා මල්ලි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න 1:40 පద్මා මැසේජ් එක දාලා තියෙන්නේ. මහතේ ඉන්නවා වසන්ත, පුතාලා දෙන්නා ඉන්නවා පඬුපුල්, විහාස්, ඒ වගේම මල්ලි ඔයාවත් මේ වෙලාවේ ලැකන හන සීලු දෙනවමත් ආදරණීය එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්. අද සුපුන් මල්ලිගේ බර්ත්ඩේ කළෝ. එයාට විෂ් කරනවා කුමාරි, සමන්මලි, චමිලා, රාණි, ඖෂධී, ලීලා, ඒ වගේම සිරියලතා, දිසානායක සර් ඇතුළු හැමෝම එයාට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා අපිට මැසේජ් එක දාලා තින්න අපේ ඖෂධී. ඖෂධී එහෙනම් උන සුපුන්ට අපි ප්‍රාර්ථනා කරනවා ලකන හાર્ට් බීට් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න. එවගේම යාගේ ඉදිරි අනාගත වැඩකටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබ අනාගතයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගුඩ් මෝර්නින් නයියේ. අපිත් ඔව අහගෙන වැඩ මුල් ඒරියාව ඉඳලා අපි වහගෙන ඉන්න සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. අද ඉන්නවා අපේ ස්ටාෆ් එකේ මිස් කුමාරී යාපා, ඒ වගේම පිස්සු අක්කා ප්‍රියදර්ශනී, මොසිත් අයියා, එල්එස්ඔ ඇන්ටි ඉන්නවා. කට්ටියම එකතු කරගන්න කියලා අපේ තිසර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තිසර නැහනම් කට්ටියම අපි එකතු කරගන්න ලකන හાર્ට් බීට් වලට. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ, ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් වඩත් ගෙහන්න අය හොඳින් ඉන්නව නේද? අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම නම් හොඳින් දිලිනි. ඔයාට කොහොමද? ඔය පැද්ද මොකද තත්වේ? වහිනව හැමද? තාම නැත්තම් දැන්නම් පායල ඇත්තේ නේද? හරි දිලිනි, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඩ්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. වාසනා කලවාන ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බනුයි මායි කුරුඳු තලන ගමන්. බලන්නක කුරුඳු තලන ගමන් දෙන්නත් එක්ක අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම දෙන්නම්. එතකම නාරම්මල පැත්තට යන්න කියලා තමයි හැදුවේ. නාරම්මල ඉඳලා අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ. අපේ ධම්මික සරත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුනිල් අයියා, සඳුන් අයියා, පොවි, මේ වෙලාවේ ලක්කන හන හැමෝමවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ඔන්න කැට්ටියම එකතු කරගත්තා. සුබ දවසක් අයබෝන් ලක්කනට සින්දුවකට එකතු කරගන්න කියලා ඉල්ලනවා. අපේ රණාලේ වලව්වතෙන් සිසිර කරුණාරත්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදෙස්සම සමාජයට යහපත් පරිවිඩයක් තිළුණ කරන ලක්කනෙන් මෙන්න මේ කවියත් කියන්න කියලා මට කවියකුත් කියලා වෙලා තියෙනවා. දෙසු දම් අමා බිඳු දෙසවන් වලට ඇසි නොබෙන්දනු නොබෙන්දනු මැනවි ඔබ වර දෙහි දිනක කිසි වරදක් කළොත් දඬුවම් දෙයි කලට නිසි යහපත් දිවිය අඳුරෙන් නොම යාවි වැසි. හරිම ලස්සන කවියක් කියලා තියෙන, ගොඩක් ස්තුතියි සිසිර කරුණාරත්න. නොයවත් ආදරණ එකතු කරගන්නවා ලැකන හાર્ට් බීට් වලට. සුබ දවසක් වේවා. හાર્ට් බීට් අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ ලස්සනම ලස්සන සින්දුවක් ඕනි. අපි අහගෙන ඉන්නේ බලංගොඩ ඩිපෝ ඉඳලා තමයි ඉංජිනේරු වංශයේ අබේසිංහ බණ්ඩාර, රංජිත් පద్මකුමාර් සහ දර්ශනවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් ඕනි. අපේ ඉශානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකතු කරගන්නවා අහිංසා, නදීෂා, නිමාෂා, සිංගිති, සංජනා, රෝෂිනි, සමීර, විශේෂයෙන්ම ප්‍රසන්නස, මදුසංකස, ගිහන්ස වතාදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදාසනක් වේවා. පහුගිය ටිකේ එන්න බැරි වුණා. ඉතින් අපිත් ආසයි ඔයාලත් එක සින්දුවක් අහන්න. අනිවාර්යෙන් ඒකනේ අපි ලස්සන සින්දු ටිකක් අරගෙන අවිලින්න දවල් එක වෙනකන් ඔයාලට අහන්න දෙනව නේද? අනිවාර්යෙන්ම දෙනවා. සමාධි දෙනවා නිලන්ති, සමන්ති, දමයන්ති, ධම්මිකා, කුමුදු, ජයවීර මාමා, කට්ටියම එකතු කරගන්න ඉඳලා එකතු කරගන්නත් කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහගම ඉඳලා තමයි
සෙට් එක අහගෙන ඉන්න මහා ගමනේද මහා රගම නෙමෙයිනේ හරි මහා ගම ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කට්ටියම එකතු කරගන්නවා සුබ දවසක් වේවා සරත් චන්ද්‍රඩයිස් කලේ කඩේ රයිගම ඉඳලා අපි වහගෙන ඉන්නවා අපි ආදරණීය මිත්‍රයා සිද්මින කොහොමද ගුඩ් මෝර්නින් ගමේම ගියේ නැද්ද වැඩ කරන ගමන්නේ ඉන්නේ හරි වාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ගුඩ් මෝර්නින් අපිවත් ලක්ක අපිත් ලක්කන හගෙන ඉන්නවා ඩුබායි වලින් අපේ චලිත රත්නායක මැසේජ් එක දාලා තියෙන්නේ වයිෆ් නිසංසලා රත්නායක දුවල දෙන්නා ගයාත්මි රත්නායක සහ සිහිලි රත්නායක වගේම නංගී ශාමලි රත්නායකත් දෙහෙල්ගමුවේ වැඩ කරන අපේ සෙට් එක ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඩුබායි පැත්තට යන්න කියලා හේතුව අපේ මහේෂ් මන එන්න කියලා මැසේජ් එකක් දාලා තිබ්බේ ඒ පැත්තට ඔන්න අපි ආවා අහෂවව ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නේ සතුටින් පරිස්සමෙන් අපි වහගෙන පරිස්සමට වැඩේ කරගන්න ඕන හරි සෙට් එකම එකතු කරගන්නවා තවත් යාළුව කට්ටියක් ඉන්නවා අපිට නෝමල් මැසේජ් කරපු යාළුව කට්ටියත් යාළුවත් අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕන ඊට කලින් අපි සින්දුවක් අහලෙමු සින්දුව අහන්න අපිට මේ වෙලාවේ මැසේජ් කරපු හැමෝම ආදරෙන් මේ වෙලාවේ ලකන හાર્ට් බීට් වලට එකතු කරගන්නවා දැන් ගොඩක් කට්ටිය පහුගිය කාලෙම ඉල්ලපු සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. පියත් රාජපක්ෂ ගායනා කරන සින්දුවක් තමයි අපි ඊළඟට චාට් එකට දාගෙන තියෙන්නේ. අපි හනන් සින්දුව අහමු. සින්දුව අහන්න කලින් වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ලැකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගන්න උදේ 10:47

0: ඔබහන්ඩ රඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකරහාර්මීට හඟට වෙලා මදක් කරන උදේ 10යි විනාඩි 52යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya
3: Kaatak kalin pattada vistara samaga aluthuma thoraturu danaganna Unusummana Deshapalanaya Vidis Kreeda thoraturu savistarana
4: Lakhana Modin is Alu

උදදහය විනාඩි 53 වෙලාව අකඩ හાર્ට් බීට් වල ඔන්න පළවෙනි පැයත් මේ විදිහට ගෙවිගෙන යනවා. අපිට SMS කරපු යාළුව කට්ටියක් ඉන්නවා, ඉක්මනටම එකතු කරගන්න තමයි හැදුවේ. ඊළඟ පැයට යන්න කලින් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා අලව්වේ කොහොලන් ජයකලනි සින්දුව කහන්නේ එකතු කරගන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. උපාලි චිත්‍රානි මාදව කසුන් නැතුළුඩ කනහන සීලු දෙනව මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයුබෝවන් ඡාති අංකයකේ නාලිකාවල අඛණ්ඩ සතුටින් ආදරෙන් නිරෝගීව සිනාසී ඉන්න කියලා මැසේජ් එකක් දාලා තින්නේ කවුද අපේ? අපේ තමර කුමාරී රත්නපුරේ රත්නේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තින්නේ. අද සින්දුව ගෙනවද කියලා අහලා තියෙනවා. අද නම් ගෙනාවේ නැහැ. අපි හෙට හමු ඈ. හරි, එතකම අපි යනවා. කවුද ඊළඟට අපි වහගෙන ඉන්නේ? ගිහන් බ්‍රෝ. අපිට නම් වහිනව සරඩම එනකම් මග බලාගෙන හිටියේ. අපේ ගිනිගත්තේ ඉන්න සුපුන් තමයි මැසේජ් එක දාලා තින්නේ. සුපුන් ගොඩක් සූදී ආපු මැසේජ් එකට ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පැයට මේ විදිහට ඔයාව අපේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ අපේ උපාලි නේද? උපාලි මං හිතන්නේ දවසකට දානවා මැසේජස් 1යි 2යි 3යි 4යි 5ක් විතර දැනට දාලා තින්නේ. උපාලි වෙනවා ආදරෙන් එකතු කරගන්නවා. එතරම්ටම අපිට ආදරෙයි. උපාලි ඔයාව ආදරෙන් මේ වෙලාවෙ ලකඩ හાર્ට් බීට් වලට එකතු කරගන්නවා. ආයෙත් එකතු කරගන්නවා මේ වෙලාවේ සින්දු අහන්න. එයා වැඩ කරන තැන එයාගේ අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමා උදය කුමාර් සර්, ඒ වගේම තමයි සමිතා, සිසිර, නිලන්ති, සමන්ති අතුරුඩ කඩහන සීළු දෙනවා මාදුරින් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අයියේ පුළුවන් නම් මට මේ සින්දුව දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තින්න අපේ නුවර සංජය. සංජය අපේ ලිස්ට් එකේ නම් මේ සින්දුව නැහැ. අපි බලමු තව ඉස්සරහ දවසක අනිවාර්යයෙන් මේ සින්දුව අරගෙන එන්නම් ඔයා වෙනුවෙන්. හරිද? සේරුවාවිල කේඩියේ සමරසිංහ යවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ජෝතික ගීතයක් අහමු. අලව්වේ කැකුලවල රත්නක හඳව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි මුලින් ඇහුව නේද ජෝතික සින්දුවක් අද දවසේදී? හරි, ඔන්න එහෙනම් ඔයා ඉල්ලපු සින්දුව අපි කලින්ම දීලා තියෙන්නේ. සුබ දවසක්. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. සීලු දෙනාමත් එකතු කරගන්න. කෑගල මීදනී ගමේ අපේ උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශාමලි, ගොඩ දවසකට පස්සේ කොහමද එනට? පැද්දට වහිනවද? මොකද තාත්තේ? එයා කිතුල්කල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. දුව ඉන්නවා සඳමිනි මහත්තයා, රුවන් චාමර, කලවැල්දෙනී, අසලින් ජනපදී, මගේ අම්මා වසන්තා, ඒ වගේම තාත්තා කීර්තිරත්න, මල්ලිව සම්පත් කීර්තිරත්නවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ඔන්න කැටියම එකතු කරගන්න ලකඩ හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට. තවත් ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන තියෙනවා. අචිත් බණ්ඩාර සිං කරලා තියෙන්නේ. කවර් සොන්ග් එකක් තමයි මම මේක තෝරගෙන තියෙන්නේ. අපි සින්දුවට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා කරගෙන යන්න. සාමාන්‍යයෙන් දැන් අපි වාහනයක් ගත්තා. මොනවා හරි සාමාන්‍යයෙන් අපි වාහනයක් බයික් එකක් අපිට අවශ්‍ය කරන දෙයක් ගත්තොත් ටික ටික ගෙවන්නනේ ගන්නෙ නේද? ඔයා විශ්වාස කරන

වාහිනියක් මිලදී ගන්න. මිලදී ගන්න පුළුවන් මිල මං කියන ඩවුන් පේමන්ට් එක රුපියල් 1500යි. විශ්වාස කරන්න පුළුවන් දේ මිල රුපියල් 1500ක් වගේ ගාණක් දීලා වාට ගෙදර ගෙනියන්න දෙයි කියලා හිතුවද? යන්න ළඟම බාන්ස් එකට ගිහිල්ලා බලන්න මම මේ කියන කතාව ඇත්තද කියලා. එහෙම නැත්නම් යන්න myabans.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා වාට මේ වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. රුපියල් 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවන්න තමයි යඟල් 40 ස්මාර්ට් ටීවී එක වාට මිලදී ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් වෙනකොහෙන්වත් නෙමෙයි අබාන්ස් ප්‍රදර්ශනාගාරයකට ඉක්මනටම යන්න කියලා ඔයාලට මේ වෙලාව අපි මතක් කරනවා. ඒ වගේම තමයි පැල්වතු නිෂ්පාදන අපිත් එක්ක මේ පැයදී හිටියා. පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාසුත්‍ර නිෂ්පාදන. අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ. බය නැතුව මිලදී ගන්න පොඩ්ඩක් උනත් දෙන්න පුළුවන්. කෘතිම රසකාරක වර්ණක කිසි දෙයක් අඩංගු නැහැ. එකහින්ද බයනතෝ පාවිච්චි කරන්න පුළුවන්. ස්ටල දිලකරන්ද මාවත නුගේකුඩ තියෙන ශාඛාව තියෙනවා. ගාලුපාර කොළුපිටි තියෙන ශාඛාව තියෙනවා. මාළඹේ අරංගල හන්දී ශාඛාව තියෙනවා. බත්තරමුල්ල පළවත්තු ශාඛාව. ඒ වගේම තමයි අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් ඔන්න ඇවිදින් විවෘත කරලා තියෙන. ඉතින් මේ ශාඛාවන් වලට ඔයාට යන්න පුළුවන්. ගිහිල්ලා පළවත්තු නිෂ්පාදන මිලදී ගන්න කියලා වාට මතක් කරනවා. හරි, අපි හරන් සින්දුවට යනවා මේ විදිහට. ආරාධනා කරනවා ඔය හිටිය විදිහටම අපි ඊළඟ පැයදිත් හම්බ වෙනකන් අපිත් එක්ක ඉන්න කියලා. අපි ආපහු හම්බ වෙන්නේ පැය ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. ආපහු අපි හම්බ වෙමු ඊළඟ පැයදී.

0: ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: කොඩා තේමතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීන්දුව කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා. අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ වන විටත් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රටේ පොහොර හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. වී ගොවීන්ට හෙක්ටාරයකට රුපියල් 5000ක පොහොර සහනාධාරයක් ලබා දී තිබෙනවා. ඊට අතිරේකව තවත් හෙක්ටාරයක් දක්වා රුපියල් 5000කින් සහනාධාරය වැඩි කිරීමටයි රජය තීන්දුව කළේ. ඒ අනුව හෙක්ටාර දෙකකට වීකොවින් හිමිවන පොහොර සහනාධාරය රුපියල් 10000ක්. කොඩා තේමතු හිමියන් රුපියල් 5000ක අතිරේක පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීන්දුව කළ බවයි සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ. හැන්ට වෛරසය ආසාධනය වූ ක්‍රෝස් නෞකාවී සිටි අවසන් මගින් සියදනා ඉවත් කර තිබෙනවා. මගින් සහ කාර්යමණ්ඩලි ගුවන් යානාධිකකින් නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒදී සිදු කළ ශ්වසන වෛද්‍ය පරීක්ෂණයේදී තවත් අමරිකානු පුරවැසියෙකුට වෛරසය ආසාධනය වී ඇති බව හඳුනාගත්තා. ඉතා සංකීර්ණ මෙහෙයුමකින් පසු මගින් 94 දිනකව ආරක්ෂිතව ඉවත් කිරීමට හැකිව තිබෙනවා. ඔවු නිරෝධහඬ ලක් කිරීමටයි කටයුතු කළේ. ක්‍රෝස් නෞකාවේ හැන්ටා වෛරසය පැතිර යාමෙන් නෙදර්ලන්ත ජාතිකයන් දෙදෙනෙකු සහ ජර්මානු ජාතිකයන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. මියන්ගෙන් පැතිර යන හැන්ටා වෛරසය මිනිසුන්ගෙන් තවත් මිනිසුකට සම්ප්‍රේෂණය වන්නේ ඉතා අඩුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්නන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මයින්ද බිබිලේ.
1: දයනි පැය පුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා සම්මේලනයේ කෝටි යටේ එන්නේ

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4 වෙලාව

0: 11 විනාඩි 8යි වෙලාව. ලකන හර්ඩ් බීට් එක නම් අපි දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. හයි බෝ වන්නවා ආදරෙන් පිළිගන්නවා අපි ලකන හර්ඩ් බීට් වල දෙවෙනි පැයට මේ විදිහට. දැන් ඉතින් අපි දෙවෙනි පැය මේ විදිහට ලස්සන සින්දු ටිකක් ගෙනලා තියෙනවා. ඔයාලට අහන්න පුළුවන් විදිහට තවල් එක වෙනකන් මේ පැත්තට එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. FM 93.5 FM 93.7 ලකන අපි හර්ඩ් බීට් අරගෙන අවිල්නවා. ලස්සනම සින්දු ටිකක් එක්ක. දැන් මේ දේශගුණික විපර්යාසය එක්ක අපි බොන්න මාස දේවල් තියෙනවනේ. තේ කෝප්පයක රස එහෙම ඔන්න වෙනස් වීමේ අවදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ දිනවල මුළු ලෝකෙටම බලපාලා තියෙන මේ දේශගුණික විපර්යාසය හින්දා ලෝකේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තේ කෝප්පයක රසය වෙනස් වීමේ තර්ජනයක් මතුව තියෙන බව ක්‍රිස්තියානි ඒඩ් ආයතනය සඳහන් කළා තියෙනවා. එගලොංගේ පරීක්ෂණ වාර්තාවක තමයි මෙහෙම සඳහන් වෙලා තියෙන්නේ. ලෝකයේ මේ වැඩි වශයෙන් තේකුළු සපයන කෙන්‍යාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවලට බලපායති ඉහළ යන අධික උෂ්ණත්වය සහ කාලගුණ තත්ත්වය මෙන්ම දරුණු කාලගුණික බලපෑම් හේතුවෙන් තමයි මේ විදිහට මේ තේකුළවල රසෙහි යම් වෙනසක් ඇති වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලොගේ මේ පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. එතක මේ දේශගුණික විපර්යාසය හේතුවෙන් වැඩිපුරම බලපෑමක් එල්ලවල තියෙන්නේ ඒ අදාළ රටවල සිටින කුඩා පරිමාණ තේ නිෂ්පාදකයන්ට බවත් ඉරාන යුද්ධයේ මැදේ වැඩිවන පොහොර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් ඔවුන් තවදුරටත් බලපෑමට ලක් වෙලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. පවතින මේ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් එංගලන්තයේ තේ වගා කරන්න නිපදවන තේ කොළවල රසයද වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ලෝකෙටම බලපාල තියෙන ප්‍රශ්නයක් තමයි මේ දේශගුණික විපර්යාසයත් එක්ක මේ තේ කෝප් එක තිබුණු රස වෙනස් වෙලා. දැන් ඔයාලට නම් බලන්නකෝ, දැන් අපි ඉස්සර කාලේ තේ කෝප්පයක් අරගෙන බොද්දී ඒ තේකේ තියෙන රස දැන් එහෙම තියෙනවද? සමහර වෙලාවට අපිට එන්නේ ටිකක් අර මේ කෙමිකල් රහක් වගේ එකක් නේ, එකක රසායනික ද්‍රව්‍ය මුසු වෙච්ච රහක් තමයි දැන් තේකක් බිව්වොත් එහෙම අපිට දැනෙන්නේ. දැන් අපේ රටේ තේකොළ වැඩිපුරම ওই විදේශිකයන් තමයි මිලදී ගන්න. ඒ වගේම තමයි අපි අපනයනය කරනවා ওই ඉරානයේ වැනි රටවල් වලට. ඉතින් මේකත් මේ යුද්ධමය තත්ත්වය හේතුවෙන් දැන් ඔය තේ අපනයනයත් පොඩ්ඩක් අපේ බිඳ වැටිලා තියෙනවා. හරි, අපි ලකන හાર્ට් බීට් එහෙනම් මේ විදිහට දෙවෙනි පැය ආරම්භ කරනවා. වාඩ පුළුවන් මේ පැත්තට එන්න. 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. මැසේජ් එක දාන්න මම බලාගෙන ඉන්නවා. ආයෙනක මේ පැත්තට දවල් එක වෙනකන් අසර්ම ලස්සන සින්දු ටිකක් ගෙන තියෙන දවසේදී අපි ඊළඟ සින්දුව ලෑස්ති කරගෙන තියෙන්නේ. මේක කවර් සොන් එකක්. පූර්ණ සචින්ත තමයි සිං කරලා තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා ආපහු මේ පැත්තට එමු. සින්දුට යන කලින් වෙලාවත් මතක් කරගෙන මේ යන්නම්. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් 11 විනාඩි 12යි.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

11 විනාඩි 19 වෙලාව ලකන හાર્ට් බීට් වල දෙවෙනි පැය මේ විදිහට ආරම්භ වෙලා අපි යන්නේ ඉස්සරහට. ඉතින් අපි දැන් වැඩේ පටන් ගනිද්දිම ඔයාලට මතක් කරා මේ තේ නිෂ්පාදනය පිළිබඳව. තේ ගැන කතා කරද්දි තෙක්කම ඔයාලට මතකයි දැන් අපි කිව්ව තේ පොඩ්ඩක් අර රසය වෙනස් වෙලා තියෙන කියලා. නේද? ඉතින් ඒකට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ දේශගුණික විපර්යාසය කියලා තොන්න හොඳටම පැහැදිලි කියලාත් අපි ඔයාලට මතක් කරා. හැබැයි ඔයාලට තව මතක් කිරීමක් තියෙනවා. එහෙම කිසිම වෙලාවක ඒ රසය මුලින් තිබුණු රසය කවදාවත් වෙනස් වෙන්නේ නැති නිෂ්පාදනයක් පිළිබඳව තමයි අපි ඔයාලට මතක් කරන්න යන්නේ. ඒ තමයි පැල්වද්ද නිෂ්පාදන. පැල්වද්ද කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක්. බයන දෝ මිලදී ගන්න. කෘතිම රසකාරක වර්ණක කල් තබා ගැනීම ද්‍රව්‍ය අඩංගුඩ ඇති 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වද්ද කියලා කියන්නේ. ඉතින් ඒකෙහිඳ බයනතු වාඩ මිලදී ගන්න කියලා අපි වාඩ මේ වෙලාවේ මතක් කරනවා. පැල්වද්ද නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි දිලකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දේ තියෙන ශාඛාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම තමයි බතරමුල්ල පැල්වද්ද ශාඛාව, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න ඔය වෙනුවෙන් විවෘතයි. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සැලකට ගිහිල්ලා බලන්න හරියට පැල්වද්ද නිෂ්පාදන වල පැල්වද්ද නාමය තියෙනවද කියලා. නැත්නම් ව්‍යාජ අනුකරණ වලටත් රැවටෙන්න පුළුවන්. ඒකින්ද හරියට හොයලා බලලා පැල්වද්ද නිෂ්පාදන මිලදී ගන්න කියලාත් ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. හරි, අපි කවිෂ කවිරාජ්ගේ සින්දුවක් තමයි ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි යමු සින්දුවට. ගිහිල්ලා අපහු මේ පැත්තට එමු. මතක් කරන්න ඕන මේ පැත්තට එන්න ඕන නම්බර් එක 0703 935 937 0703 935 937 අපේ WhatsApp නම්බර් එක. මට මැසේජ් එක දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එනකම්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආතරේ බෙදා ගන්න ඕනම නම් සතේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: ලකඩ හාර් බීට හංගන වෙලාවම දකරණන් 11යි විනාඩි 38යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 11 විනාඩි 39 වෙලාව ලැකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්න මේ විදිහට අපි බැලුවා WhatsApp chat එක පැත්තට යන මට message සවි තියෙනවා කොඩ රියක්. අපි යාළුවා ආදරෙන් එකතු කරගන්න ඕන. යනවා මාතලේ පැත්තට. සුබ දවසක් ඔයාට. මාතලේ තොටගමුව පහන් එකේ ඉඳලා ඔයාව අහගෙන ඉන්නවා රමණී අක්කා. ඒ වගේම රමණී අක්කා නම් බරටම වැඩලු. අපි හැමෝටම ලස්සන සින්දුවක් ඕන කියලා message එක දාලා තියෙන කවුද අපේ? නදීෂානි තමයි මැසේජ් එක දාලා තියෙන. නදීෂානි ඔන්නව ආදරෙන් එකතු කරගන්නව. ලකඩ හાર્ට් බීට් වලට හයි හයි. මං අනෝම ජයමිනි. කොහෙද නිල් දණ්ඩා හීන්නනේ? නිල් දණ්ඩා හීන් ඉඳලා අපි අහගෙන ඉන්නේ. අපි ඔබ සද්දෙටම අහගෙන වැඩ. අපේ මැඩම්මයි ඒ වගේම තිලකේ මාමවයි චන්ද්‍ර නැන්දවයි සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. අනිවාර්යෙන්ම එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින්. කොහොමද ඔයාට? අද ටිකක් පරක්කු වෙලා නේද? චන්දිම ඔබේ ගුණවර්ධන කොටිකාවත් ඉදලා අපි වහගෙන ඉන්නේ හැමදාමත්. යා මේ වෙලාව එකතු කරගන්නවා දෙවුනි, තිබිරි, පුන්සඳි, යුවෙන්දි, කට්ටිමත් ආදරණ එකතු කරගන්නවා. අවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තින්නේ. ගොඩක් ස්තුතියි. අවත් අපි ලකඩ හાર્ට් බීට් වලට මේ විදිහට එකතු කරගන්නවා. කාලවිල කන්ද බේරුවල ඉඳලා අපි වහගෙන ඉන්නවා මැසේජ් එකක් දාලා තිනවා අපේ ලහිරු. අපිත් මේ වෙලාවේ ලකඩ හાર્ට් බීට් අහනවා සද්දෙටම. මෙන්නද විදිහටම අපි වහගෙන ඉන්නවා. අදනම් මරු සින්දු ටික මරේ මරු ජෝතික සින්දුකුත් ඇහුවා. ඒකනම් පට ලකඩ හાર્ට් බීට් සද්දට හගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න කොටාව ඉඳලා අපි වහගෙන ඉන්න අපේ ජයමාමා. එයා වැඩ කරන දන ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ චම්පාමිස් ඒ වගේම මදුෂ්‍යංක ජගත් කට්ටේ එකතු කරගන්න කියලා මේ ජයමාමා මැසේජ් එක දාලා තියෙන්නේ. අවාදරණ එකතු කරගන්නවා ජයමාමා. අයිබෝබන් මඩබාද අපේ ලක්ෂ්මන් හැම වෙලාවෙ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එකම ගුඩ් මෝර්නින් මල්ලි. අපිත් වහගෙන ඉන්නේ. හංගල අපේ වසන්ත කුමාර සිරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දු ටික. ඔන්න ලස්සන සින්දු ටිකක් අපි දවල් එක වෙනකන් ගෙන තියෙන වසන්ත. ඔයාට අහන්න පුළුවන් පාළුවක් නැතිවම. මම තින්නවා වෙනද වගේම ලකඩ හගෙන ඉතින් සුපුරුදු විදිහටම වත් එකමින් අපේ ශාම මැසේජ් එක දාලා තියෙන්නේ. ආමේ ෆොටෝ එක දාලා තියෙන්නේ ඊයේ නේද? මම හිතුවා අද කියලා. අදත් ඔය විදිහටම ඇති නේද? හරි පරිස්සමෙන් අපිවත් අහගෙන වැඩ කරනක මන් තමයි අහන්නේ කියලා අපි දන්නවා. පරිස්සමෙන් වැඩ කරන්න හරිද? අයබෝන් ලකඩ අපිත් ඔන්න හાર્ට් බීට් අහගෙන මුළු දවසම ලකඩත් එක්ක දවසම ගෙවන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. වයිෆ් නදීකා, දුව දෙව්මිනි, පුතා කල්ප එක්ක FM 93.5 FM 93.7 ලකඩ අහන සීලු දෙනවම එකතු කරගන්න කියලා අපි ආනන්ද රත්නායක මහියංගනේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හතේ කණු ඉඳලා ආවත ආදරණ එකතු කරගන්නවා. ලකඩ හાર્ට් බීට් බණ්ඩාරගම ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන අපේ චන්ද්‍රිකා කුමාර නේද? ඉතින් ඔන්නව තහදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ වැඩ කරන ගමන් සෙට් එකම අහනවා කියලා මැසේජ් එක දාලා තියෙන. මරත් ලස්සන සින්දුවක් ඕනි. අපිට මැසේජ් එක දාලා දෙන්නේ පිටිකල බොරුළු හේනේ සුසන්ත සම්පත් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. සුසන්ත ආවාදරණ එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් යටියන්තෝට ඉඳලා මේ වෙලාවේ අපි අහනවා අජිත් ලක්ෂාන් ඒ වගේම රුක්ෂාන් පුබුදු කුමාර මල්ලි ජයම්පති සෙල්වම් කට්ටියම එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම ඉඳලා විමල සේන අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. එයා වැඩ කරන තැනට කලමනාකාරතුමා ඩිලංක නදීෂාන් ඒ වගේම රසික චනිතු පසිදු චමුත් ගයාන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණි සුභ සනු දිනුෂා කමණි චන්ද්‍ර නිරේෂා ඩයිනි ඒ වගේම දෙල්ප චිත්‍රවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කට්ටිය මොන මේ වෙලාවේ අපි ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. හරි එහෙනම් එයාලා ඔක්කොම එකතු කරගෙන අපි යමු තවත් ලස්සන සින්දුවකට. කොහොමද යන්න බෙන්නේ නැන් ඉතින්? කොහොම යන්නද? මෙයාලා අපිට එවනවනේ මැසේජස්. ශාම ලස්සන ෆොටෝ එකක් හැවලා තියෙනවා. මං හිතන්නේ දැන් නම් ඒ පැත්තට පොඩ්ඩක් වැස්ස අඩු කරලා තියෙන්නේ නේද? දැන් අර වලාකුළු ගතිය පොඩ්ඩක් ඊට වැඩි අඩු කරලා තියෙන්නේ. ඉතින් ආවත් ආදරණ එකතු කරගන්නවා. මෙන්ඩිස් කොහොමද? ආදරණ එකතු කරගන්න අපේ ආදරණීය මිත්‍රයා. ඉතාලි වල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ආවත් මේ වෙලාවේ ලැකඩ හાર્ට් බීට් වලට එකතු කරගන්නවා. හයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කලබැල්ලා වේ సుజాని సంతమాలితో మెసేజ్ కి దాలతి న్యాయకు తుకరికెన్నో మేవిలా వ్యామ శ్రుయాణి శ్రుయాణి చంద్రులత తాత జయవర్ధన పుతా సితుం దుహాన్సి వగేమ మగే అమ్మకు పందిని ఏ తిబుణలు ఏట నిదుక్ నిరోగీ వాసనావంత శుభమ శుభ పందినకు ఎన్నికల ప్రార్థనా కరణ అఖిల తాయ మెసేజ్ కి దాలతి శ్రుయాణి కౌదు సుజాని నేద సుజాని వాగే అమ్మట అపేనంగున ప్రార్థనా కనో లెక్కడ హార్ట్ బీట్ వలిన్ నిదుక్ నీరోగి వాసనావంత శుభమ శుభ పందిన వెన్నకేల దీర్ఘాయు వెన్నకేల అపి ప్రార్థనా కరణవా మధుగమ ఇంద అన్న మేవిలా వ్యాపి అహగ నిన్నోకిల మన మెసేజ్ గద్దాల తీనవా తినిత్ సహా విజిత హెమదామ సతుటిన్ పరిశ్రమిన్ తమై అహగ నిన్నవావ నోయనస్వన హండ లక్కండ హెమదామ అలతే కిన్నోకిల మెసేజ్ గద్దాల తిన గొడక్ సూతి ఏ ఆదురేట ఇదిన్నో అలవత ఆదురేన ఎకతు కరగిన అపి తవత్ లసన సింధు క్లాస్ తిరగిన తీనవ సింధుడి అన్న తమై హదన్నే ఆయతేకమ అపిట నార్మల్ మెసేజ్ కరపు ఆలువే కొత్తిన ఎక్ మంటం ఎకతు కరగన్న సంక ప్రియమంత పీరిస్ కే సింధు కహము కేల అలవే కేకులబల రత్ని కహందో మట మెసేజ్ గద్దాల తిన ఎతేకమ శుభదవస సింధుకి టికెట్ కరగన్న కేగల్ల గమే అపి ఉపనంద మీదని గమే ఉపనంద మెసేజ్ కి దాల్తీని హాయ్ హాయ్ మావత ఎకతు కరగన్న తాత సహ మల్లి నిమాయ తరుషే విమాన్సాయన మగే ఆలు అని ఒక్కమాయి పౌలేవ ఎకతు కరగన్న మాట దినవద ముఖద్ మీ సింధు ఇల్లలు తీయండి ఇల్లపు సింధు అనం పెహదులు నెహే రత్నపుర కురువిట రత్న ఇన్నే మగేనమ తరుషి అవత ఆదరణ ఎగుతు కరగన్నవా తవ ఎక్కిన కిన్నవా యావత్ ఎగుతు కరగాన్ని కిల మెసేజ్ కి దారి తిని అతమ చలన మళ్ళీ యావత్ ఆదరణ ఎగుతు కరగన్న యావ మతకరణ బెరుగురాని జనియో యా వెడసటహన గిహాను ఆ వెడసటహన హొందరు కరణవ కిల మెసేజ్ కి దారి తీయండి గుడక స్తుతి అవత్ ఆదరణ ఎగుతు కరగన్న ఎత్తుకు మాపల గమ ఇదిల అపే దినుషిక మేవిలావే అపి వహగిడిన్న కిల మెసేజ్ కి దారి తీయండి వెన ఓణ దేయక్ వెచ్చావి సోంగకి
1: TVS Sport 110 petrol liter ekata kilometer 80 ekata padiye duwan nan meka thamai.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 53යි.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: හාඩ්බීට්
1: 11 විනාඩි 53 වෙලාව ලකඩ හාඩ්බීට් වල ඔන්න දෙවනි පැයත් මේ විදිහට අපිට ඉවර කරන්න වෙනවා. අපිට අපහු හම්බ වෙන්නේ 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ. ඊට කලින් මතක් කරන දෙයක් තියෙනවා. මේ පැයදිත් අපිත් එක්ක හිටිය අපේ අනුග්‍රහක බවතා පැල්වද්ද නිෂ්පාදන විශේෂයෙන් මතක් කරන ඕන මේ වෙලාවේදී පැල්වද්ද කියලා කියන සියට සියක්ම දේශීය ක්‍රියාශ්‍රද නිෂ්පාදනයක් බෑනදෝ පාවිච්චි කරන්න පුළුවන් අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වද්ද කියලා කියන්නේ. පැල්වද්ද සාමාන්‍යයෙන් අපේ රටේ කිරිගොවීන්ගෙන් ගන්නා වූ මේ කිරිවලින් කිරියාස්වන්නෙන් තමයි පැල්වද්ද නිෂ්පාදනය කරන්නේ. පැල්වද්ද නිෂ්පාදන වල තියෙනවා පැල්වද්ද කිරිපිටි එක, පැල්වද්ද කිරි එක, ඒ වගේම පැල්වද්ද අයිස්ක්‍රීම් එක, පැල්වද්ද බටර් එක, පැල්වද්ද යෝගට් එක. මේ හැම දෙයක්ම ඔයාට පැල්වද්ද නාමය යටතේ මිලදී ගන්න පුළුවන්. මම ඉක්මනටම අවුට්ලට් එකත් මතක් කරන්නම්. ස්ටයිල් දිලකරත්න මාවත නුගේකොඩ ගාලුපාර තියෙන කොල්ලුපිටි තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව තියෙනවා, බතරමුල්ල පැලවත්ත ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දන් කැඩවල ශාඛාවත් ඔන්න ඇවෙනුවෙන් විවෘත කළ තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාලට පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙනද සැලකට ගිහිල්ලා මිලදී ගන්න කියලා ඔයාලට අපි මේ වෙලාව මතක් කරනවා. එතකම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. සුබ දවසක් මල්ලී, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න හොරණින් අපේ ඉනෝක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උපාලි සහ දුව සිතුවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න කට්ටියම එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට මේ විදිහට. අපි අශාන් ෆර්නැන්ඩෝගේ සින්දුවක් තමයි ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. මාතල ඉඳලා අපේ කුමාරි එරමුදු ගොල්ල අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් මල්ලී ඔයාට, ඔබ ඇති තැන ඔබේ මුණට ඔබ ගැන වැඩියෙන් ප්‍රශංසා කරන්න, ඔබ නැති තැන ඔබේ වැරදි අඩුපාඩු කොතෙක් නම් කතා කරනව ඇද්ද? ඔබ ඒ ගැන දන්නේ නැහැ. එහෙනම් ඔබ කිසිම විටක තවත් කෙනෙහි කෙරෙහි විශ්වාසය තියන්න එපා. මොකද ඔබට ඇති හොඳම මිතුරා ඔබම පමණයි කියලා මට ලොකු මැසේජ් එකක් දාලා දෙනවා අපේ තමරා. කවුද? කුමාරි එරමුදු ගොල්ල. මාතල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. නයනි නංගිවත්, ගාමිණීවත්, සුභාෂිනීවත් ආදරෙන් එකතු කරගන්න කියලා. හරි, එහෙනම් කට්ටිය එකතු කරගෙන අපි යමු ලක්කඩ හાર્ට් බීට් වල. ඊළඟ පැයේ තමයි අපි හම්බ වෙන්නේ. ඉතින් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ රටේ තොටේ වෙලා තියෙන මොනවද කියලාත් අපි දැනගන්න බෑ නේද? හරි, එහෙනම් අපි හම්බ වෙමු. ආරාධනා කරන ඔය විදිහටම අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. 11:56 වෙලාව.

0: සම අනුග්‍රහය
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙකහමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පතට
0: ආගෝ සහයෝගීතා අනුග්‍රහය

0: прорастала.
1: නීතියට ඉහලින් කිසිවක් නැතැයි ජනපති අවධාරණය කරයි. එය බස් ගනුදෙනුව ගැන ප්‍රකාශ දීමට මහින්ද සහ ප්‍රියංකර අල්ලස් කොමිසමේ. අඩුපීඩනය තවදුරටත් ජලාශ වන්දමයි.

0: ප්‍රදේශ රැසකට නායම් අනතුරු ඇඟවේ. කොටසරඳපලේ අක්‍රමිකතාවක් විමර්ශනයේට മന്ത്രി දිලිට කැඳවීමක්. සයිබර් අපරාධවලට සම්බන්ධ විදේශිකයන් 143 දෙනෙක් අත්අඩංගුවට. අගමැති මෝදිගෙන් ඉන්දිය ජනතාවට ඉල්ලීමක්. ලක්කනේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබලේ. දේශපාලන සම්බතා මත නීති ක්‍රියාත්මක නොවන බවට රට තුල තිබූ සංස්කෘතිය අවසන් කර ඇති බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා අවධාරණය කළා. සියලට වඩා ඉහළින් නීති ක්‍රියාත්මක කිරීමේ සංස්කෘතිය රට තුල ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු රැස්වීමට එක් වෙමින් රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී පැවැත්ුණා. ජනාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළා. දිට්වා සුලකුණාටුවෙන් සිදු දේපල හානි සඳහා වන්දි ගෙවීම, නිවාස යථාතත්වයට පත් කිරීම යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මාත්‍රි නගර සංවර්ධන සැලැස්ම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සහ ඒවාහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වංචා සහ දූෂණ පිළිබඳ පරීක්ෂණවලදී ප්‍රකාශ වන පුද්ගල නාම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම මහා ව්‍යසනයක් ලෙස සමාජයට හුවා දැක්වීමට ඇතමුන් උත්සාහ කරමින් සිටින බවයි.
1: මම කියන කිසි කෙනෙක් බය වෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ දෙන බය වෙන්න. මොකද අපිට රටක් ඉදිරියට යන්න බැහැ. එකක් අපි නීතියට යටත් වෙන්න ඕන. දෙක අපි නීතියට බය වෙන්න ඕන. නමුත් අපේ සමාජයේ සංස්කෘතිය ගොඩනගමින් තිබුණා. යම් දේශපාලන අධිකාරීගේ සහය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, දේශපාලන අධිකාරීනක සමීප බැඳියාවක් තිබෙනවා නම්, නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශකයට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජබුණාද, මොන හස්තයන් තිබුණද, එසේ කිසිව භාජනය කරන්නේ. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න. එනිසාද නීතිය හමුවට ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුනොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එම ගන්න ඕනේ නැද්ද? එම ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුනා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂිය ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්ද අපේ රට අවශ්‍යන්නේ. එහෙනම් අපිව යම් සිදුවීම් පිළිබඳ මගේ මා පිළිබඳ සඳහන් වෙලා තුන මගෙන් කට උත්තර ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයකුත් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තනට උර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීතිය ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. නීතිය කිසිසේත්ම අසාධාරණව පලිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණ. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා නම් අපට කියන්න. ඒ සඳහා නීතියේ මිඩ ප්‍රස්තා තිබෙනවා. તો නීතිමේ සුරක්ෂිත රටක් කියන්නේ ඒකයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රමිතීන් බවට පත් වෙන්නේ. අශිෂ්ටත් වෙන රාජ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නීතිය බිදිමින් නීතියට උඩින් විරාජමාන වැජඹෙන්න පුළුවන්.
0: මේ අතර මහනුවර නුවරළිය සහ බදුල දිස්ත්‍රික් සම්බන්ධින් කමිටු රැසීම අද සාහිත ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ආන්දෝලනාත්මක එයාපස් ගණදෙනුව සම්බන්ධ විමර්ශයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණියා. අද පෙරවේ හිටපු ජනාධිපතිරයා අල්ලස් කොම්ස මහම්මුට පැමිණ තිබෙනවා. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාපස් 10කින් සමන්විත ගුවන් යානා බැලහිනියක් මිලදී ගැනීමේදී අමරිකාඩොල මිලියන 2ක අල්ලසක් ලබා දුන් බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොම්සම විමර්ශන ආරම්භ කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව අධිකන ක්‍රියාමාර්ග ගන්න ලැබුවේ ඒ අනුවයි. හිටපු මාත චමා රාජපක්ෂ මහතාගේ පුත් ශමින් රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳද සැකකරුවන් අතර වනවා. පසුගේ මාර්තු 19 වෙනිදා අල්ලස් කොමිසම අධිකරණ හමුවේ කියා සිටියේ එයාපස් ගණදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් කපිල චන්ද්‍රසේන යන අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබා දුන් බවට අනාවෙන්නේ වී ඇති බවයි. රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලියත් නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතා පසුව දියුරුම් ප්‍රකාශයකින් සඳහන් කර තිබුණේ අල්ලස් කොමිසමේ අධිෂ් ජනරාල්වරයාගේ බලපෑමකට අනුව තමන් එම ප්‍රකාශය කළ බවයි. මේ අතර පසුගිය පස්වෙන්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳු අවස්ථාවේ පසුගිය තිස්වෙන්දා යොමු කළ නොටිස් එකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැයි 12 වෙනි දින කැඳවන බව අල්ලස් කොමිසම කියා සිටියා. ඒ අනුවයි මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණියේ. ප්‍රකාශය ලබා දීම සඳහා අල්ලස් කොමිසමේ කාර්යාලයට ඇතුළු වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
2: කොහොමද මේ මොකක් වෙයිද කියලා ඔබතුමා හිතන්නේ කනේ?
3: මේ සාධාරණ ඉන්දුවක් දෙනව නැහැ කිව්වම නිදහස් කරන්න ඕන වගේ දෙයක්.
2: දැන් මේ වුණාට ප්‍රධාන සාක්ෂි දීපු කෙනත් නැති වෙලා ඉන්න මේ විදිහට.
3: ඕවා මේකයි අපි ගන්න තියෙන දේ. එයා දීපු සාක්ෂි තියෙනවා. අත උත්තරයක් ඇති නෑ.
0: ඒ සමග හිටපු ගුවන් සේවා මාත ප්‍රියංකර ජයරත්න මහතාද සිය ප්‍රකාශය ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ සිටිනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක් මේ වන විට වාර්ධම්මින් පවතිනවා. රාජාංගනයේ සොරබොර ලුණුගම්බෙහෙර වෙහෙරගල සහ දෙදරුවේ ජලාශය වාන්දම්මින් පවතින බවයි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPST හේරත් මහතා සඳහන් කළේ.
4: පරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාළ වෙන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක් මේ වන විට වාන්දම්මින් පවතින අතර මෙම වාන්දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුන දිස්ත්‍රික්කයේ අඹවැල සහ සොරබොර ජලාශද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මව්වාර, ලුණුගම්වෙහෙර, තිස්සල, වීරවිල, යෝධයව සහ වෙහෙරගල ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ උස්කල සියඹලංගම, මහාගල්ල සහ දැදුරුව ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ දේහව, නාලන්ද සහ වැඹැඩිල ජලාශද, මොණරාග දිස්ත්‍රික්කයේ අලිකොටාර ජලාශයද පවතිනවා. කලාවේ ගංගා ද්‍රෝණියට පසුගිය දින කීපයේ පුරාම ලද අධික වර්ෂාපතනයත් සමග මේ වන විට එම ගංගා ද්‍රෝණිය පිරි රාජාංගනය, උස්කල සීමලංගම, දේවෝව, වැමැඩිලි ජලාශ වාන්දාවෙන් පවතින අතර රාජාංගන ජලාශය මේ වන විට වාන්දොට 12ක් විතර කප්පරයට ගණන් 10,500කට අධික ජල ප්‍රමාණයක් කලාව වෙත නිකුත් කරමින් පවතිනවා. විශේෂයෙන් මෙම වාන්දමන ජලාශවල වාන්දමන ජල ප්‍රමාණයන් සහ වාන්දොට විමුක්ත කිරීමේ ප්‍රමාණයන් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සහ එම ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය අනුව වෙනස් විය හැකි බැවින් එම ජලාශවලට පදිංචි සහ පාලනීමේවල පදිංචි ජනතා විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේට අමතරව ගංගාවල ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීමද ඉතාමත් වැදගත් වෙනවා.
0: නාලන්දා ජලාශය, අලිකොටාර ජලාශය ඇතුළු තවත් ජලාශ ගණ්ඩාවක් වාන්දමමින් පවතිනවා. කලාවැව ගංගා ද්‍රෝණියට ඇදහැරෙන අධික වැසි සමග පහතින් රැසක්ද ජලයෙන් නටවුණා. බුත්තල ප්‍රදේශයට ඇදහැළු වර්ෂාවත් සමග නගරීය ස්ථාන කිහිපයක් ජලයෙන් නටබ තිබෙනවා. වැල්වායේ මොණ්ඩාගල මාර්ගයේ ගමනාගමනයේද ඉන් බාධා ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශ රැස්සකට ඇදහැල්ල ධාරානිපාතේ බැසේ සමග දිස්ත්‍රික් කිහිපයකට නායාම යන්තරයන් වීම නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
5: බදුළු දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලවිට ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බය කෝරළේ, අකුරණ, ගඟවට කෝරළේ, පන්විල, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, දොළුව සහ උඩපළාතෙන් ප්‍රාදේශීලිකම් කොට්ටාස වලටත්, කෑගල් දිස්ත්‍රික්කයේ මාවනැල්ල, මුලත්කොහපිටිය, යටියන්තොට, අරනායක, කෑගල සහ රමුක්කැණ ප්‍රාදේශීලිකම් කොට්ටාස වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීලිකම් කොට්ටාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නාවුල සහ අඹංගම් කෝරළේ ප්‍රාදේශීලිකම් කොට්ටාස වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුමර සහ වැල්ලවායන් ප්‍රාදේශීලිකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර සහ ගොඩකළයන් ප්‍රාදේශීලිකම් කොට්ටාස වලටත් ආදීර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර මීට අමතරව බදුළු දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීලිකම් කොට්ටාසයට ආදීර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලබනවා.
0: මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දිසින් පිහිටි අඩුපීඩන කලාපයේ බලපෑමෙන් වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයක් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනවා. බසාහිර සබරගමුව දකුණ වයඹ සහ උතුරු පළාත් මෙන්ම තිගනමලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වඩා වැඩි තද වැසි ඇතිවන බවයි කාර්යනිරත කලනු විද්‍යාඥ සචිත වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
6: ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් පිටා ඇති අඩුපිඩන කලාපය දිවින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතිනවා. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවිනේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කීපය තුලත් අපේක්ෂා කරනවා. ඒ අනුව දිවිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළුලින් වරව පවතින අතර විටින් විට වැසි යෝගිකුණු සහිත වැසි අද දිනේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. ඉගුරුම් සහිත වැසි සමග ඇති වෙකී තාවකාලික තද සුළං සහ අකුණු ගෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න අවශ්‍ය ජනතාවගෙන් කාරණා කිල්ලා සිටිනවා.
0: රාජ්‍ය වෙසක් උත්සවයේ මාතර නගරයේ සහ තියගොඩ මෙදෙලවල පුරාණ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වෙනවා. දක්ෂිණ ප්‍රභා ලෙස නම් කර ඇති ජාතික වෙසක් මංගල්‍යය ආරම්භ වන්නේ ලබන මස පළමුවදායි. දක්ෂිණ ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ආචාර්ය හිනිතම සුනිල් සෙනෙවි, සුනිල් හඳුන්නිත්යන අමාත්‍යරුන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අහිත රේක කල්යාණයේ තේමාවෙන් දක්ෂිණ ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය පැවැත්වෙනවා. අතීත බෞද්ධුරුමේ අභිමානය ලෝට විදහා දැක්වීමටත් ආධ්‍යාත්මික පණිවිඩ යළි ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කරගන්මින් මෙවර ජාතික වෙසක් මංගල්‍ය සඳහා මාතර පුරවරේ තෝරාගත් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වෙසක් උත්සවයේ ප්‍රතිපත්ති පූජා කලාපයේ සහ ආමිස පූජා කලාපය යනුවෙන් කලාප දෙකකින් සමන්විතයි. මාතර ඓතිහාසික කොටුපවුර කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා වෙසක් කලාපය පැවැත්වෙනවා. ආමිස පූජා කලාපය පැවැත්වෙන්නේ මාතර නගරයේ සහ වෙල්ල උද්‍යානයේ ආශ්‍රිතවයි. සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ විචිත්‍ර ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කවිපන සහ දාන ශීල භාවනා වැඩසටහන්ද වෙසක් කලාපයට ඇතුළත්. තොරණ, පහන් කූඩු, භක්ති ගීත ප්‍රසංග සහ රෝකඩ සංදර්ශනද පැවැත්වෙනවා. නවීන තාක්ෂණික සංදර්ශන පැවැත්වෙන්නේ AI තාක්ෂණ යොදා ගනිමින්. දකුණු පළාතට ආවේනික රෝකඩ කලාව මගින් ජාතික කතා ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇතේ. එළිරි තිර යොදා ගනිමින් ඒවා ප්‍රදර්ශනය කරනවා. සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලී ජයවීර මහතා විනිමේ සහ සොරකම්පත් කොමිෂම් සභා මහමුවට අද පිරුරුවේ පැමිණියා. ඒ කොරස් වෙන්න පොළතුල සිදු බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කළ කැඳවීමකට අනුවයි. ඒ අනුව දිලී ජයවීර මහතා පෙරවරු 10ට පමණ විනිමේ සහ සොරකම්පත් කොමිසමට පැමිණියා. ඊට අමතරව තවත් කීප දෙනෙකු කොමිසම හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ව්‍යාපාරිකයන් වන රේනුද සිල්වා, තරංග තෝරදිනිය, අශෝක් පතිරගේ සහ නිමල් හේමසිරි ප්‍රේරා යන අය එසේ කැඳවා ඇති බව වාර්තා වනවා. පරිගණක අපරාධ සිදු කළ විදේශීය ජාතික පුද්ගලයන් 33 දෙනෙකු මිදිගම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මිදිගම් පොලිසිය සිදු කළ වැටලීමකදී ඉන්දිය ජාතිකයන් 28 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 5 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත්තා. ඔවුන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු අපරාධ චෝදනා රැස්සක් යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පරිගණක අපරාධ සිදු කළ විදේශිකයන් 110 දෙනෙකු ගල්, ගල්වඩුවගොඩ සහ ශිසුමේත මාවතන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නා. ඔවුන් ළඟදී පරිගණක උපකරණ 58ක් සහ ජංගම දුරකථන 79ක් පොලිසිය සොයා ගත්තා. අපරාධ සහ මද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේදී ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 27,381 දෙනෙකු පරීක්ෂාවල ලක් කර තිබෙනවා. ඉන්සැක පිට අත්තරගුණගස් පිරිස 556. අපරාධ සම්බන්ධින් පුද්ගලින් 28 දෙනෙකු ඍජුව හඳුනා ගත්තා. වරෙන්තකරුවන් 271 දෙනෙක් සහ විවෘත වරෙන්තකරුවන් 228 දෙනෙකුද අත්තරගුණගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඊයේ දිනය තුළ අත්තරගුණගත් බීමත් තේදුරන් සංඛ්‍යාව 73ක්. අපරීක්ෂාකාරී ලෙස රියපැදවීම සම්බන්ධයෙන් 91 දෙනෙකු අත්තරගුණගෙන තිබෙනවා. රතවාහන බෙලත් පරිදි සම්බන්ධයෙන් පුද්ගලින් 4,143 දෙනෙකුට එරෙහිව ඊයේ නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. මේ අතර මධ්‍යපි ජාවර මැඩලීමේදී දීපාව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ දිනේ සැකරුවන් 827 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැටලීම් 831කින්. දෙදෙනෙකු සම්බන්ධ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කළා. තුන්දෙනෙකුට රැඳියුම් නියෝග ලබා දුන් බවයි පොලිසිය සඳහන් කළේ. දෙදෙනෙකු පුනරුත්ථාපනයට යොමු කෙරුණා. ඒ සිදු කළ වැටලීමේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 236ක්, අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 446ක් සහ මත්පිටි 284ක් අතුරු මද්‍රව්‍ය පොලිස් බහරට ගෙන තිබෙනවා. මේ අතර කුෂ සහ හෂීෂ් මද්‍රව්‍ය මීට රැගෙනීමේදී අත්අඩංගුවට ගත් ජීවිත ධාරින් 22 දෙනා අද අධිකරණ ඉදිරිපත් කෙරුණා. ඔවුන් පෙරවරුවේ මීගොම් මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කෙරුණේ. පොලිස් මද්‍ය විනාශ කාර්යාංශ ලැබුණු බුද්ධ තොරතුරක් මත ජීවන ධාරීන් අත්අඩංගුවට ගන්නේ කොට්නායක ගුවන්තොටුපළේදී. ඔවුන් රැගෙන ගමන් මළතුළු තිබී කිලෝග්‍රෑම් 110කට අධික කුෂ සහ හෑෂ් මද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා. එම තුගේ කොට්නායක ගුවන්තොටුපළේ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මද්‍රව්‍ය තොගයයි. මේ පිරිස තායිලන්තයේදී ගිහි බෙස්කෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවල පටිගත වී තිබියදී පොලිස් මධ්‍ය විනාශය කාර්යාංශල ධාරින් සොයාගත්තා. අත්තරුණක චීවරදායින් එදින අධිකැන්ට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අවසර හිමි වුණේ. ගල්ල දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා. ගල් කරාපිරි රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අද උදෑසන 7:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. මෝටරයකින් පැමිණි තුවාක්කු කරු වෙඩි තැබීම සිදු කර පළාගුස ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මීට මාස 6කට පමණ පෙර ගාල්ල දංගෙදර ප්‍රදේශයේ කුලිය පදනමක් මත ලබාගත් නිවසක පදිංචි වී සිටි පුද්ගලයා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර මීටියාගොඩ පොලිස් අසමේ කිරිල ගහබල ප්‍රදේශයේ පාළු ඉඩමක වළඳමා තිබූ ටීපරසය අවියක් සහ ජීවොණ්ඩ 15ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවේ රඳවාගෙන සිටින සැකරුවකින් ලැබුණු තොරතුරක් මත ඒවා සොයාගත් බවයි මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්ධන අරපිරි මැසුම් වෙනුවෙන් ඒට ජනතාවට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉරාන අමෙරිකා යුද්ධය තාමත් අවසන් වී නොමැති බව පෙන්වා දෙමින් මැදපැතික අර්බුදයේ අඛණ්ඩව පැවතීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ යාමේ අභියෝගයට ඉන්දියාවද මුහුණ දිය යුතු බවයි නරේන්ද්‍ර මෝදි කියා සිටියේ. ඒ අනුව නිවසේ සිට රාජකාරී සිදු කරන ලෙස ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදේශ සංචාර සීමා කිරීමත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමක්. රත්රම් මිලදී ගැනීම අවම කරන ලෙසයි නරේන්ද්‍ර මෝදි ජනතාවට දැනුම් දෙන්නේ. ඉන්ධන අරපිරිමසෙන් භාවිත කිරීම සඳහා ජනතාව සිය උපරිම දායකත්වය ලබා දෙනු ඇතැයිද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. කොවිඩ් වසංගතයේ සමය සිහිගන්වන මෙවැනි සීමා කිරීම් ඉන්දියාවේ ඉන්ධන භාවිතය අඩු කරන්නක් බවද නරේන්ද්‍ර මෝදි සඳහන් කළා. ඒ විදේශ විනිමය ඉතිරි කර ගැනීමටද හේතුවක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ඉන්ධන සංරක්ෂණය කර ගැනීම සඳහා එක්වන ලෙසද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු නිල නොවන එක් දින ක්‍රිකට් තරගයේ දී 15ට පහර දෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 140ක් ලබා සිටිනවා. කඩලු 3ක් බිඳ වැටුණා. සංජනා කාබින්දි ලකුණු 45යි. සචින් නිසංසලා නොදෙවි ලකුණු 42ක් ලබා සිටිනවා. තරගයේ පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. නීතිය තීරණ කිසිවක් නැතයි ජනපති අවධාරණය කරයි. එයා බස් ගනුදෙනුව ගැන ප්‍රකාශ දීමට මහින්ද සහ ප්‍රියංකර අල්ලස් කොමසමේ. අඩුපීඩනය තවදුරටත් ජලාශ වන් දමයි. ප්‍රදේශ රැස්සකට නායාම අනතුරු ඇඟවේ. කොටස් වෙළඳපොලේ අක්‍රමිතාවක් විමර්ශනයට මන්ත්‍රී දිලීප්ට කැඳවීමක්. සයිබ අපරාධවලට සම්බන්ධ විදේශිකයන් 143 දිනක් අත්අඩංගුවට. අගමැති මෝදිගෙන් ඉන්දිය ජනතාවට ඉල්ලීමක්. ලකඩ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
7: ජාතික අක්ෂි බැංකුවට පසුගියදා වසර 15ක් සම්පූර්ණ වුණා. අද හෙල්ත් වොච් ඒ වෙනුවෙන් ජාතික අක්ෂි බැංකුවේ මානුෂීය මෙහෙවර ගැන පැහැදිලි කරන්නේ කොළඹ අක්ෂිරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා.
8: ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව පිහිටලා තියෙන්නේ ජාතික අක්ෂි රෝහල තුල. මේ අක්ෂි බැංකුව 2011 වසරේ සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට ඇස් පරිත්‍යාග සිලින් 18,000කට වැඩි ප්‍රමාණයකින් ඇස් ලබාගෙන තියෙනවා. මේ 11,000කට ආසන්න සංඛ්‍යාවක්ම ඇස් බද්ධ කරලා තියෙන්නේ ලාංකික ජනතාව. ඊට අමතරව අමතර තියෙන ඇස් තිබේ නම් ඇස්වල කුණිතේ තිබේ නම් ඒවා පිටරටවලින් ඉල්ලන ප්‍රමාණය අනුව පිටරටවල අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට ලංකාවේ රෝගීන්ගේ අවශ්‍යතාවයන් සපුරලා ඉතුරු වෙන හරිය අපි පිටරටට යවනවා. එහෙම යවන්න හේතුව තමයි මේ අක්ෂි බද්ධ කිරීම සඳහා ඇස් ලබා ගත්තම ඒ නියමිත කාලය තුල ඇස් බද්ධ කරේ නැත්නම් ඒ ලබාගත් ඇහි කුණිතය විනාශ වෙලා යනවා. ඒ නිසා අපිට කල් තබා ගත හැකි කාලය සීමාවක් තියෙනවා.
7: ඒ වගේම ડોක්ටර් මිනිස්සු දන් දෙන ඇස් ලබා ගැනීමේදී අපේ අක්ෂි බැංකුවේ තියෙන තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත්ද?
8: අපේ රටේ අක්ෂි පටල නැත්නම් කුණිත පටල අපේ රටේ ලබා ගන්න කුණිත පටල ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකට යුක්තව ලබා ගැනීම සිද්ධ කරනවා. මේ සඳහා සිංගප්පූරුවේ ජාතික අක්ෂි බැංකුවේ සියලු තාක්ෂණික සහ යටිතල පහසුකම් පරිත්‍යාග විදියට අපිට ලැබිලා තියෙනවා. ඊට අමතරව අක්ෂි බැංකුවේ කාර්ය මණ්ඩලය ඒ සඳහා මනා පුහුණු වීම් ලබාලා තියෙනවා.
7: ඇස් දන් දෙන්න කැමති කෙනෙක් කොහොමද ඒ අවස්ථාව ලබා ගන්නෙ? ඇස් දන් දෙනවා නම් ජීවත්ව සිටියදී ලියාපදිංචි වී සිටීම අනිවාර්යද?
8: අක්ෂි දන් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ලියාපදිංචි නොවී වුණත් කෙනෙකු මිය ගියාම පවුලේ එයාට පුළුවන් ජාතික අක්ෂි බැංකුවට කතා කරලා මගේ ඥාතියගේ ඇස් එහෙම තමයි මගේ අසල්වැසියාගේ ඇස් පරිත්‍යාග කිරීම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ගේ කැමැත්ත අපෙන් ලබා දෙනවා කියලා එහෙම ලබා දෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙච්ච අය විතරක් නෙවෙයි ඇස් පරිත්‍යාග කරන්න පුළුවන්. වෙන ඕනෑම කෙනෙකුට මියගිය කෙනෙකුගේ පරිත්‍යාග කරන්න පුළුවන්. හැබැයි පැය 6ක් ඇතුළත ලබා ගන්න ඕනේ, ලබාගෙන සංරක්ෂණය කරන්න අදාළ රසායනික දේවල් දාන්න ඕනේ කියන එක තමයි විද්‍යාත්මක මතේ. ඊළඟට දැන් ජාතික අක්ෂි බැංකුවට ඇස් දන් දීම සඳහා ලියාපදිංචිවෙන්න ඕන කැමති ඕනෑම කෙනෙකුට ජාතික අක්ෂි රෝහලට කතා කරලා හරි, එහෙම නැත්නම් ජාතික අක්ෂි බැංකුවේ අංකයට කතා කරලා හරි පුළුවන් ඒ ලියාපදිංචි වීම කරන්න. අන්තර්ජාලයට ගිහිල්ලා ජාතික අක්ෂි බැංකුවේ දුරකථන අංකයට විපරම් කරලා බැලුවොත් ඒ බලා ගන්න පුළුවන්.
7: ඇස් දන් දීමට කැමති පරිත්‍යාගශීලීන්ට ඒ වෙනුවෙන් දිවයින පුරාම පහසුකම් තියෙනවද?
8: කොළඹ විතරක් නෙවෙයි, නුවර, කරාපිටිය, අනුරාධපුරය මේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපනය වැනි ප්‍රදේශවල දීපවා ඒ රෝහලවල දීපවා මේ ඇස් දන් දීම පරිත්‍යාග කිරීම කරන්න වැඩ පිළිවෙල ජාතික අක්ෂි බැංකුව විසින් සකස් කරලා තියෙනවා. ඔබ කුණිත දායාද කරන එහෙම පරිත්‍යාග කරන තරමට ඉදිරියේදී බොහෝ පිරිසකගේ ඇස් බද්ධ කිරීම කිරීමට ජාතික අක්ෂි බැංකුව ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ලබා දීමට බලාපොරොත්තු ඉන්නවා.
7: සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම වාර්තා සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් 84%ක්ම ඇස් දන් දීමට කැමැත්ත පළ කර ඇති බවයි. ලෝකයේම රටවල් අතරින් අපේ රටේ මෙම ප්‍රතිශතය ඇස් දන් දීමට කැමැත්ත පළ කර ඇති ඉහළම ප්‍රතිශතය බවයි සඳහන් වන්නේ. ඒ නිසා ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් සම්පූර්ණ වී ඇති අවස්ථාවක ඇස් දන් දෙන ලොව ඉහළම ප්‍රතිශතයේ කොටස්කරුවෙකු වීමට ඔබත් කැමති නම් අදම ජාතික අක්ෂි බැංකුව අමතන්න.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් 12 විනාඩි 35 වෙලාව. ලකඬ හાર્ට් බීට් එහෙනම් අපි තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ පැය පුරාවට මට ඔයාලට පුළුවන් මැසේජ් එවන්න ඉක්මනටම. දවල් එක වෙනකම් මං ඉන්නවා මේ පැද්දෙන් FM 93.5 FM 93.7 අපේ නම්බර් එක මතක් කරගන්න 0703 935 937 මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා ආයෙනකන් මේ පැත්තට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝර

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: බෑ බෑහෙම කන් ගොඩ වෙන සද්ද.
1: මේක ගන්න මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එන්නවා. ඔයා ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නකෝ.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බල ලිස්ට් එක දාන්න, මම එනකොට අරගෙන.
1: මේ වෙලාව නම් එපා වෙනවා.
0: FM 93.5, FM 93.7.
2: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
4: මල්ලී සම වැස්ස මං ආවා සරයි
0: සම අනුග්‍රහය
5: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779579.
6: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු, ඩෙංගු පරදමු.

0: දවල් 12 විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
1: Heart beat.
0: දවල් 12 විනාඩි 44යි වෙලාව. ලැකඩ හර්ඩ් බීට් වල තුන්වෙනි පැය ඔය එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවයි මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක්ව ආදරෙන් එකතු කරගන්නයි හැදුවේ. සුබ දවසක් ලැකඩ. අපේ කවින්දු මැසේජ් එක දාලා තියෙන මාපලගම ඉඳන් 18 වන්නම් සින්දු ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. බලමු අද දෙන්න ට්‍රයි එකක් දෙන්න නැත්නම් අනිවාර්යෙන්ම ඔයාලට හෙට අපි දෙන්නම්. අද 19 වෙනි උපන්දිනයේ සමරන ප්‍රිස්කා දුවට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිලු ක්‍රිෂාන්ත අයියා. ඒ වගේම දුලක්ෂි, තරුෂ මල්ලි, ෆිලිප්, ප්‍රදීප් එක්ක එක්කම නයනමඩමේ අම්මව ආදරණ එකතු කරගන්න කියලා අමරුවනිවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ප්‍රිස්කා ඔන්නාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙලා සුබනාගතයක් වෙන්න කියලා අපි ඔයාට ප්‍රාර්ථනා කරනවා. රතින මගේ හස්බන්ඩ්ට ලෝකේ කොච්චර දුර වුණත් අපේ හදවත් ළඟයි. මගේ ජීවිතේ ලස්සනම නම හැමදාම නුඹමයි. අපේ කුරුණෑගල කවිය තමයි ලස්සන කවියක් අපිට මේ විදියට එවලා තියෙන්නේ. ඒතකම අපි යන්න හැදුව අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඉක්මනටම එකතු කරගන්නම්. සුබ දහවලක් ගෙහන් බ්‍රෝ. නියමයි හාර්ට් බීට්. අපේ අක්ක දැන් අහන්නේ ලක්හඬ. එයාට අපි ආදරයට කියන්නේ බවත කියලා. මරු කාඩ් එකක් බවත. ඔන්න අවත ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. අපේ සුපුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගිනිගත්තේ ඉඳලා. අනේ මම ඉල්ලුවේ යමු සෙල්ල කතරගම සින්දුව. ඔයාවත් එකතු කරගන්නවා. අද වාගේ සින්දු ටික නම් මරු කියලා මැසේජ් එක දාලා තියෙන කවුද මේ? තරුෂි නේද? එරත්නේ තරුෂි ඔන්නවත් ආදරෙන් එකතු කරගන්නවා. අද නම් ගොඩක් ලස්සන ආදරණීය ලිස්ට් එකක් ගිහන් හෙටත් එන්න. ආදරණීය හදවත් පිරෙන සින්දු ගණනක් අරගෙන කියලා අපිට එරත්නේ තමරා කුමාර් මැසේජ් එක දාලා තියෙන්නේ. හයි අයියේ මම තින්නවා. අපේ තරුෂි, තරුෂි බස් නායක දරණේකල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් මේ වෙලාවේ දාලා තියෙනවා. ආව ආදරෙන් එකතු කරගන්නවා ලැකඳ හાર્ට් බීට් වලට. I think කටිය මේ වෙලාව එකතු කරගෙන අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ආත්මා ලියනගේගේ සින්දුවක් තමයි මම එකතු කරගත්තේ. අයියේ මාවත් එකතු කරගන්න. අපේ කැකිරාවේ රාජපක්ෂ මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආවත් ආදරෙන් එකතු කරගන්නවා ලැකඳ හાર્ට් බීට් වලට. තුන්වෙනි පැයට මේ විදිහට. හරි, අපි එහෙනම් සින්දුවට යමු. තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් දවල් එක වෙනකම් වෙලාව තියෙනවා. ඉක්මනට මේ පැත්තට එන්න. 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. 07.03.93.5.93.7 මං එනව දවල් එක වෙනකම් ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා වාට අහන්න පුළුවන් විදිහේ. ඉතින් ආරාධනා කරනවා ඔය හිටිය විදිහටම FM 93.5 FM 93.7 දිගටම ලැකඩත් එක්ක රඳෙන්න. අපි එහෙනම් යමු සින්දුවට. සින්දුවට ගිහිලා අපහු මේ පැත්තරෙමු. මම බලන් ඉන්නවා එනකම් දවල් එක වෙනකම් මෙහෙට. අපි ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තියෙන්නේ ආත්මා ලියන ගියේගේ. හැබැයි සින්දුවේ තියෙන විදිහට නම් දැන් නම් අවුව ටිකක් අඩුයිනේ. හරි, අපි සින්දුව අහලා ආයේ මේ පැත්තරෙමු. දවල් 12:47.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දවල් 12:52 යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: Heartbeat.
1: දවල් 12:52 වෙලාව ලැකන හඩ් බීට් වල තුන්වෙනි පෑය මේ විදිහට ගෙවිගෙන යන්නේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු සද ලංකාවේ තාරුණි ඔන්න ඔයා ආදරෙන් එකතු කරගන්න ඔයාගේ පවුලේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා අනිවාර්යෙන් මතක් කරලම කියලා මැසේජ් එක දාලා තියෙන මේ ඉතින් ඔයාව මතක් කරේ අපි දැන් හරියනම් කඩේම ආදරෙන් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට සුබ දහවලක් වේවා මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කවුද මේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු අපේ රවීන්ද්‍ර යවත් ආදරෙන් එකතු කරගන්නවා අපි ළඟට තෝරගත්තේ කවර් සෝන් එකක්. එහෙනම් සින්දු අහමු. සෙට් එකම එකතු වෙලා. තා පුංචි පුංචි වෙලාවක් මම මේ පැත්තේ ඉන්නවා. එක්මන්ට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකන්. රදීෂ් වන්දබෝන සිංගර්පු සින්දුවක් තමයි අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් සින්දු අහලා අපහු මේ පැත්තට එමු.

0: beat if it mix better heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්

0: ලක්නේ ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLB දනලි දහන ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත දන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අම්බලන්තොට මාමණ්ඩලයේ දකුණු බොකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තමත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඝාතන ලක්ව ඇති 34 හැවිරිදි 30 රුපියෙක්. තුවාලකරු මේ පුද්ගලයාගේ බිරිඳගේ පියා බවයි පොලිසිය සඳහන් කළේ. 34 හැවිරිදි පුද්ගලයාගේ නිවසට තවත් පුද්ගලයන් තුන්දෙනෙකු පැමිණ ඔහුව ඝාතනය කර අනතුරුව හිස කඳින් වෙනකොට මාමණ්ඩල මංසන්ධියේ ඇති පිළිරුවක් මත තබා ගොස් තිබෙනවා. මෙලෙස ඝාතන ලක්ව ඇත්තේ අම්බලන්තොට ඇලිවිර ප්‍රදේශයේ ත්‍රිත්ව ඝාතනික සැකරුකු බවටයි අනාවරණය වී ඇත්තේ. ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය මාර්තු මාස 30 වෙනිදා අපමත පැමිණ තිබෙනවා. ඔහු සිදු කළ

0: Radio ITN.
1: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All night beats with

පස්සර එක පහු වෙලා විනාඩි 12 වෙලාවේ අයිබෝවන් සුබදා වෙලාක. අද මේ මාසේ 12 වෙනිදා අපි අඟහරුවාදාවක මුණ ගැහෙන්නේ. මට තුන වගේ පොඩි ප්‍රශ්නයක් අහන්න. සමන්ම ප්‍රශ්න අහන අඩුවේනේ. ඔයා ගැන තෘප්තිමත් භාවයකට එහෙම නැත්නම් සැහැීමකට පත් වෙලා දින්නේ කියලා මට තුන දහන්න ඕනේ කියලා. මොකද අපි හැම ගමනක දුවනවා නේද? අපිට නැවතිලා අපි සතුටින්ද කියලා තිතන සමහර වෙලාවට වෙලාවක් නැති තරම්. හැබැයි මම මේ කියන කතාව විශ්වාස කරන්න තමන් පිළිබඳව සැහැීමකට පත්වලා ඉන්න මිනිස්සු කොයිම වෙලාවකවත් තව මිනිස්සුන්ගේ හදවත් ඉරාදාන්න බිඳදාන්න කාලේ නැස්ති කරන්නේ නැහැ. ඒ අයගේ හිතේ සාමය තියෙන ඇත්තට නම් ඒගොල්ලෝ බොරු මවපෑම් පෙන්වන්නෙත් නැහැ. රඟපාන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ ස්වභාවික විදියට ජීවත් වෙන්න උත්සාහ කරන අය. කවුරු හරි ගැන නරක විදියට කතා කරන එකෙන් සාමාන්‍යයෙන් හිතන්නකෝ එක කණ්ඩායමක් ඇතුලේ ඔයා ඉඳගෙන තව කෙනෙක් ගැන නරක විදියට කතා කරනවා. තමයි මූලිකත්වය ගන්නවට ඒකට කතා කරනකොට දැනෙනවා නිකන් තමට ෂණික බලයක් ලැබෙනවා. ඔයා තමයි වැඩේ ලීඩ් කරන්නේ. හැබැයි ඒක හරි තාවකාලිකයි. ඒකෙන් පේන්නේ ඔයාගේ ඇතුළත තියෙන තුවාල වෙන්න පුළුවන්. ඒක අහන් ඉන්න මිනිස්සුන්ට දැනෙනවා කතා කරන ඔයාට නොදැනුණාට නේද? ඒක නිසා අනිත් අයට මඩ ගහන්නවත් නරක පතුරන්නවත් නෙවෙයි අවංකව ජීවත් වෙලා ඔයාට ඔය අම්මලා තාත්තලා දාපු ලස්සන නම රැක ගන්න වැඩ කරන්න. තව කෙනෙක් ගැන කියනකොට අපි ඒගොල්ලෝ ගැන කියන දෙයට වඩා අහන් ඉන්න කෙනා වැඩිපුරම හිතන්නේ ඒ කියන කෙනාගේ චරිතය ගැන. ඒක නිසා ඕනෑම කටකතාවකට වඩා ඔබේ චරිතයට කතා කරන්නට තියලා පාඩු වෙන්නක කෝකටත් වටිනවා. නැත්ද මං කියන්නේ? අදත් එහෙනම් දවල් එකට පටන් ගත්ත අපේ මේ වැඩ හවස 4 වෙනකන් අහන්න පුළුවන්. ඕල් ටයිම් බේට්ස් ඉස් චාමින්. මැසේජ් එකක් එවන්නත් මතකයිනේ 0.7.3.93.5 නම්බර් එක තියෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු එකයි විනාඩි 17යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරියක් කො bayabas.com වෙත පිවිසෙන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: Rhythm, vibe, beat, it's a mix.

0: ಅನುಗ್ರಹಾಯ
1: ರುಪಿಯಲ್ ಕೋಟಿ ಹತಲಿ ಹಾಕೊಂಡ್ ಪುನಾದಕ್ಕ ರತ್ನ ಬರಿ
2: ಮೆಗಾ ಪವರ್ ಟ್ಯಾಗ್ ಇದೆ ಡಬಲ್ ವಿಲ್ಲ
3: ಸೂಪರಿ ಟ್ಯಾಗ್ ತುಲಾ ಪ್ರಥಮ ಟ್ಯಾಗ್ ಲಕ್ಷ ವಿಸ ಲಕ್ಷದಕ್ಕೆ ಟ್ಯಾಗ್ ಸಮಗ ಸೂಪರಿ ಅಂಕೇಟ ಟ್ಯಾಗ್ ಮೆಗಾ ಪವರ್
4: ಡಬಲ್ ಎಕಾಯ್ ವೆನಾಟದ ಹಾಟಾಯ್ ವೆಲಾವ ලකන ෆේස්බුක් පේජ් එකට ගියාම අපේ පෝස්ට් එකක් තියෙනවා දැක්කද? දැක්ක නැත්නම් ගිහින් බලන්න. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Dawal lekhaye vinadi visitonai.

0: හැබැවට එහෙම කන් ගොඩ වෙන සද්ද
1: ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, ඔබේ වරුන් ගම එන්නවා. ඔයා ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරගෙන.
1: මේ වෙලාව නම් එපා
0: මෙන්න. FM 93.5 FM 93.7
4: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 7ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
5: මල්ලි සමවැස්සේ මං ආවා සරයි
0: සම අනුග්‍රහය
4: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලකඳ Radio ITN
4: ගෙන ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
0: All time beats with

එකපහු වෙලා විනාඩි 25 වෙලාව මේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් එක්ක දිස්ත්‍රික්ක 6ක පදශිලේකම් කොටස 12ක් සඳහා ණය යමේ පූර්ව අනතුරු එකවීම නිකුත් කරලා තියෙනවා කියන කාරණාව ගැන දැනුවත් නේද? බතුල දිස්ත්‍රික්කයේ පස්සර පදශිලේකම් කොටාෂය සඳහා අදියර 2 යටතේ ණය යම අනතුරු එකවීම නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව බතුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවැල, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලා විට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෙදිගම, මාතල දිස්ත්‍රික්කයේ නාවුල, රත්තොට සහ අඹන්ගඟ කෝරළේ, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවය සහ බඩල් කුඹුර, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල, රත්නපුර සහ කලවාන කියන ප්‍රාදේශීය කොට්ටාස සඳහා පළමු අධිරේ අනතුරු ඇගවීම නිකුත් කරලා තියෙනවා. අයහපත් කාලගුණයක් තියෙන නිසා මේ කියන අවතාරම් කලාපල ඉන්න ඔයා දැඩි අවධානයෙන් ඉන්න කියලා තමයි අපි තාතරින් මතක් කරන්නේ. පරිස්සම කොයි දෙයකටත් වටිනවා නේ. එතකොට 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.4 අපේ මැසේජ් නම්බර් එක කියන්නම් දෙයක් නේද? හදේ කිටු නම්බර් එකක් නේද? එතකට මැසේජස් ගොඩක් ගෙවලා තියෙනවා. හරි මං කියන්නම් කොහොමරි. ලක්කන ෆේස්බුක් පේජ් එක ගිහිල්ලා අපි පෝස්ට් එකක් බලවන අගට කමෙන්ට් එකක් දාන්න මම තුනේ පැයදී ගැන මතක් කරන්න. ඔයා හිතන්නේ කවුද මට මුලින්ම මැසේජ් එක ගෙවලා තියෙන්නේ? කියන්න බලන්න. සුබතා සක්ෂා මේ වට වැඩ කරන ගමන් ලක්කන හගෙන ඉන්නේ කියලා කොරියාවෙන් චින්තක. ඔයාද මට මුලින්ම මැසේජ් එකක් ගෙවලා තියෙනවා. වාතරෙන් එකතු කරගන්න. කරුණායක එලෙන්ජි එක ලකි කියනවා අනුන් එක තරගයක් නැති මිනිස්සු හැමදාම දිනුම් එහෙම නේද කියලා. ඒක ඇත්ත, සහතික ඇත්ත. මංජු පොඩේ ප්‍රදීප් දීපා චූටි සුපුනි යමුනා ඉනෝකක් හසලුන් සෙව්වන්දේ රේස්නි කාවින්ද්‍යා මිනෝලි ධම්මි කුමුදු චතු පාටලි ආදරණීය යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. එතකොට මට ප්‍රශ්නයක් එනවා, මේ යාළුවෝ හැර තවත් යාළුවෝ සිටීද කියලා. නම් ලිස්ට් එකක්ම තිබුණා නේ එතන. ඒ හැමෝටම ලස්සන සින්දුවක් අහන්න දෙන්න. Good afternoon, Chami. වැස්සට පෙර නිමිති දැක්කා. ඊට කලින් ඔයා ඉන්නේ සවට ආවා කියලා තියෙනවා. බලන්න ඒ ආදරය ඇස්වහක් කටහක් නම් වදින්න එපා. බොහි ගොඩින් මේ මැසේජ් එක. සමනා, සුසන්ත, ලසන්ත, ට්‍රේස්ලා, රෝහන්, ශ්‍රී, සුජා, ජගත් ඉන්නවා කියලා තියෙනවා. මග ආදරයෙන් එකතු කරගන්න. Thank you message එක කෙව්වට. අයිබෝන් සවතාව ලක්ෂාමි. ඒ එසේම වේවා ඔබටත්. බරුදල් පොලින් මේ මැසේජ් එක. එස්එල් ප්‍රනාන්දු, ලහිරු, ශහන, නතාලි, ශනාර, දුමින්ද, සයුරේ, ශනාල්, මිරෝ, නහගෙනනේ හිටි ටක්කල් ස්ටිකර් එකක් කෙව්වා. ආට ලස්සන සිද්ධක් ලැස්ස කරලා තියෙන්නේ. තව එක මැසේජ් එකක් බලන්න. හයි මනෝ, කොහමද? අපිට නම් වහිනවා වෙනද වගේම. කුලියක් පිටිය කට්ටියකම චුටි වරුණන්ගේවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා හලාවතෙන් හේමාල් වට මැසේජ් එකක් එවලා තියන්නේ. මේ මොකද්ද මේ? වැස්සයයි කියා වැටෙන්නේ අහසකට ඌව දරා ගන්නට බැරි අදහස්ය. ජීවිතය කියන්නේ නුඹ වැරදිලා හරි යන එන අතර මගදී මුණ ගැහුණු ඒ දවස්ය. කොයි ඉසව්වක හිටියත් ඒ මුවෙන් නැගෙනට ඕනේ සතුට විතරක්ම පිරි මදහස්ය. දන්නවද හිතවත මෙතෙන් සිට නුඹ නමින් හදවතක් නිදොස් කොට නිදහස්ය. හරි ලස්සනයි. හේමල්ම තමයි ලියලා තියෙන්නේ. ලස්සන අදහසක්. ස්තුතිය පිටක ෂෙයා කරගත්තට. මෙන්න මේ කියන සින්දුව පොඩ්ඩක් තේරුම වටහා ගන්න උත්සාහ කරන්න. මොන දේ සිද්ධ වුණත් තමන්ගේ ජීවිතයේ නෞකාවේ කපිතාන් වෙන්න ඕනේ තමන්ම තමයි. තමන් ගැන විශ්වාසය තියන්න. ඒක තමයි මේ

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: Pasaru ekai venati tis dekai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

පසර එක පහු වෙලා විනාඩි කීයක් කියලා හිතාගෙන බොහොම වැඩ කරාම හිමි ටිබ්බෙක් වගේ එකයි විනාඩි 37යි ලන්ච් එකේ මරගෙන ඉන්නේ සමහරු ගෙදරට වෙලා නම් ඉන්න මේ වෙලාවේ කම්මැලිකමත් එක්ක නේද වැස්සත් එක්ක උයනෝ වෙන්නත් පුළුවන් පිටින් ඔෆිස් එකේට වෙලා ඉන්න අයට ඉතින් මේ දායි ගෙදර යනකම් ඉතින් ඒ ගැන සීන දැකදක තමයි ඉන්න තියෙන්නේ ඔගොල්ලෝ වැඩ කරන්නනේ මාව අහගෙන සුබදාවලක් වේවා චාමී ලස්සන සිද්ධාක් ගෝනේ ඒ ජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් මට මැසේජ් එකක් එවුවට ස්තුතියි හෙලෝ සතටින් ඉන්නා නේද චාමියක් කී කියලා අහලා තියෙනවා සතටින් සතටින් හැමදාම ළඟින් නිතන් හොයලා බලන ආතරයේ මහ ගොඩක් දෙන ආතරණී හිතක් කවතාවත් නැති කරගන්න එපා රිද්දන්නත් එපා පරිස්සමට සතුටින් හැමදාම hina වෙලා ඉන්න කියලා ඔන්න අපිට යෝජනාවක් කරනවා මාතලේ දිලිනේ මාත ආතරේ thank you message එකක් එවුවට ආතත් ඊළඟට මේ ඉන්නේ කවුද අමිල ඔයාව එකතු කරගන්නම් සුබ දහවලක් වේවා අතත වැස්ස මොයවහන් ඉන්න ගමන් තනු හයි කොහමද ඔයාලා දෙන ලස්සනමට ෆොටෝ එකක් එවලා තිබුණා චාමල දෙන්න මාතරෙන් එකතු කරගන්නා හොඳ ඊට පස්සේ ලස්සන ගීක ඔන්නක හින්දි ගීතයක් දෙන්න කියලා මේ මැසේජ් එක වෙලා තියෙන කවුද නෝද මාත් හොයනවා චුට්ටකි මුංහේනේ ශ්‍රී සංගමිත මාවත වසන්ත කුමාර වගේ මැසේජ් එකනේ සිද්ධා කම හැබැයි හින්දි සින්දුවක් තව ටිකකින් දෙන්නා සුබ දවසක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ මාතලෙන්නේ මේ මැසේජ් එක කුමාරයට බුදුකොල්ල නයිනි ගාමිණි සුභාෂිණි වත් එකතු කරගන්න ඕන අද දින 19 වන උපන්දිනය සමරන ප්‍රිස්කා දුවට සුබ පැතුම් අම්මා රෝවනි තමයි එකතු කරන්නේ දෙලෝ ක්‍රිෂාන්ත අයියා දොලක්ෂි තරුෂ මල්ලි ෆිලිප් ප්‍රදීප්ස ප්‍රදීප් ෆාමසි නයින වඩ මේ හැමෝම එකතු කරගෙන ප්‍රිස්කාවාට හැපි බර්ත්ඩේ කියලා අපි ආදරෙන් ආශිර්වාද කරනවා ඊට පස්සේ අපි ඔපෙල් එකේ කට්ටියවත් එකතු කරගෙන සිතුවක් අහමු විමල සෙන ඔහුගේ මැසේජ් එක ඩිලංක නදේශම් රසික චනිතු පසිදු චමෝද ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති නිරෝෂා හර්ෂණි සුභා දිනුෂා කමනි චම්තාන ඉරේෂා නයිනි දෙල්පෙ චිත්‍ර හරිනේ දක්කෝගම නම් ටික්කුව කියලා මං හිතන්නේ හැමෝම එකතු කරගෙන අපි තව සින්දුවක් කාලෙමුද මේ සින්දුව මොකද හිතන්නේ කාලෙකට පස්සේනේ මට මතක් වුණේ දැන්නේ දවල් 1:40 හයි

0: FM 93.7 Lakhana Radio ITN
1: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
2: හරිය වඩින්න ඔය හිතට මන්දා තන්නමට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
0: ඕන්ටයි බීට්ස් විත්
1: හැම කාලටම ගැලපෙන හැම තාලෙකම සින්දු මගේ අරගෙන

දවල් 6:46 වෙලාව සරුසර අනාගතයක් පැහැවර හරිත ශ්‍රී ලංකාවක් කසකල සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ තේමාවෙන් අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරලා තියලා රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දහිතකම් මේ දේශීය ව්‍යාපාරයක් කසකල සමූහ ව්‍යාපාරය අපේ තරුණ පරම්පරාවටම විවසාකින් බවට පත් වෙන අවශ්‍ය කරන මඟ පෙන්වීම වුන් කරනවා. ඒ වගේම අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයලා දෙමින් හෙටට ශක්තිමත් පදනමක් තනීමේ අරමුණින් තමයි අලා කටයුතු කරන්නේ. මේ වෙනකොට කසකල ග්‍රීන් සුපිරි බෙල්ද සංචාලය හරහා ඔබටත් නම් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා ලාභදායි ආයෝජන අවස්ථාවත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. 0.7 0.3 0.93 0.7 ඔයාට වෙලාව තියෙනවා නම් මැසේජ් එකක් යවන්න පුළුවන් නේ හවස 4 වෙන කලින්. චාමි අපිත් වහන් ඉන්නේ කියලා හංගලෙන් වසන්ත කුමාර සිරියාවට මැසේජ් එකක් එවලා තියෙනවා. පිසින්දුවක් අහමු. ඊට පස්සේ චාමියක්ගේ අත අහන් ඉන්නවා කියලා තියෙනවා, වහිනවා කියලා තියෙනවා. පහුගිය දවස් දෙකේම වැස්ස ඉඳ ගොරවන් නිසා අහන්න බැරි වුණා කියලා තියෙනවා. දරණියකලින් තරුෂි බස්නායක මං ඒත් බැලුවා ඔයා නිහඬයි කියලා. නිහඬ මාවතේ පාළු නිවහනේ අයියෝ එහෙම හිටියේ. ඒ වලට කමක් නෑ ගොරවනෝ නම් නේද? එයා අවදානම ගන්න එපා. හයි සබ දහවලක් අපිට වහිනවා හොඳට. මෙන්ටිස් එක චින්තන රාජපක්ෂ පාලවේ සිට කියලා තියෙන යාපනයෙන් නේද? ඔයාලව එකතු කරගන්නම් පරිස්සමට ඉන්න ස්තුතියි. අපි මතක් කළා මැසේජ් එකක් ඇව්වද? හයියෙන්ම වහිනවා චාමි කියලා මෙහත් කියනවා. අනතුරු නම් වෙන්න මෙපා කාටවත් සිරුම දනාටම සුබ දහවල කියන හැබෑ වෙන දවසක් ඒවා කියලා මීරිකම චින්තා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාගේ ලස්සන උපහරණම ලස්සන පෝස්ට් හදලා යාළුවන්ට ෂෙයා කරනවා කියලා තියෙනවා. ඒකම මදායි තින්නේ මට සනසෙන්න. ස්තුතියි. හරි හන මැසේජ් නම්බර් එක දන්න නැති කෙනෙක් ඉන්නවද ඔතන? ඉන්නවද? කවුරු හරි? 0.7 0.93 0.95 0.97 සේව් කරගන්න. ඊට පස්සේ අපිට මැසේජ් එකක් යවන්න පුළුවන්. 1:50

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න.

0: පැතා ගන්න ඕනම නම් සතිය දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: ඕවර් ටයිම් ෆීඩ්ස් විත්

එකයි වෙනට 55යි වෙලාව. අපි මේ පැයට යන්න කියලා අලුත් පැයකට යන්න. දෙවෙනි පැයද අපි මොන ගහනවා? ඔයාමට කොච්චර ආදරද මෙච්චර ආදරේ කියන එක මම මේ සින්දුව අහලාගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pahela mai mai.
2: Ni nangi. Api mali tetiya katha karanno ona. Oya karnakala metine deyyanda ko.
3: Na na na na. Babu poyattanne metana innon.
1: Adhyakshane Shan Vijayaratna.
2: Loriyata adayak ne chitrapati nam. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය කෙනෙක් නේ හටවන්න ගෑනි
4: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද එහෙම එකක් නෙමෙයි අනේ අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය ඒකේ හඳමලියට හිටිය මම
2: අනේ නිකන් බොරු කියන්න එපා අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න පහේ ළමයි

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බි තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබා දීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සෑතුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන නිසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ. කෙසිලිපත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ලැබූ ඔවුන් මහේස්ත්‍රාත්වරයා හම්බවට ඉදිරිපත් කරනවා. එදෙක්සකරුවෝ හඳුනා ගැනීම පෙරටුවා සඳහා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියම කළේ. මේ අතර තායිලන්තයේ සිට කොෂ් සහ හෑෂ් මද්‍රව්‍ය මිටර රැගෙනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් චීවරධාරී නිසි තුන්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මේකමෝ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. ග්‍රීන්ලන්තයේ සමග දිනපතා සාකච්ඡා කරන බව ඇමරිකාව ප්‍රකාශ කළා. ග්‍රීන්ලන්තයේ ඇමරිකානු හමුදා කඳවුර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා අතර නොමැති බවයි ඔවුන් පවසන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය යටත් කරගන්නා බවට තර්ජනය කිරීමත් සමග රාජතාන්ත්‍රික අර්බුදයක් මතුවුණා. ඩෙන්මාර්කයේ අර්ධ ස්වයන් පාලන කොටසක් වන ග්‍රීන්ලන්තයේ දකුණු ප්‍රදේශයේ නව හමුදා කඳවුරු තුනක් විවෘත කිරීමට ඇමරිකාවල් දහරින් උත්සාහ දරමින් සිටින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවස දෙකපහුව වෙලා විනාඩි 5යි වෙලාව. All time bets it charmy. අපි අපේ දෙවෙනි පැය පටන් ගන්නවා. 0.7යි 0.3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවලා තියන්න.

හවස දෙකපහ වෙලාව වෙනාඩි 9යි වෙලාව. All time bed set chami oya me welawa haginnne ape dewane paya 0.7 0.3 0.3 5 0.3 7 message number ekak e wage me lakana facebook page ekata gehama ada ape post ekak thina all time beds gehilla ekata like ekak dala program ekata comment ekak dala share karanna pulu hi ada apita godak rasa eth api oyawa hagena innawa mata ne kapa kirima iskole kalile kapa kirima thibbana nang itinne ජයල ඇන් ඉරෝෂණය සහ පවුල ඇත් එක ලකනාගෙන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔය පෝස්ට් එකකුත් එවලා තියෙනවා නේ. මොකද්ද මේ කියන්නේ? අඳාගෙන මරාගෙන නිවැරදි බව ඔප්පු කරන්න යන්න එපා. දරාගෙන නිහඬ වෙන්න විසඳුම කාලය ලබා දෙයි. කාලයට තරම් වැඩ නෑ නේද කාටවත්. චාමි ඔයා එනකම් බලන් හිටියා සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අම්පාර මඩවල ලන්ද කරුණාදාස හේවගේ නේද? ඔයගේ නම ගම හරියට කිව්වනේ. වසන්ත ජයසේකර රොචිරා සෙව්වන්දේ එකතු කරගන්නවා. Thank you message එකක් එව්වට. ඔන්න අපි ආවා අතප්ලක් කඳ අහන්නෝ කියලා කියන්නේ හොරණ මහින්ද කුමාර සීතල සුළඟක් ගත දැවටනවා කියලා තියෙනවා. ගගනි ආශිංසනී ගණිතාශින් උසස් පෙළට දැස් වෙන ගමන් එයා වාතරෙන් මතක් කරනවා එක්සෑම් එක හොඳට කරන්න ඕනේ. උදාරා ඔබට ඔයි රණවක වදුරබින් ඉසුරු මදුෂාන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. Thank you message එකක් එවට පෝස්ට් එක මට එවලා තියෙනවා. Thank you. චාමි සුබ වේවා සරත් චන්ද්‍ර ටයස් ගලේ කඩේ රයි ගමින් එපු message එක. මේ කවුද මේ ඉන්නේ? සුබතාවලක් චාමි අක්කා. තිසර ඔයා හගෙන

කොහොමද තිසර ගැටුම් ඇති කරන්න අන්නේ ආකාරයට. සුබ දහවලක් වේවා. ඊළඟ තියෙන මැසේජ් එක ලස්සන සින්දුවක් දැන්නම් ත්‍රිකුණාමලයේ පුංචි බණ්ඩා සහ පවුල හැමෝම හගෙනනේ ඉන්නේ. අපි සින්දුවක් අහමු. චාමි අක්කා සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ තරුකා. ඔයා ඉන්නේ පිටිපන. ඔයාට මම සින්දුවක් දීලාම ඊළඟ මැසේජ් එක කියන්නද? හවස 2:00 විනාඩි 12 වෙලාව. මෙයි මැසේජ් නම් දෙක යන ඕනේද? ඕනේ නැහනේ. ඔමට මැසේජ් එකක් නැතිවන්න.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක
1: ඕන්ඩාල් බීට්ස් විත් චාමි
0: සතියේ තෙනවල දවල් එකේ

පස්වරු දෙකයි විනාඩි 22යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ඔයාගෙන ඉන්නේ ලක්හඬ ඕල් ටයිම් බේට්ස් විත් චාමි. අයිබෝ වේවා මට පාතින ලක්ෂ්මන් මැසේජ් එකක් එවුවද. තමරා නිශානේ චේතනා තේජාවෝර් භාග්‍ය අවිෂ්ක එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එකක් එවුවට. අතත් අපිත් ඉන්නවා සින්දුවකට යමි ප්‍රොඩක්ට්ස් පහත වෙනේ සමන්ත ලක්කරට ජයවේවා කියලා තියෙනවා. ඔයාලට ජයවෙන්න ඕනේ. හයියකේ මම ඔසාකා ෆැෂන් එකේ නතුනි නතේෂා මතුවන්ති එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් කිව්වට ඔයාට. ජය මම ඔයාගේ මැසේජ් එකේ මොකද කියන්නේ කියලා බලමු. මුළු දවසම ලස්සන වෙන්න ආදරේ පිරුණ සුබ දවසක් වේවා කියලා තියෙනවා. වෙනත වගේම අදත් ඔය ලස්සන සිනහව මිහිරි කටහඬ පැහැදිලි අවවාද අහන්නයි බලාගෙන ඉන්නේ කියලා තේනවා. බලන්න ඒක ලස්සන. විරාකුඩි බේකරි එකේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, චම්පා මිස්, ලක්ෂ්මි මිස් වැඩ නෑ. ලක්ෂ්මි මිස්ට මොන හරි කියන්නේ කියලා අද නම් වෙලා නෑ නේ ලක්ෂ්මි මිස්. මං හිතන්නේ එයා පාඩමක් ඉගෙනගෙන අපේ ජය මාමා. මදුෂක්ක ධනෂ්ක ජගත්ව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් කිව්වට. මේ කවද මේ අද සුරේකාගේ උපන්දිනයද? හොනි හැපි බර්ත්ඩේ ටු යූ සුරේකා. එනෝකගේ උපන්දිනය අද කියලා තියෙනවා. මට මැසේජ් එක එවලා තියෙන්නේ කවුද දන්නවද? අපේ තුෂාරි කියනවා අද මගේ යාළු සුරේකා නංගිගේ සහ යාගේ ට්වින්ස් එනෝකගේ බර්ත්ඩේ එක සංසාරේ පැතු පැතුමක් ඉටු වේලා එකමහු කුසේ එක දවසම ඉපදේලා සහයුරියෝ දෙන්න ඇත හද සතුටින් බැදලා සුබ පතනවා අපි මේ ලෙස එක් වේලා සිතනා සිතුම් ඒ ලෙසටම ඉටු වේවා සුරේකා සමග ඉනෝකාද වැජ වේවා උපන්දිනය අද ඔබගේ සුබ වේවා උපදින සසර යලි එකටම ඉපදේවා. හරි ලස්සනයි තුෂාරි. බලම්ගල කන්දේ සුරේකා රේනුටත් කහතුඩුවේ ඉනෝකා මානෙල්ටත් සුබපදිනයක් කියන්නේ. පොල්ගහල තුෂාරි අක්කා රංජයයා සහ දරු දෙන්නා සමග දෝනි හසදරා සාගරයිය ප්‍රියන්ත අයියා සහ දරු දෙදෙනා ඇතුළුව සුරේකා සහ ඉනෝකාගේ එක පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සනට කවෙත් හදලා තියෙනවා සුරේකා මම දනංගිට නෑ නැඳවාගේ බර්ත්ඩේ එක කියලා. අපට කිව්වෙන්නේ සතුටේ හොඳ හැමදාම සතුටින් ඉඳ ලැබේවා නිදුක් නිරෝගී වේවා සතුටින්ම ඉන්න ලැබේවා. ඉනෝක ඔයාට දැක්කම හොඳේ ට්වින්ස් රැ නැත්තම් බලයි මට මොකඩුවෙන් කියලා. හවස දෙකයි විනාඩි 25යි.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාල සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට දහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
0: හවස දෙකයි වෙනට දෙහයි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
0: සෙනසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේදනාව

පියාපතක සැහැල්ලවෙන් එන්න ජේවිතය බෙඳන්න ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන් එකනේ.

හවස දෙකය විනාඩි 32යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව පොල්තෙල් හදාගන්න දින හොඳම ක්‍රමේ. හොඳම විසඳුම තමයි ඒකට තියෙන ඩෝමා හෝම් ඔයිල් මේක එකක් යොස් කරන එක. වෙළඳපළ තියෙන පොල්තෙල් වෙනුවට දැන් වඩ ගෙදරදීම පහසුවෙන් අලුතින් පොල්තෙල් ඉක්මනින් ඔයාගේ අතින් හදාගන්න පුළුවන්. සිංගල් පේස් වෙදලෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියා කරන්නේ. ධාරිතාවය ගත තින් පැයට බෝතල් එකත් එකත් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. රට කජු කජු සොඩිය කන්ත වටකා අප කොහොඹ එනඩු වගේ කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට තෝමනා වෙන තෙල් වර්ග ඔයාට ඩෝමා හෝම් ඔයිල් මේක එකෙන් හදා ගන්න පුළුවන්කමක් තියෙන නිසා වැඩේ ලේසි. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි. මිලි රුපියල් 88,000 වෙන්න වැඩි වෙස්සරක් තවත් ඕන නම් 01177979579ට කෝල් එකක් අරගෙන ඔයාට දැන කියා ගන්න පුළුවන්. එතකොට මම බැලුවේ මැසේජස් ටිකක් කියනවද කියලා ආපු නිසා මේ පැත්තට අපි මහගමින් හොඳේ කියලා තියෙනවා. කවුද ඔයාලා? සබතහවලක් කිව්වට හැන්දෑ වේගනත් එනවා. සමාධි සහ නෙලන්ති, දම්මිකා, සමන්ති, දමයන්ති, ප්‍රීතිකා, කුමුදු, දෙනුවන්, ජයවීර, සීයා, ලෙබනන් රටේ ඉන්න අචම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා. එහම මුටම ලස්සන සින්දුවක් මම අහන්න දෙන්නම්. ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා බලමු. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ කඩුවෙල ශාන්ත ඔරලෝස ෂොප් එකේ ඉඳන්. ඉන්දික නේද හිඹුතානින් කියලා තියනවා. ටයිම් පාස් කරන්න නෙවෙයි ආදරේ බෙදා ගන්නටත් මම ඔයාව අහගෙන ඉන්නේ කියලා තියනවා. ලස්සන සින්දකට එකතු කරගන්න සඳකිරි සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංසදය හැම දිනාම එකතු කරගන්න කියලා තියනවා. Thank you message එකක් එවුවට වාට. ලයිව් එකක් එන්නේ නැද්ද කියලා තමු අහනවා කියලා තියෙනවා. බලන්න මට ඔයාලට පුළුවන් දවසක් කියන්න මාව බලන්න පුළුවන් දවසක්. කියන්නේ බදාහතද බ්‍රහස්පතිදත් සිකුරාදාද ඔයගලන්ට බිසි ටිකක් අඩු දවසක්. නැත්නම් ඉතින් බොරුවට මං ඇවිල්ලා වැඩක් නැහැනේ නේ. සින්දුවක් අහන්න ඕනේ කියලා මාපලගම ප්‍රියාජය මට මැසේජ් එකක් එවුවට ස්තුතියි. මේ කවුද මේ ඉන්නේ? ආසරි සම්පත් එඩර මුල්ල. අඩියේ තිබුණට ලොකු ඉලක්කම එපා අඩියක් උඩින් යන්න. අඩියේ ඉඳගෙන උඩට ඇවිදින් කන්න දුන් අත එපා කන්න. නම්බු පට්ටම් මොනව තිබුණත් මම තමයි පොර නොවේ ඉන්න. පුංචි මතරවෙකුටත් පුළුවන් මිනිහා මලමිනියක් කරන්න. මම ඔබ කොච්චරවත් කියනවනේ ඩෙංගු අවදානමත් වැඩි වෙලා තියෙනවා. වැස්සාව පටන් ගන්න තියෙන නිසා ඒක නිසා වැඩිපුර සැලකිලිමත් වෙන්න කියන පණිවිඩයත් මෙතනදී මම කියන්න. ඒ අතරේ සෙනෙහස පිරුණු සුබ දහවලක් බර්ත්ඩේ විශ් එකක් තියෙනවා කියලා තියෙනවා. කවුද මේ? බලමු. කෑගල්ල මලියේ දේව වේදහාලයේ පහවසරේ ඉගෙනුම ලබන අද දින 10 උපන්දිනය සමරන සෙනුලි ඩිනාරා. සෙනුලි ඩිනාරා ඔය අහගෙන තින්නේ? ඔයාට විශ් කරන්නනේ මම මේ බැලුවේ වා ඉන්නවද කියලා මාව අහගෙන අහගෙන ඉන්නේ නේ. ඔයාට නිතක් නිරෝගී සතුට සෙනෙහස පිරුණු සුබ උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ආදරණීය අම්මා කුමුදු, අපච්චි අශෝක, මල්ලි ඩිනුර, බැලුම්ගල කන්දෙන් සුරේකනන්ද, සාගර මාමා, යසින්දි අක්කා, ලක්කඩාන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. පොඩ්ඩක් නිසාම ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් ඔයාට, හරිද? මේ හොඳ ලස්සන බොනික ලස්සන සින්දුවක් අනේ ඔය චුටි බබෙක් කින්ද නේද? 10 උපන්දිනය කියන්නේ තාම පොඩි යනේ. හැබැයි බර්ත්ඩේ දුවට සතුටින් ඉන්න හොඳට ඉගෙන ගන්න ඕනේ ඈ. හවස 2:00 වෙනකොට 35.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 40යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
1: යහතුන වඩින අපේ රස විජේ
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 41යි බිඳුවයි 7යි බිඳුවයි 3යි 93යි 5යි 93යි 7ට

0: දෙන්නත් කලා
1: ඕන්ඩයි බීට්ස් විත් චාම්
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕන්ඩයි බීට්ස් විත් චාම්
0: ඒක තනි ගලම ඇපැය හවස දෙක පහු වෙලා විනාඩි 46යි වෙලාව. ආතරේ ආතරේ බොහොම ස්තුතියි කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ මහින්ද නේද? හොරණින්. Thank you. ආදරණීය සුන්දර දවසක් වේවා. කෑගල කංකිරි හැටි මුල්ලේ චන්දිම. ලාලනී නිශානි රේනු අම්මා සුදු දිනු ඒ හැමෝම එකතු කරගන්නම්. Thank you message එකක් එව්වට. සුබම සුබ දහවලක් වේවා. චාමි කිව්වට දැන් ඉතින් හන්දෑවේගෙන එනෝ ප්‍රසාද්. දෝහ කතරවල ඉඳලා මට මැසේජ් එකක් එවලා තියෙන කෑගල දේවලගම අයවත් එකතු කරගන්න. අනුන්ගේ දුකක් ළඟ තැතවෙන ඇසක්, අනුන්ගේ වේදනාවක් ළඟ උණු වෙන හිතක්, අනුන්ගේ දියුණුවක් ළඟ සතුට වෙන හදවතක්, එහෙම මනුස්සයෙක් කියන්නෙම මනුෂ්‍යත්වය දෙනපු මනුස්සයෙක්. ඒ වගේ මිනිස්සු හින්දා මනුසත්කම කියන එක බබලනවා. මනුසත්කම බබලවන්න පුළුවන් මනුස්සයෙක් වෙන එක ලෝකයක් වටිනවානේ. ගුඩ් ඊවනින් චාමි. ඊයේ වැස්ස නිසා ඔයා වහන්න බැරි වුණාට සොරි කියලා තියනවා. හිතලා බලන්න ඕනට මම සමාව දෙනවද කියලා. එවනට අදහගෙන ඉන්නවා කියලා ප්‍රියා බද්දාරගමින් මට මැසේජ් එකක් එවලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. Thank you අද මැසේජ් එකක් එව්වට. වැස්සක් ඔන්න මෙන්න. සත්‍යෙටම දාලා තියෙන කියලා තියෙනවා ලස්සන යාගේ ප්ලේලිස්ට් එක. Thank you. මිනුවන් කොට කැනට ඇඩටයිස් ඉන්න කෙන ලක්මාල්, නිහල් මාමා, චමින්ද, තරිඳු, ලසන්තිකා, ශ්‍යාමලි, නංගිලා, රවිඳු, තරෝෂා, තරුෂයද දන්නේ. ඊට පස්සේ ලොකු මල්ලි, කුමාර, පාලිත, රොවෙන්, ෂෙහන්, තවිඳු, තෙවිඳුද එයාවත් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකක් එව්වට. සිද්ධුවක් අහලා එමුද තව චුට්ටක්. ඒ අතරේ ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන් නේද මං අහන්නේ. 0.7, 0.3, 0.93, 0.7. හතර වෙන කලින් මැසේජ් එකක් එවුවොත් මං නොකිය යන්නේ නැහැ.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 56යි වෙලාව. මේ සින්දුව අහගෙන අපි යනවා all time bed's charming අපේ අන්තිම පැයට.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය මහින්ද බිබිලේ.
1: ඇයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අටේ NLB තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කුරසේ දෙවන අධිරියර්ථයේ රම්මුක්කන සිට ගලකිදර දක්වා ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ඉදිකිරීම සඳහා සම්පූර්ණයෙන් දේශීය අරමුදල් සැපීමටයි තීරණය කර ඇත්තේ. සමස්ත ඇසමේතුගත පිරිවැය රුපියල් මිලියන 112ක්. ව්‍යාපෘතිය කොන්ත්‍රාත් පැකේජ් 7ක් කරතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ ලංසු කැඳවා තිබුණා. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශානුව කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. හෝමුස් අරමුදේ හමුවේ රුසියාවෙන් තෙල් ආන්නේ වැඩි කිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා. රුසියාවේ පාකිස්තාන තානාපති ෆයිසල් නියාස් මොස්කව පාලනය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව හැකික්මනින් රුසියාවෙන් නව තෙල් මිලදී ගැනීම සිදු කිරීමටයි පාකිස්තානය සැලසුම් කර ඇත්තේ. පසුගිය වසරේ රුසියාවේ බලශක්ති අපනින ආදායම පෙර මාසයට සාපේක්ෂව යුරෝ මිලියන 733ක් දක්වා වැඩි වුණා. ඒ සිට 4ක ඉහළ යාමක් බවයි රුසියානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එකතු

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night, Dean Smith.

හවස 3යි වෙනාට 9යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් චාමි අපි ඉන්නේ අපේ අන්තිම පැයේ. මං ගාව ටෙක්ස්ට් මැසේජස් ටිකක් බලන්න කියලා. පැය දෙකකුත් ගියානේ. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කෑකල මේ දිනේ තමයි උපනන්ද වගේ මැසේජ් එක. නුවරින් සංජීව. ඔයාව එකතු කරගන්නවා. එකමක පුංචි ප්‍රාර්ථනාවකටත් පුළුවන් කෙනෙක්ව සූපත් කරන්න කියලා කියලා තියෙනවා. එහෙමනම් වටිනවා නේද? මේ ලෝකේ තනි වුණ අය ළඟ හදවත් දුකින් පිරීලා. චාමි ළඟ ඉන්නම් හතර වෙනකන් කියලා තමලා කුමාරේ රත්නපුරේ රත්නේ මට මැසේජ් එකක් කියලා තියෙනවා. කවුද කියන්නේ අනේවා තනි වෙලා කියලා. එහෙම නෑ නේද? අලව ගුණසිරි කොල් හවුස් එකේ උපාලි වගේ මැසේජ් එක ඊළඟට මම මේ බල බල ඉන්නේ. කවුද ඉන්නේ ඔයාලත් එක්ක? පත්මිනී ඉන්නවා, උදේ කුමාර සර්, සමිතා, සිසිර, නිලන්ති, සමන්ති ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මම යනවා පනාකොට පැත්තට. තිසුල ඔයාගේ මැසේජ් එක යාළු ඔක්කොමලව එකතු කරගන්නම් සද්දට මහන් ඉන්නවා කියලා තියෙන ස්තුතිය වෙනුවෙන්. අලව කොහලානේ ජය කලනී උපාලි චිත්‍රානේ මාධව කසුන් ඇතුළු ලක්කඩාන හැමෝටම සින්දුවක් අහන්න දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. මොරොන්තුඩුව සකුරා ආයතනයේ අද උපන් දිනයක් තියෙනවා කියලා තියෙනවා. සුපුන් ආගෙන දෙන්නේ අද වගේ උපන් දිනය කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ට විශ් කරනවා කුමාරි, ඖෂධේ, චමිලා, රාණිය, සිරලතා, ඇන්ටි, ලීලා මේ හැමෝමත් එක මං චාමි. Happy birthday to you සුපුන්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ඔබට ආදරෙන් ආශිර්වාද කරනවා. ඊට පස්සේ සතුට පිරුණු සුබදාවලක් චාමි ඇන්ටි කියලා දෙනවා. පොඩ්ඩක් මැසේජ් එක එවලා තියෙන බලමු කවුද කියලා. බර්ත්ඩේ විශ් එකක්. පොල්ගහවල බැලුම්ගල කන්දේ හසදරා දෝනි ඔයාගේ. මැසේජ් එක. අද දින උපදිනය සමරන මගේ ආදරණීය අම්මා සුරේකාට නිතුක් නිරෝගී දීර්ඝායු ලැබෙන සුබම සුබ ජන්මදිනයක් වේවා. මගේ අම්මට මම ගොඩාක් ආදරේ. සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. මම ඔයාගේ පන හසඳරා දෝනි කියලා මැසේජ් එකක් කියලා තින අපච්චි සාගරවත් එකතු

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 15යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1
1: රීතා වායි

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: හවස 3:00 වෙනාඩි 18යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි විනාඩි 21යි.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනරිතහන එළතුරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All time beats with Charlie.
4: Suno na sang marmar ye minare.
1: Nathikai magara gannepa. Havasa 3 vinadi 22 welawa. Hello Charlie, suba sandawak wewa. Adath api wahagena inne. Nishuwaage message ekak kiyanna hadanne. ජීවිත නිදහස අත්විඳින්නේ තනිකම කියන දැනීම උත්තරීතර හුදකලාවකට පෙරලාගත් මිනිස්සු විතරයි. මොකද ඒ කියන්නේ කියලා බලමු. ස්වභාවිකවම මිනිස් මොළය තනිකමට බයයි. මිනිස් ජීවිතෙන් ඉවත් වෙනකොට, කවුරුවත් ළඟ නැති වෙනකොට, මිනිස්සෙගේ මොළය ඒ මිනිස්යාට බෙහෙතේ අනාරක්ෂිත හැඟීම් ඇති කරනවා. අනේ විදිහට ඇතිවෙන හැකීම් සිටිවිලි වලට බය ගොඩාක් මිනිස්සු තමගේ ජීවිතයේ මිනිස්සු බලෙන් තියාගන්න වෙහස දරනවා. ඔවුන්ව අසීමිත විදිහට සතුටු කරන්න බලනවා. අවසානයේදී බාහිරයේ මිනිස්සු වෙනස් වෙනකොට අත්හැරලා දාලා යනකොට මානසිකව අසීමිතව විඳවන්නත් පටන් ගන්නවා. මනස ජීවිතයේ සැබෑම තනිකම තමයි. කොහොමත් ඉපදීම මරණය වෙන තනියමම ජීවත් වීමත් අනෙක් මිනිස්සු ඉන්නවා නේද කියලා හිතාගෙන මනසින් තනියම යන ගමනක්. අතෙන්දලා තනිකම කියන හැඟීම වෙනුවට හුදකලාව ආදේශ කරගන්න, තමන්ගෙන් සතුට වෙන්න, සුවපහසු වෙන්න, යථාර්ථය තේරුම් අරන් ජීවත් වෙන්න. එතකොට බාහිර අය තමගේ තනියට ඉන්න ඕන කියන අසරණ හැඟීමෙන් ඔයාට නිදහසක් දැනෙවෙ කියලා හරි ලස්සන අදහසක්. අපිට නිශ්චයවල තියෙනවා මේක හරි වටිනවානේ. හුඟක් වෙලාවට අපි හිතනවා අපිට යාළුවෝ අඩු වෙනකොට, මිනිස්සු අපිව අතහැරලා යනකොට හේතුවක් නැතිව ඇයි එහෙම වෙන්නේ? එතකොට ඒ හිඩසත් එක්ක සමහර අය ඇත්තටම තනි වෙනවා. සමහර විට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න බලාගෙන ඉන්න අය මාව අහගෙන ඇති. එහෙම හැඟීමක් ඇති වෙච්ච අය. හැබැයි මතක තියාගන්න, නිෂු කිව්වා වගේම අපි හැමෝම මේ ගත කරන්නේ හුදකලා ගමනක්නේ නේද? අපි ඉපදුනේ තනිවම නම්, අපි මැරෙන්නේ තනිවම නම්, මේ අතරතුර ගමන අපිට කොහොම හරි අල්ලගෙන යන්න පුළුවන්. ඒක නිසා ශක්තිමත් වෙන එක හරියට වටිනවා. මේ අදහස අහගෙන හිටියා නම් ඔයාට හිත හදා ගන්න මේ වචන ටික මැති මං හිතන්නේ. තනිකම කියලා හිතන්නතෝ ඒක හුදකලාව කියලා හිතන්න පුරුදු වෙන්න. ඒක හරි ලස්සනයි. Good afternoon Chami, කොහොමද? මේ දවස්වල busy කියලා තියෙන ඔබට අපි එන්න චන්දනකේ හැන්නද? ටික දවසක් message එකක් ගවන්න තුතින් එවලා message එකක් අද කියනවා busy කියලා. හරි හරි කාරිණ. ජපානයේ නදුව දිල්ශිව එකතු කරගන්න තංගල්ලෙන් බිරිඳ ශාමා ජෝන් ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ නවගහ ඇල ඕසිස් ඇග්‍රකෙන් ඔෂධ රත්විට සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඔට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ මං යනවා අලව්ව පැත්තට, දර්ශනී කුමාරතුංග ගැන් ළමයි ටික ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. මම සින්දුවක් දෙන්නද? මේ සින්දුව
4: මර්ර
1: තමයි. තොඩයි විනාඩි 25.

0: පින්නත් කලා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරුම අපේලා හවස තුනයි වෙනාට වෙස නවයයි වෙලාව සරසර අනාගතයක පැහැපර හරිත ශ්‍රී ලංකාවක් කසාගල සමූහ ව්‍යාපාරයේ තේමාව ඒක තරුණ පරපුර විවසකින් බවට පත් කරන අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයලා දීලා ඔවුන් හෙඩර ශක්තිමත් පදනමක් තනලා දීලා ජයග්‍රහී මාවතට එක්කරගෙන යන එක කසාගල සමූහ ව්‍යාපාරයේ අදහස මේ වෙනකොට කසාගල ග්‍රීන් සුපිරි වෙදසල් චාලය හරහා ඔබට නැවුමක් දැකීමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා දේශීය සහ විදේශීය ශ්‍රී ලංකික ඔබට ලාභදායී ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරත් එක්ක එකතු වෙන්න කියලා. මේ රැස්සට තෙමෙන් එපානේ, මගේ ඔළුව නම් හොඳටම රිදෙනවා. ඒ වටේ හිනාවලා ඉන්නවනේ, ආන් එකයි වෙන්න ඕනේ. ලස්සන සිද්ධාක් දෙන්න ගල් පාත HKD ගමන්ට එකේ මේ මැසේජ් එක. මාෂාදල් හනේ, කමල් දෙශාන්ත, ධම්මිකා, විනේතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චම්රාණි, ගයනි මේ හැමෝම එකතු කරගෙන සිද්ධාක් අහන්න ඕනේ කියලා තමයි මේ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ අකුණු කහනවා, වෙතලි කටනවා කියලා තියෙනවා. වෙන දෙයක් වේවා කියලා මාව හානවා කියලා තියෙනවා. එහෙම එපා හොඳද? සෙනෙහිය කුරුණෑගලෙන් ගාව එකතු කරගන්නවා. පරිස්සම තමයි ප්‍රධානම දේ. මේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්න. අනුව කැකුලාවල රත්නා කහඳව, සුනිලා ජාංගනේ ස්වර්ණීව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මං යනවා සේරුවා විල පැත්තට. කෙටිය සමරසිංහ සමග යාළුවෝ කොමලව එකතු කරගෙන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් අහන්නේ. මම සින්දුවක් මත ඉඳලා තියෙනවා අර කොදාහරි දවසක. මේ සින්දුව අහන්න දෙන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa tunai vinata despai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
5: මේක ගන්න
6: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
4: අයිබෝවන්
1: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
7: මල්ලී සමවැස්ස මං ආවා සරයි
4: සම අනුග්‍රහය
8: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අවතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: Lakhanda Radio ITN.
1: Havasa tunai venade hatale hai.
2: Vilav obaveta kena aave.
3: Me TVS Sport 110 petrol heater ekewa ma yanawa.
4: Ivare TVS Sport 110 petrol heater ekata kilometer 80kata pediye duwanna nan meka thamai.
1: Tunai hatale hai kiyanne neda? Thawa vinadi 20ak ithara wage 20kut na. විනාඩි 15ක් වගේ අපිට මෙහෙම කතා කර කර ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයේ හෙට. Good evening Chamiyake program එක ලස්සනයි කියලා තියෙනවා. Thank you. LNG again කටනායකින් Anthony thank you message එකක් ඇවිත් අපි බල්මේ සෙන්දු අද වගන්න පුළුවන් වුණත් මම දෙන්නම්. සුබම සුබ දවසක් වේවා අනුරගම අනුලාවති වාගේ message එක. මහතයි නෝ පුතාල දෙන්න දොර දෙන්න සමෙලියා සමරසේකර ඔයා වාතරෙන් එකතු කරගන්න. ලස්සන සින්දු පොනක් මේ වැස්සේ හන්න කියලා තියෙන්නේ. අම්මයි අපච්චි හස්බන්ඩ් දුමින්ද දුව ඕලු පවුලේ ඔක්කොම නව එකතු කරගන්නවා කියලා කුරුණෑකලින් සුසීම තමයි message එක එවලා තියෙන්නේ. ටික දවසකට පස්සේ message එකක් එවලා තියෙන්නේ. Thank you. Osaka fashion එකේ නඳුනි ඔයාට සින්දුවක් අහන්න දෙන්නම්. Thank you. චාමි මටත් ලස්සන සින්දුවක් ඕනේ. පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත් වගේ මැසේජ් එක වටත් සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා බලමු. කෝ මැසේජ් එක. දමිඳු නේද? හරි. වටත් ලස්සන සින්දුවක් දෙන්න. චාමි අක්කා සුබ දවසක්. අදත් වෙනදා වගේම වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අද නිලංජනගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. හෂිනි තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. හස්බන්ඩ් මනෝජාත් එකතු කරගන්න. සුබටික ලස්සනයි කියලා තියෙනවා. අම්පාරෙන් වලව එකතු කරගන්න. නිලංජනව අහගෙන නම් ඉන්නේ හැපි බර්ත්ඩේ හැමදාම සතුටින් ඉඳලා දෙන්න කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. ඒ අතරේ තාම මට මැසේජ් එකක් එවපු නැති. ඔයාට මම වහගෙන ඉන්න කෙනෙක් නම් ඔයා. 027 03 93 5 93 7ට මැසේජ් එකක් එවලා තියන්නේ.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: ධනවාද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි.

Time bed set charmy. හවස 3යි විනාඩි 48යි වෙලාව. අනේ ඉතින් මේ අහන්න සිතේ සතුට සුවසදන්න මම දෙන මේ සෙනෙහස සතුට සිතින් ඔයා ගන්න. හරි ලස්සනයි. පස්සාල චන්දි භවත්ත මම ආදරෙන් බාරගත්තා වගේ ආදරේ. චාමි අපි හැමෝම අහගෙන ඉන්නේ මෙහෙට වහිනව හොඳටම කියලා තියෙනවා. පරිස්සමින් ඈ. නාවුලෙන් විනෝදී ඔය වාතරෙන් එකතු කරගන්න හංගින්න හැමෝමත් එකතු කරගන්න හොඳ. මේ කවද මේ සුබ සන්ධ්‍යාවක් ශාමි නංගි ලස්සද සින්දුකට අපිවත් එකතු කරගන්න හොරමින් ඉනෝකා උපාලේ දුව සිතුවත් මතක් කරන්න කියලා තියෙනවා. සිතුරත් මන් ලස්සන සින්දුවක් අහන්න දෙන්න. ඊට පස්සේ මේ දැන් ආව මැසේජ් එක හිතන්නේ කාකින් කියලාද? හයි චාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කසුන් කොරියාවේ නෙවෙන මැසේජ් එක. කොහොමරනේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කලින් ඩක්කන මැසේජ් එක මල්ලවනවා. Thank you කසුන්. ඒ අතරේ දැන් ඉතින් මැසේජ් එක ලැබුවේ නැතත් කමන්න. 3:49

0: tunai taşma paha. Anul tunai taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව

0: කරන්න නෙවෙයි. ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්.
1: Overtime Beats with Chama.

යන්න කලින් මං ආවා ෆේස්බුක් එක පැත්තට අද අපේ පෝස්ට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. සුබතව ලක්ෂාමි කටුනායක HF එකේ චමිලා නිශාන්ති චන්දිකාන් මතියා තිලිනි සඳලේ නිලන්තේ ශහරා මදුෂානේ නිලක්ෂි ග්‍රේස් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මාපලගම PLJ සුමනා ගුණතිලක ඔයාව අතරින් එකතු කරගන්නම්. හන්දේ මොකක්ද දෙක කමෙන්ට් එකක් තියෙනවා හිමින් බලන්නම්. ප්‍රේමසිරි බංකමෝගේ චමිද දර්ශන නිලංක තුෂාර පින්න පොළගේ ඔයාව අතරින් එකතු කරගන්න. ඉතුරු ටික බලා ගන්න. තාම ලෝඩින්නේ මොකද කරන්නේ? බලමු බලමු තක්කාල. ඒ අතරේ දිනෝ සජීව ක්‍රිෂාන්ත මහින්ද කුමාර ඕෂධ නිශාන්ත වික්‍රමසිංහ දොලේප් සමර සිංහ සිරි කුමාර විශ්ව තුෂාර ඔයත් මෙසේජ් එකක් දාල් දෙනානේ. චාමර අසංග ෆනාන්ඩෝ ශිරාණි තමයන්තේ චින්තන රාජපක්ෂ ඔයාලවත් එකතු කරගන්න. පස්සේ මම නොකියපු මැසේජස් තිබුණාද කියලා බලන්න තිබයි නේද යන්න කලින් අපිටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ. පදලින් නම මොකද නම කොතනද තියෙන්නේ? නිසංසලානේ වහව එකතු කරගන්න. එහෙනම් යන්න. මැසේජ් එකක් දෙකක් මිස් වුණාද මන්ද? කඳුබලයිනේ. අන්තිමෝදේ මැසේජස් එවන්නේ පගේ වුමන් ඒක තමයි. එහෙනම් හෙට බදාදා. බදාදා දවස කියන්නේ හොඳ දවසක්. දවල් එකට මේ පැත්තට එන්න. ගිහින් එන්නම් වැස්සට තෙමෙන්න එපා. මම වහගෙන හිටියට ස්තුතියි. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කනි ප්‍රවෘති සමගින් මම වෙනුරේ ගින්නලිය. ප්‍රවෘති සංස්කන්ධය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අතේ NLB තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ රත්නපුර ප්‍රසිද්ධ තානාහැමකට ₹105,000 දඩ මුදලක් නියම කර තිබෙනවා. රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයේ නිකුත් කළේ බෝතල් ඇසුරුමේ සඳහන් මැති මිලට වඩා වැඩියෙන් පාරිභෝගිකයන්ගෙන් අයකරගත් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුවයි අධිකාරිය සිදු කළ වැටලීමකින් පසු තානායමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තේ. මේ අතර කුරුවිට පරකඩුව සහ රත්නපුර ප්‍රදේශවල පිහිටි තවත් වෙනස් සැල් තුනකට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා. ඒ දේශීය කීරි සම්මා සහ ආනනික කීරි සම්මා උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන් වෙළඳ සැල් තුනේ හිමිකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ₹100,000 බැගින් ඔවුන්ට දඩේ නියම කිරීමටයි අධිකරණය නියම කළේ. තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරීපත් වූ තලපති විජේ මත්පැන් අලෙවි සැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති දෙකක් ඇතුළත එම නියෝගයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඒ අනුව ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම් පළවල සිට මීටර 500ක් ඇතුළත පිහිටි මත්පැන් අලෙවි සැල් මෙසේ වසා දැමීම සිදුවනවා. තමිල්නාඩුව මත්පැන්වලින් තොර ප්‍රාන්තයක් බවට පත් කිරීමට තලපති විජේගේ TVK පක්ෂයේ ලබා දී තිබූ මැතිවරණ පොරොන්දුවකට අනුව ඒ සිදුවන බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට Evening Drive with Charlie and Charlie සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: හතරවෙනි විනාඩි 10 වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාවක්
0: අදත් ඉතින් වැසි බර කාල ගුණයක් එක්ක තමයි අපි ඉවිනින් ඩ්‍රයිව් එක ඉවිනින් එක ඇවිල්ලා තියෙන්නේ නේද සුබ සන්ධ්‍යාවක් කිව්වට වැඩ ඇරලා යන අයට එහෙම නැත්නම් මේ වෙලාවට කලබලෙට ගෙදර දුවන්න බලාගෙන ඉන්න අයට නම් සුබ නෑ මේ වෙලාවේ මොකද ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් තියෙන නිසා
1: අද ඉඳන් කොහොමත් වැඩි
0: ඊයේදලම කොහොමත් වැඩි වෙලා තියෙන්නේ
1: අද ඉඳන් තව ටිකක්
0: වැඩි අද ඉඳලා ටිකක් තවත් වැඩි වෙනවා කියලා කියනවා අද රාත්‍රියේ ටිකක් මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා කියලා කියනවා. ඉතින් අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමත් එක්ක මේ තත්ත්වය උතුරු දෙසට ගමන් කරනවා කියලා කියන්නේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවකට වැසි තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා.
1: අකුණු තියෙනවා.
0: වැසි තියෙනවා.
1: සුළං තියෙනවා. මොනවද නැත්තේ?
0: අඩු නැතුව ඒවයින් අපිට තියෙනවා. හරිද? පරිස්සමෙන් කරන කියන දේවල්. ඒක නිසා දැන් හවස ගමනක් බිමනක් යනවා නම් හන්දෑවේ ගමනක් බිමනක් යනවා නම් කුඩයක් අරගෙන එළියට බහින්න යන ගමනක් පරිස්සමට යන්න
1: වාහනේ එන්න.
0: ඔව් වාහනේ යනවා නම් විශේෂයෙන්ම වාහන පාරවල් ඉස්සනවා. එහෙන් මෙහෙන් දාලා
1: දැන් පහුගිය දවස්වල අවුවයි කියලා කිව්වනේ.
0: දැන් සනීපයි.
1: දැන් වැස්ස නිසා පාරවල් කොහොමද ලිස්සන?
0: ඒක නිසා පරිස්සමෙන් යන්න. දැන් ඔයා මේ ලයිසන් ගනිද්දි අට ගැහුවට
1: හරි
0: පාර තියෙන්නේ අට ගන්න නෙවෙයි. හරිද?
1: හරවන තැනින් හරවලා කෙලින් යන්න.
0: දැන් කවුරු හරි මෙහෙම දඟ දාගෙන ගිහිල්ලා වාහන නැතලා අහනම් කවුද ඔය ලයිසන් දුන්නේ?
1: අට ගහලා ලයිසන් ගත්තේ.
0: අට ගහන්න ලයිසන් ගනිද්දි අට ගැහුවේ හර ඕන විදියට යන්න කියලා. නැත්තම් අපි ගහනවා නම් එක ගහන්න තිබුණානේ.
1: එක ගහලා එනවනේ.
0: එක ගහලා ලයිසන් ගන්න තිබ්බනේ අපි අට ගැහුවේ.
1: ඔව්.
0: අපිට පාරේ එහෙම යන්න. පාරේ එහෙම යන්න ඕන නිසා කියලා කියනවා නම් පොල්ලක් ක්ලාස්ටික් කරලා තියාගන්න.
1: ඔව්.
0: එහෙම කියන කෙනෙක්ට පොල්ලක් ක්ලාස්ටික් කරලා තියාගන්න සලකන්න.
1: තෑගි දෙන්න.
0: තෑගි දීලා දැන් එක ගහපන් කියලා කියන්න.
1: හරි.
0: ඒක නිසා මේ පාර තියෙන අට ගහන්න නෙමෙයි. ලයිසන් ගන්න අට ගැහුවට පාර තියෙන පරිස්සමට යන්න. 4:12 වෙලාව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: මේ උත්තර සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: වාර්තා පිට වාර්තා සම්මේ කෝටි 8 NLB තනටි තහනේ ලතරයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ආව් නියමයිනේ ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 23යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහන වෙලාව මේ වෙලාවේ ඔයාලට මැසේජ් එකක් කියවන්න පුළුවන් අපි නම් එක මතක් කරන්න බැරි වුණානේ
1: ඒ කියන්නේ අපිට අමතක වුණානේ
0: කියන්නකො ඩං ඩං ඩං ගාලා
1: ඔන්න ආට ෆලෝ කරන තියෙන කට්ටිය එකතු කරගෙන මේ පැත්තට එන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න
0: දිනු වෙනවා කියනක හීනයක් කරගන්න දිනු වෙනවා කියනක හීනයක් කරගත්තොතින්
1: හරි
0: අපිට දිනු වෙන්න පුළුවන්
1: ඔව්
0: අර කියනවනේ ගයක් හදනව නම් ඒ ගේ හදන්න ඕන කියලා ඉස්සෙල්ලම සිතිවිල්ල පහළ වුණාට විතරක් මදි.
1: මදි.
0: ගේ හදන්න සල්ලි නැතත් හාඩ්වෙයාර් එකකට ගිහිල්ලා සිමෙන්ති කොට් එක විලහරි අහන්න කියනවා.
1: හා
0: හා. ගල්වල මිල කීයද කියලා බලන්න කියනවා.
1: ඔව්.
0: වැලි කියුබ් එකක් කීයද කියලා බලන්න කියනවා.
1: හරි.
0: එහෙම ගණන් ඇහුවට පස්සේ
1: අහන්න
0: පොඩ්ඩක් අපිට අර වැඩේ ඉන්නවා කියලා දැනෙන්න ගන්නවා.
1: හා හා හා.
0: ඒක අපිට අපේ ගේ හදාගන්න කියන එකට පොඩි උත්තේජනයක්
1: කියලා.
0: ඒ නිසා ගේ හදන්න සිතුවිල්ලක් ආවට මදි. හાર્ඩ්වෙයාර් එකකට ගිහිල්ලා සිමෙන්ති කොට් එක ගාන
1: කියලා. ගිහිල්ලා සිමෙන්ති කොට් එක ගානවා.
0: ගාන කියද කියලා හරි අහන්න.
1: ඔව්.
0: අපි නම් ඉතින් ගණන් අහලා තියෙනවා. උනාට ඉතින් ගන්න සල්ලි නැහැ කියලා.
1: පැත්තකට දාන්න එපා.
0: අපි වහගෙන ඉන්නයි කියලාද නේ. අනේ ඉතින් ගේ හදා ගන්න ඕන සිමෙන්ති කොට් වල හැමදාම ගිහින් ගාන ගණන්
1: ගන්නවා. එච්චරම තමයි.
0: අය හැරිලා එනවා ගාන වැඩි කියලා. නැයික පොඩි කතාවට කියන කතාවක් ඇත්ත ඒක ඇත්තක් තියෙනවා. අපිට උනන්දුව කියන එක එතකොට ඇති වෙනවා. වැඩේ ඉන්නවා කියලා දැනෙනවා.
1: ඔව්.
0: හරි. ඉතින් දිනු වෙන්න ඕන නම් ආට විශේෂයෙන්ම කසාගල ප්ලාන්ටේෂන් එකක තුනෝදී ඔයාගේ මැච් එක වාට ගහ ගන්න පුළුවන්.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන කියපු ගෙන යනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරයේ උන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට වසාකතර පිවිසීමට අවශ්‍ය මඟ සැලසෙව කියලා කියන්නේ. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ආරාධනා කරන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: එවැගේම ගෙදර කෑම වේල රසවත් කරන, ගෙදර කෑම වේල රස කරගන්න ඕන කරන හැම දෙයක්ම දැන් විජේ නිවසින් ගන්න පුළුවන්. රස විතරක් නෙවෙයි ಗುಣ. එතකොට පෝෂණදායි බව මේ හැම දෙයක්ම මේ නිෂ්පාදනවල එකතු කරලා තියෙන්නේ. දේශීය කුළුබඩු සාරය එකතු කරගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් විජේ නිවසින් ඔබට ගන්න දැන් පුළුවන්කම තියෙනවා 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක.
1: ඉතින් ආත පුළුවන් ළඟම තියෙන පුංචි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. අවශ්‍ය කරන කුළුබඩු ටිකේ ඉඳලා විජේ නිෂ්පාදන සියල්ලම ආත පුළුවන්කම තියෙනවා. මෙලදී ගන්න.
0: ඒ වගේම තමයි ව්‍යාපාර කරන අයට සහ නිෂ්පාදනය ආශ්‍රිතව විශේෂයෙන්ම ව්‍යාපාර කරන අයට මැෂින්ස් ගන්නලාවක් දැන් ඩෝම හඳුන්වා දීලා තියෙනවා. මේවා අරගෙන ඔයාලට දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ දියුණුව ලේසියෙන් කරගන්න නැත්නම් වැඩ පහසු කරගන්න තියෙන හොඳම මැෂින්ස් ටික දැන් ඩෝම විතින් හඳුන්වා දීලා තියෙනවා. සහල් වලට ස්පෙෂල් වුණාට ඩෝම දැන් එතනින් එහාට ගිහිල්ලා තව නිෂ්පාදන පෙළක් තියෙනවා.
1: අඹරුම් යන්ත්‍රය, එතකොට පොල්තල හිඳින යන්ත්‍රය, මේ වගේ සහල් නිෂ්පාදන ආශ්‍රිත යන්ත්‍ර වලට අමතරව ඔයාලට ඕනම යන්ත්‍රයක් අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාව වලින් ගන්න පුළුවන්කම තියෙනවා. නොම්බර 30 කැලහෙන පාර මහරගම් ප්‍රධාන ශාඛාව තිරෝ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් කතා කළ විස්තර දැනගන්න අපලා 011 77 579 579 ට කතා කරන්න.
0: අලවීන් පසු සේවාව කියලා ඔය බොරුවට ගහලා තිබුණාට සමහර ඒවට අලවීන් පස්සේ කෝල් එකක් දුන්නා පස්සේ රෝග නම්බර් ඒක නිසා එහෙම නෑ ඩෝමා කියන්නේ අලවින් පසු හොඳ සර්විස් එකක් ඔයාලට දෙනවා. මැෂින් එක කැඩිලා නම් එහෙම නැත්නම් ඒක සම්බන්ධ උපදෙස් ගන්න ඕන. මේ සියල්ල පිළිබඳව හොඳ අලවින් පසු සේවාවක් තියෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම කියන්නේ. සම්බන්ධ වෙලා මිලදී ගැනීම කරන්න පුළුවන්කම තියෙනවා. ලංකාවටම ඩෝමා ටීම් එක ඉන්නවා. 4:27 වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි හවස 4:30
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 01176 79
2: Lakhanda Radio ITN.

0: හතරයි විනාඩි 39යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් වාහන වෙලාව. චාරුවා මේ ශ්‍රීපාදේ වන්දනා කරලා තියනවාද?
1: අනේ ඇත්තටම නැහැ.
0: ඇත්තටම නැහැ.
1: මට තාම යන්න වාසනාවක් හම්බුනේ
0: නැහැ. එක සැරයක් හරි යන්න ඕන.
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: මොකද මේ ශ්‍රීපාද වන්දනාම කියන්නේ අතීතයේ සිටම ගතට පස්සේ බෞද්ධයන්ගේ එක පැත්තකින් වන්දනාවට ලක් වෙන තැනක්. ඒ වගේම Hindu ජනතාව තව පැත්තකින්, ඒ වගේම ඉස්ලාම් සහ ක්‍රිස්තියානි භක්තිකයන් මේ හැමෝගෙම විශ්වාසයක් ගොඩනගාගෙන වන්දනාවට යන තැනක් තමයි ශ්‍රීපාද අඩවිය කියන්නේ, සමන ලාඩවිය කියලා කියන්නේ. ඉතින් බෞද්ධයන් විශ්වාස කරනවා බුදුන් වහන්සේගේ වම් ශ්‍රීපාතුල මෙහි පිහිටුවා තියෙනවා කියලා. ඒ වගේම ඉස්ලාම් ක්‍රිස්තියානි භක්තිකයන් ආදම් පෘථිවියට පැමිණි විට තැබූ පළමු පාදසටහන කියලා විශ්වාස කරනවා. Hindu ජනතාව ශිව දෙවියන්ගේ පාදසටහන කියලා විශ්වාස කරනවා. මේ විශ්වාසයන් මත තමයි මෙතෙන්ට යන්නේ. මොන විදියෙන් හරි කමක් නැහැ, මොන ආගමනුකූලව හරි කමක් නැහැ.
1: මේ වන්දනාව මේක
0: ඔව් සර්වාගමික වන්දනාවට පත් වෙන තැනක් ඉතින් ශ්‍රීපාදය කියන්නේ. ඉතින් මුදු මට්ටමේ ඉඳලා මීටර 2243ක් අඩි ගලින් ගත්තොත් 7359ක් ඉහළින් තමයි මේ ශ්‍රීපාදය වන්දනා කරන්න යනයිට ඒ වන්දනාව සිදු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් යනවට පාරවල් කීපයක්ම තියෙනවනේ, හැටම් පැත්තෙන් යන්න පිළං, ඊට පස්සේ කුරුවිට පැත්තෙන්, රත්නපුරේ රත්න මාර්ගයෙන්, මේ වගේ මාර්ග ගණනාවකින් ශ්‍රීපාද වන්දනාවට යන්න පුළුවන්. එක එක කාලවලදී එක එක නඩ එක එක විදියට ගිහින් බලනවා. හැබැයි මේ මොන ක්‍රමෙන් ගියත් දැන් තව පුංචි දවස් ප්‍රමාණය මේ වාරයට ශ්‍රීපාද වන්දනා කරන්න තියෙන්නේ.
1: වාරය ඉවර වෙනවා නේද?
0: ඔව්, මේ එන වෙසක් පෝයෙන් ශ්‍රීපාද වන්දනාව මේ වාරයට අවසන් වෙනවා. ආයිමත් දෙසැම්බර් මාසයේ තමයි දෙසැම්බර් පෝයත් එක්ක ශ්‍රීපාද වන්දනාව පටන් ගන්න. ඉතින් මේ වාරය අවසන් වෙනකොට මහා කුණුකන්දක් සමන ලඩවිය නම ඇහුවත් හරි ලස්සනයි නේද? සමනල අඩවිය, සමනොලා අඩවිය, සමනොලා අඩවිය කියලා කියනවානේ. ඉතින් එතකොට හරි හරි ලස්සනක් තියෙන නම ඇතුළෙම. ඒ නමට කැලලක් වෙන විදියට නමට
1: වාරය අවසන් කරොත්,
0: කැතක් වෙන විදියට වාරය අවසන් කරොතින් අපි හරි කුහක જાතියක්.
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: අපි කුහක මිනිස්සු.
1: ඒක අපිමයි කරන්නේ.
0: මොකද මේ වාරය අවසන් වෙනකොට විශේෂයෙන්ම මේ කාල සීමාවක් දීලා තියෙන්නේ.
1: හහා.
0: වැහි කාලේ එක පැත්තකින්, අනිත් පැත්තෙන් සතුන් ටිකක් වැඩිපුර එළිබහින කාලේ. ඉතින් මේ දේවල් එක්ක මිනිස්සුන්ට කරදර වෙන්න පුළුවන් නිසා තමයි විශේෂයෙන්ම මේ වාරය අවසන් කරලා ඔවුන්ටත් අවස්ථාවක් දීලා
1: අපි ආයෙමත්
0: වන්දනාවේ යන්නේ. ඉතින් ඒ සතුන්ගේ කාලයේදී නැත්තම් සතුන්ට මේක ශ්‍රීපාදේ වන්දනා කරගන්න ලැබෙන කාලය කියලා එක පැත්තකින්
1: විශ්වාසය. අවාරය කියලා අපි කියනවා නේ.
0: අවාරෙත් මිනිස්සු යනවා. කොමුණත් ඒක එච්චර සුදුසු නෑ කියලා කියන්නේ මේ කියන තත්ත්වයන් එක්ක. කොමුණත් අපි කියන්නේ වාරය අවසන් වෙනකොට කුණු කන්දක් බවට සමනොල කන්ද පත් වෙනව නම් ඔබේ ගිය වන්දනාවෙන් වැඩක් තියනවා.
1: අනිවාර්යයෙන්.
0: ඒක කල්පනා කරන්න, ඔය යන වාරයක් ගානේ අඩියක් කඩියක් තියලා පඩියක් පඩියක් නගින ගානේ
1: පටිකොලයක් දැම්මත්
0: ඔව් කල්පනා වෙන්න ඕන මම මේ පින්බිම, මේ පුදබිම, මේ පරිසරය විනාශ කරන්නේ නැහැ කියලා. ටොපිකොලයක්වත් දාන්නේ
1: නැහැ.
0: අරන් යන බස් ටිකට් එකවත් දාලා ඉන්නේ නැහැ.
1: අර ගෙනාදේ ආපහු ගෙනියන්න කියන එක මතක තියාගත්තා නම් හරි.
0: අරගෙන යන හැම දෙයක්ම ආයිමත් අරගෙන එන්න මතක තියාගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වාරය අවසන් වෙනකොට පරිසර සංවිධානවලට, ස්වේච්ඡා සංවිධානවලට, ඒක සංවිධානවලට
1: වැඩ
0: දිනවා මේ කුණු වස් කරන්න. ඉතින් ඒ සමහර වෙලාවට සමහර ඡායාරූප අපි දකිලා තියෙනවා කුණු නාය ගිහිල්ලා වගේ කඳු පිටි අරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම යුද හමුදා, ත්‍රිවිද හමුදා අපේ නිලදා මේ සැබළුන් විශේෂයෙන්ම මේ කන්ද විරිසුදු කරන්න නැත්නම් ශ්‍රීපාද අඩවිය විරිසුදු කරන්න සෑහෙන මහන්සි. ඉතින් ඒක කරන්න ඕන නෑනේ. අපි අපේ යුතුකම, අපේ වගකීම,
1: අපි ගෙනිච්ච දේ ගෙනාවා
0: නම් මිනිස්සු විදියට අපි කරා නම් හරි ලේසියෙන්ම ওই ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒක නිසා අරගෙන දෙයක් යනවනම් ශ්‍රීපාද වන්දනාවට විශේෂයෙන්ම පොලිතින් ප්ලාස්ටික් ආයෙ වරගෙන ඉන්න.
1: මේ අඩවිය
0: පිරිසිදුව තියමු, පිළිවෙලකට තියමු, සතුන්ටත් අවාරේ ශ්‍රීපාදේ වන්දනා කරගන්න.

0: Lakhanda Radio ITN.
1: Wow, nyamai ni.
0: Lakhanda Evening Drive.

0: හතරයි විනාඩි 52යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ සිද්ව අකාන කවුද ඉන්නේ චාරු මැසේජ් කරලා දින අපිට
1: ෂෙහාර මැසේජ් එකක් දාලා තියෙන රත්මලාන පැතින් තමයි මැසේජ් එක දාලා තියෙනවා ඔව එකතු කරගන්නවා ෂෙහාරා ඒ දෙකම චින්තක මැසේජ් එකක් දාලා තිනු කොරියාවේ ඉඳලා ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා වැඩ කරන ගමන් ඉන්නේ කියලා ඔයාවත් එකතු කරගන්නවා ඒ දෙකම ෂාමර මැසේජ් එකක් දාලා තියෙනවා සුබ සන්ධ්‍යාවක් අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා ඔන ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඒ දෙකම මේ වෙලාවේ ජයමිනි හෝටල් එකකින් සද්දෙටම ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අනෝම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හැමෝම එකතු කරගන්න ඕන ඉවිනින් ඩ්‍රයිව් එක සින්දුවකට
0: වාසනාව කියන දේ හොයාගෙන යන්න වාසනාව කියන දේ අපි ළඟට එන්නේ නැහැ කියන එක අපි හැමදාම කියනවා ඒ වාසනාව හොයාගනිද්දී හොඳ තැනකින් වාසනාව උනත් හොයාගන්න ට්‍රයි කරන්න මහජන සම්පත කියන්නේ අන්න ඒ වගේ හොඳ තැනක් ඔයාලට ඔයාගේ වාසනාව හොයාගෙන යන්න
1: අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියදුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි රුව රජකිරු මහජන සම්පත ලොතරැයිය කියලා හැමෝම දන්න ඒ රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම ඒකමන ගමන් තමයි 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් මේ විදිහට ජයග්‍රහයකින් ලක්ෂපතියන් කෝටිපතියන් මහජන සම්පතින් බිහි වුණා. ඉතින් ඔයාලත් පොළොංකම තියනවා. වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයි මිලදී ගත්තොත් එහෙම මේ විදිහට වාසනාවන්තෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්නවා.
0: අපි ගොවි බිමක් කරනකොට අපේ වගාවක් කරනකොට ඒකට මොන හරි වාසිදායක දෙයක්.
1: ඔව්.
0: ඒකට වාසිදායක දෙයක් අපිට කොහෙන් හරි තොරතුරක් ලැබෙනවා කියන්නේ ඒකත් වාසනාවක් නේ. ඩීප් ටෙක් කියන්නේ ඒ වගේ වාසනාවක් තමයි වාසනාවන්ත පණිවිඩයක්.
1: මොකද
0: වාගේ වගාබිමට ඕන කරන වතුර ටික මේ දවස්වල නම් වැහි වතුරෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
1: හැබැයි
0: පායනකොට දැස්ස නැති කාලෙට වතුර ටික ගන්න ගියාට පස්සේ ලොකු කරදරයකට අපිපත් වෙනවා.
1: එතකොට
0: ලොකු විදුලි බිලක් ගෙවලා මෝටරයක් ක්‍රියාත්මක කරලා වතුර ගන්න ගියාම වැඩින් වැඩක් නැහැ.
1: ඒක
0: නිසා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන තියාගන්න සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගත්තොත් ඔයාගේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
1: ඉතින් අපේ ගොවි මහන්තුට පුළුවන් අස්වැන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් අදම මිලදී ගන්න සවිශේෂ වූ මිල අඩු කිරීම එක්ක ඩීප් ටෙක් ආයතනයේ ඔන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම දෙන සූදානම් එකින්. එනිසා කතා කරන්නේ ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න මෙන්න නම්බර් එක 0711711711 එකට කතා කරන්න.
0: ආසියාව ගත්තට පස්සේ කෘමිනාශක දේවල් එළවලු වලට පළතුරු වලට වැඩි වශයෙන්ම පාවිච්චි කරන රටක් ශ්‍රී ලංකාව. හරිද?
1: එතකොට
0: මේ දේවල් අපි කෘමිනාශක වර්ණාශක නැත්තම් මේ දේවල් එකතු වෙච්ච ආහාර අපි ආහාරයට අරගෙන මේ තරමින් හරි ජීවත් වෙලා ඉන්නවා කියන එක
1: පුදුමයක්.
0: මේ තරමින් හරි ජීවත් වෙලා ඉන්නවා කියන එක පුදුමයක්. හරිද? ඒකට පොඩි රහසක් තියෙනවා.
1: හරි.
0: එක පැත්තකින් අපි මේ වගේ දේවල් කෑව බිව්වට අනිත් පැත්තෙන් අපි අපේ මේ කෑම වලට එකතු කරගන්න තුන පහ ටික.
1: ඔව්.
0: මිස් එතකොට මේ කියන දේවල් ටික හරි වටිනවා අපේ ශරීරයේ තියෙන ඒ වගේ විස නසන්න.
1: ඉතින්
0: විශේෂයෙන්ම තුන පහ දේවල් අපි කෑම වලට දාන්නේ රස විතරක් ගැන හිතලම නෙවෙයි. මේ දේවල් වලින් අපේ ශරීරයේ විස නසන්න අපේ මේ ඇතුලේ තියෙන පද්ධතිය ක්‍රියාත්මක කරන්න ඕන කරන ඒ ශක්තියට මේ හැම දෙයකම ඕන කරන පෝෂණයත් ලැබෙනවා.
1: ඉතින්
0: මේ දේවල් නිසා තමයි මේ කන මසවල හැටියට අපි මේ තරමින් හරි බේරිලා ඉන්නවා කියලා.
1: ඒ කුළුබඩු ටික රත් රසකාරක එහෙම දාලා තිබ්බොත්
0: ඒකටත් එහෙම දැම්මොත් ඉතින්
1: සෝරිම තමයි.
0: ඩෙඩ් බොඩි. එතකොට අපිට කියන්න වෙන්නේ අනිච්චාවත සංඛාරා කියලා.
1: ඕ.
0: ඉතින් ඒක නිසා මේ
1: එහෙම කරගන්න එපා.
0: එහෙම කරගන්න එපා. වසවිස නැති රසකාරක නැති කෘතිම දේවල් නැති තුන පහ ටික මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ දේවල් ටික ගෙදර ගෙනින් තියාගන්න. ඔය අරහෙන් මෙහෙන් කෑම ටිකක් කාලා.
1: ඔව්.
0: වඩට දාගෙන ඉන වසවිස ටික නසා ගන්න. හොඳ තුන පහ ටිකක් මිරිස් කුඩු කහ කුඩු මේ වගේ දේවල් ටික ගෙදර ගෙනින් තියාගන්න. විජය නමින් ගෙනියන්න. එයාලා මේ දේවල් ඔය කියන විදියට පිරිසිදුව පිළිවෙලකට දෙන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තියාගන්නේ ඒ නිසා. නැත්තම් දවසෙන් දෙකෙන් ඩවුන් කරපල්ලා. හොඳ දෙයක් දුන්න නැත්තම්.
1: ඔව්.
0: ඒක නිසා හොඳ දේවල් තමයි කල්පවතින්නේ. නරක දේවල් ක්ෂණික පටස් ඉවරයි.
1: ඔව්.
0: ඒක නිසා මේ විජය නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න. අපේ රසය
1: රටේ සමට බෙදලා විජය නිෂ්පාදන.
0: 4 විනාඩි 56 කුත් වෙලා චාරු.
1: මොකද කරන්නේ අපි?
0: අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු. ඊට කලින් තියෙනවා පොඩි පණිවිඩ දෙකක්.
1: මොකද්ද?
0: මැසේජ් දෙකක් තියෙනවා. කියන්නකෝ මැසේජ් දෙක.
1: මොකද්ද මැසේජ් එක?
0: මෙන්න මේක මැසේජ් එක. සින්දුවක් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ධම්මික.
1: හා හා.
0: එයා ඉන්නවා කිව්වේ තංගල්ලෙන්. තංගල් ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපිවත් දස්සන සින්දුවකට එකතු කරගන්න පොඩි ගමනක් යන තියෙනවා පහෙන් පස්සේ. ඒක නිසා ආ පහට කලින් කියන්න කියලා. ඕක තමයි පණිවිඩේ. කලබලේ කියන්න කියලා හේතුව ඒකයි.
1: හා.
0: ඒවාගේම තරිඳු අව දෙක දු කරගන්න මාතරින් වාසන සැලවනගේ කට්ටියවත් ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක හකින.
2: Lonely, so long ago.

0: Lakanda Radio ITN.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.

0: අවස පහයි විනාඩි 3යි වෙලාව වැස්ස වැඩිවීමත් එක්ක දිස්ත්‍රික්ක කීපයකට නායාමේ අනතුරු ඇඟවීම් පවා මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා කියලා කියනවා. ජලාස 14ක් මේ වෙනකොට වාන්දමමින් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ වායුගෝලයේ කැළඹිලි සහගත ස්වභාවයත් එක්ක අඩුපිටින් කලාපයක් දක්වා වර්ධනය වීමෙන් තමයි මේ වැසි තත්ත්වයේ වර්ධනය වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ දින කීපෙම වැසි බලාපොරොත්තු වෙන කියලා පුළුවන් කියලා තමයි කාලුගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙන්නේ. මේම ගත්තට පස්සේ විශේෂයෙන්ම අද දවසේදී නිකුත් කරලා තියෙන කාලුගුණික දැන්වීමට අනුව අද දිවයිනේ ස්ථාන ගණනාවකට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුර කියන පළාත්වලට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර කියන දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දිවයිනේ අනිකුත් ස්ථානවලටත් පසුරකින් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. වගේම මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවන අවස්ථාවන් මේ ප්‍රදේශවලට තියෙනවා කියලා තමයි මේ කාලුගුණික නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් වැස්ස එක්කම එන අකුණු වලින්, සුළං වලින්
1: ප්‍රවේශම් වන්න,
0: පරිස්සම් වෙන්න, වග බලා ගන්න එක ඔබේ යුතුකමක්, ඔබේ වගකීමක්. විශේෂයෙන්ම පුංචි දරුවොන්ට එළි පහළට යනවනම් එතකොට වැස්සත් එක්ක මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක නායම් ගස් කඩා වැටීම් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එම සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙලා වැඩ කරන්න, පහුගිය කාලේ වෙච්ච අත්දැකීම් අරගන්න.
1: ඒවත් එකම ඩෙංගු රෝගය එහෙම ව්‍යාප්ත වෙලා තියෙනවා දැන්.
0: ඔව්, ඩෙංගු රෝගෙත් ව්‍යාප්තියක් තියෙනවා. විශේෂම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි අවධානය
1: දැන් පාසල් එහෙම වැහිලා තියෙනවා. සමහර ප්‍රදේශවල පාසල් කිහිපයක්ම වැහිලා තියෙනවා කියලා අපි දැක්කා නේද?
0: ඔව්, ඒ වගේම මේ ඩෙංගු රෝගය කිව්වහම වස්ස දැන් මේ ඩෙංගු මදුරු වගේම නේ චිකන්ගුන්යා රෝගය ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඩෙංගු රෝගයත් එක්කම චිකන්ගුන්යා රෝගයත් තත්ත්වයන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. පහුගිය කාලේ මේක තර්ජනාත්මක විදියට බලපෑම් කරා මේ වැසි තත්ත්වයත් එක්ක. ඉතින් යලි මේ රෝගයන් ව්‍යාප්ති වීමේ වැඩි අවධානමක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අය මම දැක්ක පුවත්පතක සඳහන් වෙලා තියෙනවා 17 දෙනෙක්. හරියට මතක නැහැ ඒක කොහොමද දිස්ත්‍රික්කවල, කොහොමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල වැඩි ව්‍යාප්තියක් තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා මේ කුරුණෑගල විතරක් නෙමෙයි, බස්සාහිර පළාතේ සහ අනිකුත් පළාත්වලටත් මේ ඕනම තැනකට මේ අවධානම තියෙනවා. දැන් පහුගිය කාලේ අපිට අතහැරලා දාලා තිබුණානේ
1: පැවිල්ලත් එක්ක
0: වැස්සක් නැහැ තිබුණේ. ඉතින් අපි නිකරුණේ අතහැරලා දාපු වාජන ඇති වතුර රැඳෙන එකතු වෙන. එතකොට යෝගට් කෝපයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොල් කටක්, එහෙම නැත්නම් 17 එකක් මේ දේවල් වෙන්න පුළුවන්.
1: නොදැනුවත්ව තියෙන්නත් පුළුවන්.
0: දැනුවත්ව
1: නොදැම්ම වෙන්න පුළුවන්. හැබැයි නොදැනුවත්ව තියෙන්න පුළුවන්.
0: මේව ගැන පොඩ්ඩක් වටපිටාවේ රවුමක් දාලා බලන්න. වැස්ස නැති වෙලාවට පොඩ්ඩක් ගේ අවට වටපිටාව පිරිසුදුව තියාගන්න. එහෙම වුණොත් මේ ප්‍රශ්نين අපිට ලොකු කරදරයක් නැතුව බේරෙන්න
1: පුළුවන්කම තියෙනවා.
0: ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න. හවස 5 විනාඩි 7යි වෙලාව. අපි විනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ලස්සන සින්දුවක් අහන්න, මැසේජ් එකක් එවන්න මේ පැයට ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: 0973 93 5 93 7 0973 93 5 93 7 ජවගේ මැසේජ් එක අපිට එවලා තියන්න.

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අංගලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් ඕ bayabas.com වෙත පිවිසෙන්න
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරම හරගම

0: හවස පහේ විනාඩි 13යි වෙලාව විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන ජාරු. අපි හැමදාම කියනවා අර වසවිස නැතුව කෑම ටිකක් හදාගෙන රසට කන්න ඕන කියන එක අපේ හීනයක් නේ. කඩෙන් එහෙම කෑවොතින් එහෙම ඉතින්
1: අපිට
0: ඒක හීනයක්ම තමයි. හැබැයි ගෙදරදි කෑම ටික හදාගන්නකොට පුළුවන් අපිට ඒ දේවල් නැතුව වසවිස දේවල් නැතුව අපිට ඕන විදිහට කෑම ටික හොඳට මං කියන හැදේ ඔයා හිතන්නේ පැටලුනා කියලා නේද?
1: ඔව්.
0: මං කිය හදට හොඳට.
1: ඇයි?
0: ගැන හදවතට හොඳ විදියට
1: දැන් බෑ වැරදුනා.
0: ඔයා හිතන්න එපා වැරදුනා කියලා මං හදට හොඳ විදියට කියන එක.
1: හදට හොඳ විදියට.
0: හොඳ හදට හොඳට කියලා කියන්නේ දෙයක් රයිම් කළා.
1: හරි හරි.
0: අර තේරෙන්නේ
1: නැහැ. මම තේරුම් ගත වැරදි වුණා
0: මට. මේකයි. මම වඩේ ලස්සනට කියන්නේ හැදුවේ. මම හිතුවේ වැරදුනා කියලා නේ.
1: ඒක තමයි. නේ මට වැදමයි වැරදුනේ.
0: වැරදුනේ නැහැ. ඒක ලස්සනට කියන්න ගියේ හදට හොඳට. විජේ නිෂ්පාදන.
1: අන්තිමට
0: වැරද්ද නෙවෙයි වෙනා තියෙන්නේ. අන්තිමට බොරු කියප එක වැරද්ද වෙලා තියෙන්නේ. ඒ තරමට බොරු කියලා.
1: දැන් මේ මෙතන වැරද්ද පෙන්නපු මම තමයි අන්තිමට බොරු කියලා දෙන්නේ. ඒ වගේ තමයි.
0: හදට හොඳට.
1: හදට හොඳට.
0: හදවතට හොඳ විදියට කැම ටිකක් කතා ගන්න. විජේ නිෂ්පාදන ගෙදර ගෙනින් තියා ගන්න ආඩු පුළුවන්කම තියෙනවා.
1: අපේ රස්සේ රටේ සම්මත බෙදෙන විජේ නිෂ්පාදනත් එක්ක ආඩු පුළුවන්කම තියෙනවා. කුළුබඩු ටිකේ ඉඳලා ඔයාට අවශ්‍ය කරන විජේ නූඩල්ස් ඇලෙන බෙරි වෙන නැතුව නූඩල්ස් එක කදා ගන්න ඕන නම් විජේ නූඩල්ස් තමයි ඒකට තියෙන එකම විසඳුම. ඉතින් විජේ නූඩල්ස් එතකොට විජේ ඉන්දියාප පිටි රතු ඉන්දියාප පිටි සුදු ඉන්දියාප පිටි. මේ විදිහට විජේ නිෂ්පාදන යටතේ ඕනම නිෂ්පාදනයකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා විජය නමින්.
0: ඩොම මැෂින්ස් ගණනාවක්ම තියෙනවා. දැන් පොල් තෙල් හිඳින ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. දැන් හැමදාම මොනවා හරි කාට හරි ජොබ් කර කර හොස්කෙන් බැනුන් අහහා
1: ඒවා
0: තමන්ගේ කියලා දෙයක් තියෙන්න ඕන. හීනයක් නම් ඔන්න දැන් ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න පොල් තෙල් හිඳින ව්‍යාපාරයක්. පිළිසුදු පොල් තෙල් ටිකක් හොඳට හිඳලා දෙන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් තියෙන පොල් තෙල් වල කේක කෙමිකල්ස් තියෙනවා. එතකොට මිශ්‍ර වෙච්ච පොල් තෙල් තියෙනවා. වගේ චෝදනා ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් නම් හොඳ පිළිසුදු පොල් තෙල් ටිකක් හිඳලා දෙන්න. පොඩ්ඩක් මිල වැඩුණත් කමක් නැහැ. මිනිස්සු ගන්නවා හොඳ පොල් තෙල් පිරිසිදු පොල් තෙල්.
1: පිරිසිදු පොල් තෙල්නේ.
0: ඉතින් ඒ වැඩේ කරන්න දැන් ඔයාලට පුළුවන් ඩෝම වෙතින් පොල් තෙල් හිඳින යන්ත්‍රයක් අරගන්න අරගෙන ව්‍යාපාරයක් විදියට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඇඹුරුම් යන්ත්‍රයක් ඔයාට ගත්තොතින් ඩෝම වෙතින් ඔයාලට පුළුවන් වාගේම ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න රූපලාවන්‍ය දේවල් වලට ඕන කරන මොනවාද? රත් හඳුන් සුදු හඳුන් මේ දේවල් කුඩු කළා. ටකට් කළා.
1: බිස්නස් එකක් විදියට පටන් ගන්න පුළුවන්.
0: ඔව් ව්‍යාපාරයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනිවැල් ගැට මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා.
1: ඔව්
0: මේ ඕනම දෙයක් හොඳට ඇඹරුම් යන්ත්‍රයක් භාවිතයෙන් නිෂ්පාදනය කරන්න ඕන නම් ඩෝම ඇඹරුම් යන්ත්‍රයක් අරගන්න පුළුවන්. සා නිෂ්පාදනය කරන අයට පුංචියට කරන අයට තියෙනවා.
1: ස්ටීම් බට්ටර්.
0: ලොකුවට කරන අයට තියෙනවා.
1: කන දෙකේ එලිවේටර් යන්ත්‍රය.
0: අරගෙන වැඩේ ගොඩ දාගන්න තියෙන්නේ.
1: ඉතින් මේ හැමදේම ආට පුලංකම තියෙනවා මාක්ස්වන් හෝල්ඩින්ග්ස් අතර ගියොත් එහෙම මිලදී ගන්න නම්බර 30 කැලහෙන පාර මහර්ගව ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්වන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් කතා කරලා සම්බන්ධ කරගන්නත් පුළුවන්. 0117 679 579 0117 679 579ට කතා කරලා මාක්ස්වන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: හවස 5 වෙනාඩි 17 වෙනව.

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: සිහිනක තනි වෙලා.
4: ඒතර සචින කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක්. එතකොට දැන් ඔයා බලන්නකෝ. ඔයා බස්කොන් දොස්තර කෙනෙක්. කොහොමත් ඔය දෙන්න ගැලපෙන්නේ නැහනේ අජිත්.
3: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
5: මෙහෙම පොඩ්ඩක් ඇදගෙන ඉමුකෝ. නැත්ත වැඩි දෙල්ලෙනු.
6: දෙල්? මෙහෙ දෙල් තියනවාද?
5: තියනවා තියනවා. දෙල් කන්ද පොරේ තියනවාද? ඔක්කොම කරලා හිනත් වෙනවනේ.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට අයි

0: හවස 5:27 වෙලාව අපිට වැස්ස ගැන කතා නොකර බෑ. මොකද දැන් මේ වෙනකොට අපිට දැනගන්න ලැබෙනවා රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කරා කියලා. ඉතින් නවතම වාර්තාවක් විදියට පවතින අයහපත් කාලගුණික තත්ත්වයට හේතුවෙන් විශේෂයෙන්ම රාජාංගන ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යෑම මේ වෙනකොට සිදුවෙමින් තියෙනවලු. ඒ නිසා වාන් දොරටු 12ක් විවෘත කරලා ජලයේ මුදා හරිමින් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඉහළ ප්‍රදේශ වලට ඇදහැලන අධික වර්ෂාව සමග තමයි කලාවෙන් වාන් දොරටු විවෘත කිරීමත් එක්ක රාජාංගන ජලාශයේ වෙත ලැබෙන ජල ධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තියෙනවා කියලා කියන්නේ. හේතු වෙන ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වෙනකොට වාන් දොරටු විවෘත කිරීම සිදු කළ තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් රාත්‍රී කාලයේ වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ප්‍රදේශ රැසකට නායාමයේ අන්තුරු වැඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි කියලා සඳහන් වෙනවා. ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තමයි මේ පණිවිඩය අරගෙන වෙන්නේ. ඉතින් ඔවුන් කියන්නේ අද අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස සහ අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා අනතුරු වැඟවීම් නිවේදන මේ වෙනකොට නිකුත් කළ තියෙනවා කියලා බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය කොට්ටාසය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා අවධානයෙන් යුතු කටයුතු කරන ලෙස දක්වා නිවේදන නිකුත් කළ තියෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ තමයි කාලගුණේ හැසිරීමත් එක්ක මේ වෙනකොට රට තුල පත් වෙලා තියෙන තත්ත්වය. ඉතින් විශේෂම අපි දැක්ක ඊයේ දවසේ වීඩියෝ එකක් අර දිට්වා සුලිකුණාටවත් එක්ක අර වැලි කොට්ට අතුරුලා සමහර බැමි සකස් කළ තිබුණේවා. ඒවා දැන්
1: දිය වෙවි යනවා
0: සමහර තැන්වල ගම් වතුර තත්ත්වයන් එක්ක. ඉතින් ඒක නිසා මේව ගැන ටිකක් වඩා සැලකිලිමත් වෙන්න වෙනවා මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් වැස්ස තත්ත්වය තවදුරටත් ඉදිරි දින කීපෙත් වර්ධනය වුණොතින් වැඩි තත්ත්වයක් ගියොතින්
1: තව තවත් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා.
0: කොමුණත් රජය සහ ආපදා අංශ වගේම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරමින් අවධානයෙන් ඉන්නවා කියන පණිවිඩය ඔවුන් ලබා දෙනවා. ඉතින් මොනවා හරි ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න හරි ඒ වගේම තොරතුරු දැනුම් දෙන්න හරි දැන් ඔබට පුළුවන්කම තියෙනවා ඒ අංශ සම්බන්ධ කරගෙන තොරතුරු ලබා දෙන්න හැකියාව තියෙනවා සහ තොරතුරු දැනගන්න ඉඩකඩ තියෙනවා දුරකථන අංක වලට කතා කරලා. හවස 5:29 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුව කන කැමති කියලා මැසේජ් කරකවා තියෙනවා. ඉක්මනට මතක් කරමුද අපි.
1: නිශාන්ත මැසේජ් එකක් දාලා තියෙනවා සිදුව කට එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රාර්ථනා. එතකොට නිශායා දුවලා දෙන්නා වගේම වයිෆ් මදු අම්ම චිත්‍ර මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ දෙකම අනුරගම ඉඳන් අනුලාපති මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා පවුල හැමෝම මේ වෙලාවේ සිදුවකට. අපි සද්දට මහගෙන ඉන්නේ කියලා අලව්වෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අනුරුද්ධ. ඔයාවත් එකතු කරගන්නව සිදුව සුසීමා. එතකොට උපාලි දිල්මි නෙත්මි මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවට. ඒ දෙකම ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තිනු අම්බලංගොඩේ ඉඳලා සින්දුකට එකතු කරගන්න ඔයාවත් මේ වෙලාවේ. ඒ දෙකම නාරම් වලින් මැසේජ් එකක් දාලා තියෙනවා ධම්මික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සුනිල් ආයතනයේ හැමෝම අපි වැඩ කරන ආයතනයේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ.
0: ඒ වගේම ඉන්දික මැසේජ් කරනවා මැලේසියාවේ ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ කොතන හිටියත් අපි වහන්න පුළුවන්කම තියෙනවා ඉන්දිකත් ඒ වගේ හැමදාම අපිත් එක්ක ඉන්න කෙනෙක්. සිදුවගෙන ඉදු කරගන්න අපි වැඩ කරන ගමන් ඔයා වහනවා කියලා මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා. එයාගේ වයිෆ් ඒ වගේම ලංකාවේ එයාගේ පවුල හැමෝමත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. කුරුවිට ඉන්දික එයාත් ඉන්දික කෙනෙක්. කුරුවිට ඉන්නේ. එයාවත් එක්ක ආදරෙන් ඉදු කරගන්න කියලා කිව්වා. ඒ වගේම සපුමල් ලක්ෂාණී අතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. ගිනිගත් හේනෙන් තමර මැසේජ් කළ තියෙනවා සිද්ධාඛාන එකතු කරගන්න පවුල හැමෝම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේදී.

0: හවස 5යි විනාඩි 38යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: Cool Drive එකට
2: ලක්කන Evening Drive.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Hite upan mage ise kari
2: Navapadaya dine ekak modeya Navapadaya gann ekak modeya Harida tamanwa anawashya widiyata mokek hari peedawata pat karanawa nan ekko uta viruddha action ekak gannawa Rate neediyak thiyena police eta naththam bala kollo ne ඔය ඇච්චෝ මැච්චෝ කීප දෙනෙක් කැලේ මොකද කරන්නේ ගහපල්ලා
3: විසේකාරේ මොකද ජනිත අයියේ
4: වැඩක් නෑ අනේ වැඩක් නෑ මට ජීවිතේම එපා වෙලා තියෙනවා මම යනවා කඩේට බේත්තලයක් ගේන්න
3: එහෙම කොටද හොරගෙඩියා රැවුල කපන්න නේද හදන්නේ අනේ හොඳයි ජනිත අයියේ මමත් ඔය කැලේව කවද සුද්ධ වෙයිදි කියලා බලබලා හිටියේ
5: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.

0: விலாவசவாச பகாயே வினாடி ஹாத்தலிஸ் பகாயே
1: லக்கண்டு பிரமுர்த்தி சம்சாய தியேட்டர் பலாபுரத்து வந்த
2: சம அனுகிரகாய
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
2: සහයෝගීතා අනුග්‍රහය
5: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: වකුගඩු හානිවලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
0: දරුණු වන අඩුපීඩනය ස්වාධීන වූ කොළඹ මහනගර සභාවේ විපක්ෂයේ 3 දෙනා ඉන්දිය අගමැතිගේ ඉල්ලීම
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ඇතියට බලාපොරොත්තු වන්නේ

0: அற செல்லம பட்டாங்கறம் தீ நினைது
1: மோன செல்லமத
0: அற
1: தரன் பலல செல்லமத
0: அற மே மே கங்கா கங்கா துர என்ன கோட்ட
1: ஹாஹா
0: பாரா கேட்ட வேன கோட்ட
1: ஓ
0: பாபா
1: பலன்ன யானோ
0: பாபா குவான் தான் யான கோட்ட
1: ஹாஹா
0: ஏக சிரி பலன்ன யான ஏக
1: ගංගතුර
0: කියන්නේ
1: සෙල්ලම්
0: කරන්න තැනක් නෙවෙනේ. සෙල්ලම පටන් ගන්න තියෙන්නේ උනාට.
1: දැන් බලන්න යනවා.
0: කලාවැබේ මහා ජල කඳක් කියලා නිවුස් එක දැක්ක විතරයි.
1: දැන් යනවා.
0: හත්ත බුරුත්ත පිටින් යනවා.
1: නෑදෑ යා ගෙදර නෑදෑ අල්ලපු රටේ රෑමයි ඔක්කොමත් එක්ක යනවා.
0: ට්‍රැක්ටර් රෑස්ති කරගෙන ඉන්නේ. හඩ් ගහගෙන.
1: මෙච්චර පරිස්සම් ගැන කියද්දි.
0: තොරම් බලන්න යනවා.
1: ඔව්.
0: වෙසක් බලන්න යනවා වගේ. හඩ් ගහගෙන ඉන්නේ. ගංගවතුර එනවා කියනකොට යන්න. ගිහිල්ලා බලන්න.
1: මේ මේ එළියට එන්න ඔන්න මෙන්න දීන්නේ. ඒත් බලනවා ගිහිල්ලා. හයියෝ කවද හැදෙයිද?
0: අර කාගම් සිරිනන්ද හාමුදුරුවෝ නම් හරි ලස්සනට කියනවා. ගොනා නේද මායි පුතා? ඒක කියලා කියනවා.
1: හයියෝ ඔහම තමයි වැඩ.
0: ඉතින් මේක මේ වීලුවක් නෙමෙයි. hina වෙන්න දෙයක්ුත් නෙමෙයි.
1: ඔව්.
0: ඔහම යන්න එපා. ගියොතින් ඕකින් වෙන්නේ ජීවිත නැති වෙන එක.
1: නැතුව.
0: මේවා මේ මේ.
1: කොච්චර අවදානමක්ද?
0: මහ කාලයක් නෙමෙයි මේවා වෙලා. ගිය නොවැම්බර් කියන්නේ
1: මේ. අදයි වගේ.
0: අදයි වගේ. ඉතින් පුංචි මාස ගාණක් ගත වෙලා තියෙන්නේ. මේ මාස කීපයක් ගත වෙලා තියෙන්නේ.
1: අමතක වෙන්න බෑ.
0: වෙහෙන දෙයක් නූණ ගන්නට
1: ආයි
0: ගිහිල්ලා මේ ඔය ගංගොතුරස්සේ ගිහිල්ලා ජීවිතවලට නැති කරගන්න එපා. සමහරට ගිය සැරේ 99 න් බේරුණා වෙන්න පුළුවන්. දැන් මේ 99ක් නැතුව මේ අපූර්වට ඉන්න පුළුවන්කම තියෙද්දි
1: ඔව් පරිස්සම් වෙලා
0: ගිහිල්ලා පණින්න හදන වතුර
1: පණින්නේ සිරියසිරි බලන්න එක වෙනවා.
0: ඔව්
1: පණින්න වගේ
0: අසිරිය පෙනේ ගියාට පස්සේ ගහගෙන යනකොට
1: එක පාට ඔක ආවොත් එහෙම එළියට.
0: ඔව් ගහගෙන යනකොට අසිරිය පෙනේ.
1: එනිසා පරිස්සම් වෙන්න යන්න එපා එහෙම නේද?
0: ඔව් ඒක නිසා පරිස්සම් වෙන්න. මේ ගංගොතුර කියන්නේ සෙල්ලම් කරන්න තැනක් නෙමෙයි.
1: ඔව්.
0: පාරක වෙතොට යනකොට උනත් ටිකක් පරිස්සමට යන්න ලිස්සනවා පාරවල්. ඉතින් එහෙම මෙහෙන් දාලා හැන්දෑව කියලා මේ ගෙදර ඉක්මනින් යන්න ඕන කියලා එකක් නැහැ.
1: ඔව්.
0: වහින දවසට පොඩ්ඩක් පරිස්සමෙන් ගිහිල්ලා ජීවිතේ බේරගන්න. තුවාල කරගෙන ඉස්පිරිතාල ගාන ගිහිල්ලා එහෙම වෙනවට වැඩිය පැයක් දෙකක් හරි කමක් නැහැ පාරක් වෙලා ගෙදර ගියා කියලා.
1: තෙමීගෙන හරි කමක් නැහැ ඉතින්.
0: ඔව් කවුරුත් මුකුත් කියන එකක් නැහැ. ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් ගමන් බිමන් යන්න අපි ඔන්න මතක් කරනවා.
1: ඔව් සැරෙන් සැරේට මතක් කරනවා ඉතින් මේක.
0: අපි කියන දේක චුට්ටක් අහන්න.
1: ඔව්.
0: හීනියට වගේ.
1: නිකන් නිකන් නෙමෙයි මේවා කියන්නේ.
0: අපි මේ නිකන් මහා ප්‍රඥය නුනට අපි කියන මේ වැදගත් දේවල් චුට්ටක් ඇහුවා කියලා.
1: හ්ම්.
0: මුකුත් වෙන්නේ නැහැ.
1: නැහැ.
0: හ්ම්. මුකුත් වෙන්නේ නැහැ.
1: ඇහුවේ නැති වුණොත් තමයි මොකක් හරි වෙන්නේ.
0: ඒක නිසා අපි කියන දේවල් චුට්ටක් අහන්න.
1: ඔව්.
0: අපි තාසයිනේ අපි කියන දේවල් අහන මනුස්සෙක් කවුරු හරි ඉන්නවද නැද? හවස 5:54 වෙලාව. එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. සිදුව කන මැසේජ් කරපු කයි ඉන්නවද ඉක්මනට මතක් කරලා.
1: ඔව් ඔව් ඔව්.
0: චෝදනා චෝදනා තියනා ඉන්නව නේද?
1: චෝදනා ගොඩක් තියෙනවා. ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ චම්පාව ලක්ෂ්මී මිස් මදුසංක දනුෂ්ක ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා කොටා විරකොඩි බේකරින් ජයමම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ දෙකම විනීතා මැසේජ් එකක් දාලා තිනු මහී අංගනේ ඉඳලා වාසනා මදුෂානි දරුවෝ ටික එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ දෙකම අපිටත් වහිනවා අපිට සින්දුවක් දෙන්නේ කියලා පිළිමතලා වෙනිශාන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabans.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

FM 93.5, FM 93.7, La Kana, Radio ITN. La Kana.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
0: ශාන් විජේරත්න නිර්මාණයක්.
4: තේරුම් ගන්න කලින් ඇඳුමක් දාගෙන ඉන්නකෝ. ඔයාව හැම දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටුම් මැද තියෙන වාමන රූප.
5: තා බඩ තිබ්බට නම් ඉතින් මං එච්චරම කැත නෑනේ. ඇතෙක් වුණත් ලස්සන නම් ඉතින් බඩ තියෙද්දිනේ. බඩ නැති ඇත්තු දැකලා තියෙනවා. කැතයි. බඩ තියද්දි තමයි ඇතෙක් වුණත් ලස්සන.
0: පහේ ළමයි.
6: අන්න ප්‍රසන්නයි අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා.
7: මුකුළු කර කර කිව්ව කොහොමද මුකුළු කරන්නේ?
6: ඇයි මිනිස්සෝ? දන්නේ නැති මුකුළු කර කර ඉන්න විදිය?
7: වැඩේ කරලා පෙන්නන්නකෝ.
6: අනේ.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: பயந்துக்கிட்டா.
1: லக்கான ஈவினிங் டிரைவ்.
2: ඉවිනිින් ්‍රයි හගෙන අතරේ වගේ ගෙදර කෑමවේල රසගන් වගන්න ඕන කරන දේවල්ටික දන්න දැන් මනවද ඕන කියනක. ගෙදර අඩුපාඩුවක් වෙලා තියෙනවනං ලුණු ටික ලුණුකුඩු ටික එතකොට මිනිස්කුඩු ටික කහකුඩුටේ මේ දේවල් ටික ගන්න ගියාට පස්සේ පතක් වෙන්න ඕන නම තමයි විජය නිෂ්පාදන කියන්නේ. ඉතින් ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදර අරන් යන්න විශ්වාසයෙන් වාගේ පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට කන්න බොන්න ඕන දේවල් ටික විජය නමින් අරගෙන යන්න. තේ කුඩු ටික, කොෆි, එහෙම නැත්නම් නූඩල් එකක් ගන්නවනම්, එහෙම නැත්නම් ඉදියාප්ප පිටිමේ හැම දෙයක්ම විජය නමත් එක්ක ගෙදර අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි චාරු දැන් අද සම්පත, මහජන සම්පත ලොතරැය කියන්නේ විශේෂයෙන්ම ඉතිහාසය ගත්තත් කෝටිපතියන් ලක්ෂපතියන් දැවැන්ත විදියට බිහි කරපු ටිකට් පතක්. ඉතින් රුපියල් 40ක් වගේ පුංචි මුදලකින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා.
3: ඉතින් මහජන සම්පත ගැන තව ටිකක් ඔයාලට කියද්දී මහජන සම්පත ජයග්‍රහයෙන් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන, රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ එකබද අරමුදලට රුපියල් කෝටි 220කට

හවස 6යි විනාඩි 19යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයි වහගෙන ඉන්න වෙලාවේ ඔයාට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ගැන. කසරුසාර අනාගතයක් පැහැර හරිත ශ්‍රී ලංකාවක්. කසාගල සමූහ ව්‍යාපාරය ගැන කිව්වහම කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකම් විදේශීය ව්‍යාපාරයක් කියලා දැන් හැමෝම දන්න. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමත් ඒත් එක්කම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන මාසය සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණෙන් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අද කියන්න ඕනේ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි මේ සියලුම නිෂ්පාදන අපනයනය කරගෙන කසාගල ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාරය හරහා බෙදා දීලා දේශීය ඔබට පාරිභෝගික අත්දැකීමක් ලබා දෙන්න. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට පුළුවන්කම තියෙනවා. අවසහයයි විනාඩි 20යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවසහයයි විනාඩි 23යි දැන්.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 01176 479

0: ගෙදරට යන්නේ මහන්සියලා මහන්සියලා මොනහරි දෙයක් මනර දාගන්න බලාගෙන. ගෙදරට යනකොට යන්නේ එහෙමනේ. ඉතින් මොනහරි දෙයක් ඉක්මනට කන්න ඕන කියලා. ඉතින් ඒ කන බොන දේ හොඳට රහට හදාගෙන තිබුණොත් තමයි අපිට ඔය කියන උනන්දුවෙන්ම කැමරේක කාලේ ඉවර කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් රස නැති වුණොත් කැමරේක කෑවත් වැඩක් නෑ වගේ. ඉතින් ඒ මහන්සි යන්නත් එක්ක හොඳට රසට කැමරේක කනවා නම් ඔයා ගෙනියෙලා තියන්න ඕන විජය නිෂ්පාදන වලින් 3-5 ටික මිරිස් කුඩු ටික මේ කියන කැම රස ගන්ව ගන්න ඕන හැම දෙයක්ම විජය නමින් අරගෙන ගිහින් තියාගන්න. රස විස නැති, රසකාරක නැති, වර්ණකාරක නැති හොඳ නිෂ්පාදන පෙළක් ඔයාට විජය නිවසින් දැන් ගන්න පුළුවන්කම තියෙනවා. එබලන් චාරු අපි යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: එහෙනම් අපි ගිහින් එන්නම් හෙටත් හවස 4 වෙද්දීවව හම්බ වෙන බලාපොරොත්තුවෙන්. ඔයාට සුබ දවසක් මම චාරු.
0: ගිහින් එන්නම් සුබ දවසක් මම ශමිත්.

0: Evening Drive with Charlie and Charlie. Sama anugrahaya.
1: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
0: Vijaya Products. අපේ රසය රටේ සැමට
1: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 979 579

0: настала.
1: නීතියට ඉලින් කිසිවෙක් නැහැ. බලයේ ධනයේ දේශපාලනයේද වලංගු නැති බව ජනපති අවධාරණය කරයි. පැය දෙකක් අල්ලසී හිටපු මහින්ද ප්‍රකාශයක් ලබා දී පිටවෙයයි. තදවැසි සමග දරුණු වන අඩු පීඩනය. දේශීය අරමුදලින් ඉදිවන මධ්‍යම අධිවේගී රඹුක්කන ගලගෙදරට කැබිනට් අනුමැතිය. කරාපටි රෝහලගෙන විපක්ෂ නායකගේ ප්‍රකාශයට අධ්‍යක්ෂවරයාගෙන් උත්තර. ස්වාධීන වූ කොළඹ මහනගර සභාවේ විපක්ෂයේ තුන්දෙනා. අගමැති මෝදිගේ ඉල්ලීම. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. බලයේ ධනයේ සහ දේශපාලන සම්බන්ධතා මත නීතියට නොවූ සංස්කෘතිය වෙනස් කළ සියදනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇතිකිරීමේ පියවර රජයේ මෙවැනි විට තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ඒ මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් රාජකාරිය පිළිබඳ බියක් ඇති කර නොගෙන නීති රාමුව තුළ කටයුතු කරමින් ජන ජීවිත ගොඩනැගීමට එක්මන් ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ. දිට්වා ආපදා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ට අදාළ ව්‍යාපෘති මේ වසරේ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. සුලිකුණාටුවෙන් හානි වූ පවුල් සඳහා රුපියල් 25,000ක රුපියල් 50,000ක රුපියල් 15,000 සහ රුපියල් 10,000ක යන සියලු දෙමළා මාතෘ දිස්ත්‍රික්කයේ තුල ගෙවා අවසන් බවත් රැස්වීමේදී හෙළිබුණා. තක්සේරුවකින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනුවෙන් මෙවැනි විට වන්දි ලබා දී අවසන් බවයි නිලධාරීන් සඳහන් කළේ.
2: ගොඩක් තැන්වල තියෙනවා මේ දෙමව්පිය පරම්පරාවෙන් හිටපු ඉඩම් තියෙනවා. ඒවට ඔප්පු තිබිලා නැහැ. පරම්පරාවෙන් ඉඳලා තියෙන ඊළඟට දරුවා පදිංචි වෙලා ඉන්නවා. දැන් ප්‍රශ්නේ වලට අයිතිය ඒ විදිහට තහවුරු කරගන්න බැරි තැන් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම ලග්ගල විල්ගම ප්‍රදේශවල තියෙනවා. බලපත්‍ර ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ බලපත්‍රලා බිඩම් වල තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා.
3: මුල් පවුලට අයිති ඉඩමේ එහා පැත්තෙන් දුවයි දරුවා ගෙයක් හදාගන්න. හැබැයි ඉඩම බෙදීමක් ඇති කරගෙන නැහැ. ඒතකොට එයා ආපදාවට ලක් වෙලා තියෙනවා. හැබැයි ඉඩම තියෙන්නේ දෙමව්පියන්ගේ නමින්. ඒතකොට අරයට ඉඩමේ ගැටලුවක් කියලා අපි හඳුනගන්නේ ඉඩමේ ගැටලුවක් ලෙස දෙය හඳුනගන්නේ. ඒතකොට ඒක දෙන්න පුළුවන්.
4: ගරු ජනාධිපතිතුමනි අපිට ඒ අර පදිංචි කාලයේ සලකලා ගෙවන්න පුළුවන් විදිහට චක්‍රලේඛය වෙනස් කරලා දුන්නොත් ගෙවීම කරන්න පුළුවන්. අපිට අර්ධ නිවාස අනිමලට එයා අවුරුදු ගානක් චන්දිමිනාමලේ කියලා නෝ පදිංචිය තහවුරු වෙනවා නම් ඒක පදනම් කරගෙන ගෙවන්න.
3: එතන පදිංචි හිමිකරුවෙක් ලෙස
4: සලකලා ගෙවන්න
3: පුළුවන්. චන්දනාමලේක නම අවුරුදු කීපයක් තියෙනවා. එතකොට එයා එතන පදිංචි කරුවෙක්. ඒකත් එක නිර්ණායකකරිත ගන්න පුළුවන් නේද?
1: නායම් අවධානම් හේතුවෙන් ඉවත් කළ පවුල් සඳහා වන්දි ලබා දීම සහ නිවාස කුලී දීම නමින්ව ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානයේ වාර්තා ලබා දීම ඇතුළු වැඩපිළිවෙළ රැසක ප්‍රගතියද ජනාධිපතිරයා එහිදී විමසුවා.
3: 28ක් ඉන්නව නැව මොකද්ද ගන්න අර හතරක් තියෙනවා නේද? හතරේ මොන තීන්දුවද එන්නේ කියන එක ගැන කල්පනා කරනවා. ඒ ගොල්ලන්ට අවසන් දිනයක් දෙන්න ඕන. මෙන්න මේ දිනයට පෙර ඕගොල්ලෝ කැමති යෝජනාව ඉදිරිපත් කරන්න කියලා දිනයක්
5: තමයි.
3: නැත්තම් අපිට යන්න බැහැ නේ. ජූනි 15 වෙනිදාට පෙර ඕගොල්ලෝ කුමන මේ අපි හදලා තියෙන යෝජනාවෙන් කුමන යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කරනනේ නැත්නම් ඇදී දිනවන්නේ.
5: ඔව් ඒක තමයි.
3: අපි එක් කරමු. ඔව්. යදී අවදානම් කලාපලුවේ 1513 එතනමනේ.
4: කුලියට ගිහිල්ලා ඉන්නව පිරිසක් තවත් පිරිසක් ඒ තැන්වලම ඉන්නවා තාමත්.
3: ඒකද දැන් ආයේ වර්ෂා වෙනවා ප්‍රශ්න ආයේ පැන නගිනවනේ සික්මනි මේගොල්ලන්ට. ඔව්
4: දැන්.
3: අපි විසඳුම හොයලා දෙන්න ඕනේ. අපි දැන් ආයේ කාලයක් කරමුට පොඩි සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා දැන් එතන මිදීම වඩාත් යෝග්‍ය වගේ හැඟීමක් එනවද ඒගොල්ලන්ට? අපි හැබැයි අපි ඉන්න ඕන තීරණයක ඉවත් කරනවා. ඉවත් කරන්න එකගතාවේ ඉන්න ඕන. ඉවත් කරන්න එකග නැත්තම් ඒගොල්ලෝ අය කිසිදු ආපදාවකදී අපේ පැත්තෙන් සහයක් ලබා දෙන්න එපා. අපි තීරණයක් ගන්න ඕන. එතන යට තීරණ කරන ඒගොල්ලෝ අයින් වෙන්න මොන කියලා තීරණ ගන්න. හැබැයි තීරණ ගන්නවා වගේම අපි ඒගොල්ලන්ට අයින් වෙන්න අවශ්‍ය වෙන පහසුකම් ටික අපි හදලා දෙන්න ඕන. ඔකනේ තියෙන්නේ නේද? ඒගොල්ලෝ අයින් වෙන තීරණ ගත්තාම අපි ඒගොල්ලන්ට අයින් වෙන්න මුදල දෙන්න සමත් නැත්තම් එයාගේ අක්කාය නැත්තම් අපි ඉඩමක් හොයාගෙන නැත්තම් ප්‍රශ්න පැනනගෙන ඕනේ. අපි ඉන්නේ නම් නැවත එතන පදිංචි වෙන්න බෑ. මේ දිට්ටෝවලට අහුණු අධි අවදානම් කලාපවල පදිංචි සියලු පවුල් ඉවත් කළ යුතුයි. ඒක නීතිමය ලෙසම කරන්න ඕන. ඒකට මොකක්ද අවශ්‍ය වෙන නීති? අපිට අත්‍යවශ්‍ය කොමසාරිස්තුමාරා අපි දිට්ටව කුණාට ආදාළ බලපදේශවල අධි අවදානම් කියලා හඳුනාගත් උපදේශවල පදිංචියෙන් බැහැර විය යුතු කියලා නියෝගයක් පියවන්න. ඒගොල්ලෝ යන්න ඕනනේ.
5: සර් අද දෙකේම කලිනුත් තියනවානේ 2012 තෝ විදිහම ප්‍රකාශ කරපයි ගියේ නැතු
3: හිටියා. ආය හුණානේ. ආය බැපවර. එනිසා අපි එක් කරමු.
1: අයිවය ප්‍රතිපාදනයටතේ ක්‍රියාත්මක මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමේ ව්‍යාප්තිය පිළිබඳවද සාකච්ඡා වුණා. එහිදී ජනාධිපතිරයා නිලධාරීන් හමුවේ අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැගීමේදී සියොදනා නීතියට යටත් වන සමාජයක් නිර්මාණය කළ යුතු බවයි.
3: අක්‍රමිකතාවයේ දෙන බය වෙන්න. මොකද අපිට රටක් ඉදිරියට යන්න බැහැ. එකක් අපි නීතියට යටත් වෙන්න ඕන. දෙක අපි නීතියට බය වෙන්න ඕන. නමුත් අපේ සමාජයේ සංස්කෘතිය ගොඩනගමින් තිබුණා. යම් දේශපාලන අධිකාරීගේ සහය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, දේශපාලන අධිකාරීනක සමීප බැඳියාවක් තිබෙනවා නම්, නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශයකට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජබුණාද, මොන හස්තයන් තිබුණද, එසි කිසිව භාජනය කරන්නේ. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න. එනිසාද නීතිය හමුවට ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුණොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එහෙම ගන්න ඕනේ නැද්ද? එහෙම ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුණා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂිය ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්ද අපේ රට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිව යම් සිදුවීම් පිළිබඳ මගේ මා පිළිබඳ සඳහන් වෙලා තන මගෙන් කට උත්තරයක් ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයක් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තන තුර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. නීතිය කිසිසේත්ම අසාධාරණව පරිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණ. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා නම් අපට කියන්න. ඒ සඳහා නීතියෙම ඉඩ ප්‍රස්තා තිබෙනවා. ඒතකොට නීතිමේ සුරක්ෂිත රටක් කියන්නේ ඒකයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රමිතීන් බවට පත් වෙන්නේ. අශිෂ්ටත් වෙන රාජ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නීතිය බිදිමින් නීතියට උඩින් විරාජමාන වැජඹෙන්න පුළුවන්.
1: ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුවට සම්බන්ධ විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අල්ලස් කොමසමට පැමිණියා. ඔහුගෙන් පැය දෙක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් 10කින් සමන්විත යානා බලඇණියක් මිලදී ගැනීමේදී අදාළ ආයතනය ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා දුන් බවට වන සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පුළුල් විමර්ශන සිදු කරනවා. පසුගියදා කොළුප්‍රිය නිවසක මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනතුරු කීප දෙනෙකුට එරෙහිව සිද්ධිය සම්බන්ධයෙන් අධිකන ක්‍රියාමාර්ගින තිබුණේ ඒ අනුවයි. හිටපු මාත්‍ය චමල් රාජපක්ෂගේ පුත්‍රයාවන ශමින් රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳද සැකරුවන් අතර වෙනවා. මාර්තු 19 වනදා අල්ලස් කොමසම අධිකරණ හමුවේ කියා සිටියේ එයාබස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් කපිල චන්ද්‍රසේන යන අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න ලබා දී ඇති බව අනාවරණය වී ඇති බවයි. රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක බෙලියත නිවසේදී සහ කාටල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේයයි අල්ලස් කොමසම අද පෙරරුවේ දැනුම් දුන්නා. කෙසේ වෙතත් පසුව කපිල චන්ද්‍රසේන සඳහන් කර තිබුණේ අල්ලස් කොමසමේ අධිෂ් ජනරාල්වරයාගේ බලපෑමකට අනුව තමන් එම ප්‍රකාශය කළ බවයි. අල්ලස් කොමසම පසුගිය 30 වනදා යොමු කළ නොතීසයකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මැයි 12 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇති බව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුවයි මහින්ද රාජපක්ෂ මහතා අදිනේ අල්ලස් කොමසමට පැමිණ තිබුණේ. මේ අතර හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද සිය ප්‍රකාශය ලබා දීමට අල්ලස් කොමසමට පැමිණියා. ඔහුගෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා. දිවයිනට බලපෑ ඇති අඩුපීඩන කලාපයේ හේතුවෙන් මිලිමීටර 100ක් වූ තදවසි ඇතිවී හැකි බව කාලිකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉදිරි දින කිහිපයේදීද වැසි හටගත හැකි වෙනවා. සබරගමුව බසාහිර දකුණ වයඹ සහ උතුරු පළාත්වල තද වර්ෂාවක් ඇතිවී හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. අධික වර්ෂාව හේතුන් ජලාශ රැස්සක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මහමෙලි කැලණි කළු වලවේ නිල්මලා යන ගංගා සහ කිරින්දුවේ දැදුරුවේ සහ අතනකළු ඒ අතර වෙනවා. ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍යම ප්‍රමාණ ජලාශ 10ක වාන්දුරට විවෘත කර ඇති බවයි වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ.
0: ජලාශ 73න් 10කට ආසන්න ප්‍රමාණයක් වාන්දමමින් පවතිනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ජලාශත් කීපයක් වාන්දමමින් පවතිනවා. වෙහෙරගල ජලාශය මණික්ගඟ පිහිටි ජලාශයක්. ඒ වාන්දරට විවෘත කරලා තප්පරයට ගණනේ 2500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. මේ නිසා කතරගම් ප්‍රදේශයේ මණික්ගඟේ ජල මට්ටම කිසියම් විදියක ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම ලුණුගම් වෙහෙර සායාවට පිහිටි ජලාශ කීපයක වාන්දරට විවෘත කරලා ජලය නිදහස් කරනවා. මේ නිසා කිරිදිවයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම කිසියම් විදියක මට්ටමක තියෙනවා. දැනට තප්පරයට ගණන් 4000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. එම දැදුරුය සහ රාජාංගන ජලාශවලත් මේ වෙන විට ජලය නිදහස් කරමින් පවතිනවා. විශේෂයෙන්ම දැදුරුයේ තප්පරයට ගණන් 5500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. ඒ නිසා දැදුරුයේ පහළ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ අගයක පවතිනවා. රාජාංගන වැවේ තප්පරයට ගණන් 12500කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා. කලාවේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගිහින් තියෙනවා. කලාවේ ඉහළ ප්‍රදේශවලත් විශේෂයෙන්ම කලාවැව ඒ හේතුවෙන් ජල මට්ටම් කලාව ඔයේ ඉහළ මට්ටමක පවතිනවා. අනිකුත් බොහෝ ජලාශවල සමස්තයක් ඉදිරිය ගත්තම අපේ ජලාශ 65 66ක් දක්වා උඩ පවතින්නේ. ඒ නිසා ඉදිරි වර්ෂාපතනයන් අනුව වාන්දරට විවෘත කරන ප්‍රමාණයන් සහ වැව් අලුතෙන් වාන් දැමීමට හැකියාව තියෙනවා. මේ නිසා බොහෝ ගංගාවල ජල මට්ටම් පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය තව දින කීපයක් පවතීවි. ඒ නිසා මේ පිළිබඳ ජනතාව අවධානයෙන් සිටින මෙන් කාරුණිකව ඉල්ලා
1: දිස්ත්‍රික් කීපයකින් නිකුත් කර තිබූ නාහියාමේ අන්තරැංගවීමේ නිවේදනය යළි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාතිර මහතා සඳහන් කළා.
6: බදුළු දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශලිකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ වලල්ලවිට ප්‍රාදේශලිකම් කොට්ටාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බය කෝර්ලේ, අකුරණ, ගඟවට කෝර්ලේ, පන්විල, යටිනුවර, ගඟ ඉහළ කෝර්ලේ, දොළුව සහ උඩපළාතෙන් ප්‍රාදේශලිකම් කොට්ටාස වලටත්, කෑගල් දිස්ත්‍රික්කයේ මාවනැල්ල, බුලත්කොහපිටිය, යටියන්තොට, අරනායක, කෑගල සහ රමුක්කැණ ප්‍රාදේශලිකම් කොට්ටාස වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශලිකම් කොට්ටාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නාවුල සහ අඹගම් කෝර්ලේ ප්‍රාදේශලිකම් කොට්ටාස වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල් කුමර සහ වෙල්ලවයන් ප්‍රාදේශලිකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර සහ ගොඩකැලෙන් ප්‍රාදේශලිකම් කොට්ටාස වලටත් ආදීර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර මීට අමතරව බදුළු දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශලිකම් කොට්ටාසයට ආදීර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලබනවා. ඒ අනුව තවදුරටත් මේ වර්ෂාපතනය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ නාමයක නිකුත් කරලා තියෙනවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින්නේ ඒ අන්තදායක ප්‍රදේශ තුල ජීවත් වන ජනතාව මේ සම්බන්ධව වඩාත්ම සැලකිලිමත්.
1: මධ්‍යම අධිපතිගේ මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ දෙවන අධියර ක්‍රියාත්මක කිරීමට රජයේ තීරණය කළා. රම්බුකර සිට ගලගෙදර දක්වාවන මෙම කොටස රජයේ මුදල් භාවිත කරමින් පැකේජ් 7ක් යටතේ ඒදි කිරීමට අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සඳහා සුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරඟකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ් 7ක් යටතේ ලංසු කැඳවා තිබුණා. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත පදනම්ව එම කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට අනුමැතිය හිමුණා. එකතු කළ අගේ මත බදුරහිත මුදලකට මෙම ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීම සිදුවනවා. හෘද රෝගීන් සඳහා ඇන්ජිනෝග්‍රෑම් පරීක්ෂණ සහ ස්ටෙන්ට් ප්‍රතිකාර ගාල ජාතික රෝහලේ සාමාන්‍ය පරිදි සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය SDUM රංග මහතා අවධානය කළා. ස්ටෙන්ටින් යක් හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අනතුරේ හයනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා. අවශ්‍ය තරම් ස්ටෙන්ට් රෝහල සතුව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ. අනෙකුත් උපකරණවලද ගැටලුවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. ඒ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයේ සඳහන් ෆීටිලේෂන් ඇන් ෆෝස් ඩිලේෂන් බැලුන්ද අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල සතුව පවතින බව දැනුම් දෙමින්. කොළඹ මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු අද සිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු විපක්ෂයේ කිසිදු එකමුතුභාවයක් නොමැති වීම ඊට හේතුව බවයි ඔවුන් පවසන්නේ. අධිපරරුවේ නගරාධිපති වායි කැලි බන්සසාත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වූ අවස්ථාවේදී පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා විශේෂ ප්‍රකාශ සිදු කරමින් ස්වාධීන වීමට තීරණය කළා. ස්වාධීන කණ්ඩායම් එක නායක හුසේන් මන්සිල්, ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රී ඉන්දික සංජීව සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුනන්ද පතිරණන මහතුරුන් අද සිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනවා.
7: ඒකාබද්ධ විපක්ෂයේ අපි ශක්තියක් දෙනකොට මේ ශක්තිය ඒකාබද්ධ විපක්ෂයේ ඇතුලේ හරියාකාර කරන්නේ නැහැ කියන ගැටලු සාධක දේවල් උංගක් තිබ්බා. ගොලන්ට මේ ශක්තිය අපි ලබා දෙනකොට ඒගොල්ලන්ට එකමුතුතාවේ නැහැ. මම පක්ෂ නායකවරුන්ටත් කියලා තියෙනවා ඒගොල්ලන්ගේ පක්ෂය ඇතුළම මේක කරගන්න බැරුව දඟල්නවා. මේක එකමුතුතාවේ කරන්න නොමැති නිසා මම අද දින ස්වාධීන හැටියට කටයුතු කරන්න මම කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරා.
8: අපි ඒකාබද්ධ විපක්ෂයේ අවුරුද්දක් පමණ කාලයක් අපි එකට එකතු වෙලා වැඩ කටයුතු කරා. මම හිතනවා ඒකාබද්ධ විපක්ෂයේ කිසිම දෙයක් ඒකාබද්ධ විපක්ෂයේ සිදු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒකාබද්ධ විපක්ෂයේ ඇත්තටම ප්‍රශ්න මතුවෙලා තුන් පැත්තට කැඩිලා කිසිම ඒකාබද්ධ විපක්ෂයක් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වශයෙන් ආණ්ඩුව පක්ෂය අර්ථන කරනවා නම් එතන ඉට ගන්නවා, විපක්ෂය අර්ථන කරනවා නම් එතන ඉට ගන්නවා. ඒ අනුගමනයෙන් වැඩ කටයුතු කරනවා.
9: ක්‍රීසාස ආරුක් මන්ත්‍රීතුමා ඉන්නකම් විපක්ෂයක් විදියට මම මේ විපක්ෂයේ මීටින් වලට ඒ විපක්ෂයේ කාර්යාවය වලට සහයෝගය දෙනීමෙන් වැලකී සිටිනවා කියලා මම අද ප්‍රකාශයක් කරා.
1: උසස් අධ්‍යාපන ලැබන සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමේදී සිදු වූ ප්‍රමාදය නිවැරදි කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය ප්‍රකාශ කළා. මහපොළ ශිෂ්‍යාධාර යොදා ගනිමින් උසස් අධ්‍යාපන ලැබූ බොහෝ පිරිසක් සමාජයේ ඉහළ තැන්වල සිටින බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ ලලිතත්තරත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍ය භාර අරමුදල සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් මහපොළ අලුමිනි ආදී විද්‍යාර්ථ වෙබ් විදාරයේ එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. වත්මන් රජයේ මහපොළ ශිෂ්‍යත්වයේ අරමුදල දෙගුණයකින් ඉහළ නැංවූ බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
10: මහපොළ අරමුදල කියන්නේ මා හිතන්නේ මේ රටේ අපි සියලු දෙනා හොඳින් දන්න ආදරය කරන ඉතාමත්ම වටිනා අරමුදලක්. ලලිත අතුලත් මුදලි මහතා විසින් මේ ආරම්භ කරපු මේ අරමුදල 105කට කිට්ටු සංඛ්‍යාවකට මේ අරමුදලින් උපකාර ලබලා දැන් ඔවුන් විද්‍යාර්ථීන් හැටියට මේ රටට සේවාවක් කරනවා වගේම විශාල සේවාවක් මුළු ලෝකයටම කරන්න පාර කපා දුන්න මේ අරමුදල දෙගුණයක් කරා 5000යි. එනකොට ඒක 2024දී 7500 කළා. 2025දී අපි 10000 දක්වා වැඩි කරන්න අපිට හැකියාව ලැබුණා. මේකත් මම හිතන්නේ අපි ලබපු විශාල ජයග්‍රහණයක්.
1: ජාත්‍යන්තර හෙද දිනේ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹ ජාතික රෝහලේදී පැවැත්ුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහිදි නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ හෙද අධ්‍යාපනය නවීන ලෝකයට අනුව වෙනස් කිරීම සහ අවශ්‍ය පීවර රජය ගනිමින් සිටින බවයි.
11: හෙද වෘත්තිය විශේෂයෙන් අපි වෘත්තිකයන් හැටියට හිතනකොට වෛද්‍ය වෘත්තිය හෝ හෙද වෘත්තිය හෝ අපි එදෙසින් නීතිඥ වෘත්තිය මම නීතිඥවරියක් හැටියට කිව්වොත් ඒ නීතිඥ වෘත්තිය පවා උපාධියකින් පමණක් සම්පූර්ණ කළ හැකි වෘත්තියක් නෙමෙයි. මොකද ඒකට අවශ්‍ය තවත් කුසලතා සහ වෘත්තිය සුදුසුකම් රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා හෙද අධ්‍යාපනය හුදු උපාධිය ලැබීමෙන් පමණක්ම හොඳ හෙදියක් බිහි වෙනවාය කියන එක ටිකක් වෙනස් අදහසක්. නමුත් අපි පිළිගන්නවා ඔහු හොඳ උපාධි වැඩසටහනක් හොඳ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් හෙදියකට අවශ්‍යයි. ඒක තිබීමෙන් නැට ඔහුට ලෝකයේ මාකට් එකක් විවෘත වෙනවා, ලෝක වෙළඳ පොළක් විවෘත වෙනවා. ඒ නිසා ඒ හෙද අධ්‍යාපනය විධිමත් කරලා දියුණු කරන එක සහ ඒකට මුදල් යොදවන එක අත්‍යවශ්‍යයි.
1: සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර මහතා විනිමය සහ සොරකම්පත් කොමිසම සභාවට කැඳවා තිබුණා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොටස් වෙළඳ පොලිසිය දූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි එසේ කැඳවා තිබුණේ. තම දිවසාකින් කිහිප දෙනෙකු වන රේනුද සිල්වා, තරංග තෝරදිලිය, අශෝක් පතරගේ සහ නිමල් හේමසිරි පෙරේරා යන අයද කැඳවා ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළා. ඩෙංගු රෝග ව්‍යාප්ති ඉහළ යාමේ අවධානම මතුව ඇති බව සෞඛ්‍යංශ අවධාරණය කළා. ඩෙංගු මරණ 14ක් වාර්තා වී තිබෙනවා. වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් සිදු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවිද මහත්මිය සඳහන් කළේ.
12: ඊයේ දින වෙන විට ඩෙංගු රෝගීන් 27,754 වාර්තා වෙලා තියෙනවා මරණ 14කුත් සමග. මේන් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. වාර්තාවච රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්ක වලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක 25ෙම්ම රෝගීන් වාර්තා වෙනවා. මෝසම් වර්ෂාවත් සක්‍රීය වීමත් සමගම රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මහජනතාව විදියට මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඉවත් කර ගැනීමෙන් කෙනෙකුට උණ තද උණ සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිස රදය, වමනය, ඔක්කාරය, ඇඟේ රතු ලැප හැට ගැනීම මේ වගේ රෝග ලක්ෂණ දෙකක් හරි තියෙනවා නම් තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද කියලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා සැකහැර දැනගනු.
1: මැලේරියා රෝග මර්ධනයට පියවරක් නැති බව විශේෂඥ වෛද්‍ය එස් අරුණ් කුමරෙන් පෙන්වා දුන්නා.
13: ලංකාවේ 2012 ඉඳලාවේ මැලේරියා නැහැ. මැලේරියා ලංකා ඇතුළ බෝවෙන්නේ 2016 ඉඳලාවේ WHO මැලේරියා නැහැ කියලා අපිට සර්ටිෆයි කරලා තියෙනවා. කවුරු හරි පිටරට ගිහලා එනවා නම් පිටාලේ එනකොට හරි ડોක්ටර් හම්බ වෙනකොට අපි රට ගිහලා ආවා කියනවා නම් ඇතිම ඇති අපි පොඩි ලේ පරීක්ෂණ මේ ඇඟිලි වලින් ලේ ගන්නවා දැනගන්න පුළුවන් ඇට මැලේරියා තියෙනවද නැත්නම්. මේ ලංකා ඇතුළ බෝවෙන්නේ සාමාන්‍ය අවුරුද්දට 40 ඉඳලා 50ක් තමයි මැලේරියා සමග එනවා. අප්‍රිකා ඇඳලා වැඩිපුර එන නිසා ප්ලාස්මෝඩියම් පල්සිපාරම් කියලා අමාරු විජබීජය තමයි වැඩිපුර එන්නේ. ඒක මැලේරියාට 6 ලේසි වලින් ට්‍රීට්මන්ට් කරනවා. 100%ක් හරි වෙන්න පුළුවන්. ලේඩෙක් ඇවිල්ලා අපිට පරීක්ෂණ කරනවා නම් රජේ නොම්ලේ තමයි අපි ට්‍රීට්මන්ට් දෙනවා.
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාට ඇපතැබීමට කොළී පදනමින් දෙදෙනෙකු සම්බන්ධ කර දුන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කපිල චන්ද්‍රසේන මහතාට අධිකින නියම කළ රුපියල් මිලියන 100ක ශරීරැප දෙකක් සඳහා මුදල් ලබා දෙන ඇපතැබීමට ඉදිරිපත් වූ බව කියන පුද්ගලින් දෙදෙනෙකු මෙවැනි විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් මේ සඳහා යොමු කළ බව කියන පුද්ගලින් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත්තා. රක්ෂිත බන්ධනාගාරගත කළ ඔවුන්ගෙන් එක් අයෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියම කර තිබෙනවා. මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳ සාක්ෂි විභාගයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද පැවැතුණා. ඔහුගේ බිරිඳගේ සොයිරිය සහ අරවින්ද සිල්වා යන අය සාක්ෂි ලබා දුන්නා. ඒ මහතා මේ යන විට ඇඳ සිටි ඇඳුම් ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ටාසය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නා. ඔහුගේ ජාතික හැඳුනුම්පතට අදාළව දුරකථන දත්ත ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියා. අරුපද කළමනාකරණය කර ගැනීමට හැකිවන ආකාරයෙන් කටයුතු කරන ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මැද ප්‍රදිග අරුබුදය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඊට අනුකූලව ලෙස කටයුතු කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. නිවසේ සිට රාජකාරී කිරීම, විදේශ සංචාර අවම කිරීම, රත්න මිලදී ගැනීම අඩු කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමද ඒ අතර වනවා. ඉන්ධන භාවිතය අඩු කිරීම සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීම ඇතුළු කරුණු ඊට ඉවහල් වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 104කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දර පහර දුන් බංග්ලාදේශයේ ලකුණු 413ක් රැස් කළා. පාකිස්තානයේ පළමු නිමේදී ලකුණු 386ක් ලබා ගත්තා. දෙවන නිමස් වෙනුවෙන් බංග්ලාදේශයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 240ක්. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 268ක ඉලක්කයක් ඉමුණා. කෙසේ වෙතත් ඕට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 163ක් පමණයි. නීතියට ඉහලින් කිසිවෙක් නැහැ. බලය ධනය දේශපාලනයද වලංගු නැති බව ජනපති අවධාරණය කරයි. පැය දෙකක් අල්ලසේ හිටපු මහින්ද ප්‍රකාශයක් ලබා දී පිටවයයි. තදවැසි සමග දන්නුවන අඩු පීඩනය. ദേശീയ അറുമുതലിൻ ഇതിവന് മധ്യമ അതിവേഗിയെ റമുക്കന ഗലകിതിരട്ട് കാബിനറ്റ് അനുമതിയ. കറാപ്രി രോഹലകിന് വിപക്ഷ നായകി പ്രകാശേട്ട് അധ്യക്ഷവരാകിൻ ഉത്തര. സ്വാധീന വു കൊളംബ മഹാനഗരസഭാവെ വിപക്ഷേ തുന്തിന. അഗമതി മോദിഗെ ഇല്ലീമ. ഏ സമഗീൻ അപകെ പ്രധാന പ്രവൃത്തി പ്രകാശയെ മിന്നിമാവട്ട് പത്തനവ യളിതാമിമു ഹെറ്റ് പെരവരു നവേട്ട.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: හවස 6යි විනාඩි 57යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අවන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අවන්ස් ප්‍රදර්ශනකාරයක් කො bayabas.com වෙත පිවිසෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 01176679479
0: සන්තතිය තහර සත්

අයිබෝවන්. සතියක විරාමයකින් පස්සේ අපි මුණ ගැහෙන වෙලාව අඟහරුවාදා සඳදියද හරත් එක්ක. අද අඟහරුවාදා සඳදියද හර හරිම රසවත්, හරිම ප්‍රේමණීයයි. සිංහල සුභාවිත ගීතකයට අස්වැද්දූ අපේ රටේ ප්‍රවීණයන් 6 දෙනෙකුගේ ඔබ ආදරණීය ප්‍රේමණීය ගීතාවලියක් දිගහැරෙන සුන්දරම ආදරණීයම හමුවීමක් තමයි මේ. ගමන පටන් ගන්නේ ඔබ ආදරය කරන මර්වින් පෙරේරාගේ මතුල.

එතුමන් නමින් තුසේ පෙරේරා ලියනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා. අපි ආදරෙන් නාමන්ත්‍රණය කරන්නේ මර්වින් පෙරේරා කියලා. මර්වින් පෙරේරා මහත්මයා 1940 සැප්තැම්බර් 21 වෙනිදා දිවිසෙරි ආරම්භ කරලා ඒ ගමන නිමා කරන්නේ 2007 දෙසැම්බර් 7 වෙනිදා. ඒ දක්වා අවුරුදු 68ක කාලයක් විටක ගුරුවරයෙක් විදිහටත්, තවත් විටක සංගීත නිර්මාපකයෙක් විදිහටත්, තවත් විටක ගායන ශිල්පියෙක් විදිහටත් ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතය තුළ එතුමන්ගේ නිර්මල මුද්‍රාව සටහන් කරගන්න සමත් වෙනවා. එතුමන්ගේ ගායන දිවිය මල් ඇතුළු මාවතක පැමිණි ගමනක් නෙවෙයි. එතුමන් මුලින්ම ගායනා කරන්නේ සඳ මිදුලට එනවා ගීතය. මේ ගීතය ගායනා කරලා එකල ජාතික ගුවන් විදුලියට ලබා දෙනවා. කොහොම නමුත් සතියක් යන්නටත් පෙර කවුරුන් හෝ මේ ගීත තටිය වාදනය කරන්න බැරි විදිහට සූරලා දානවා. නමුත් ඒ වෙනකොට ප්‍රේමකීර්ති දල්ලිස් මහත්මයා මේ සඳ මිදුලට එනවා ගීතය ඇතුළත් ගීත තැටියේ කොපි එකක් තමන් ළඟ තියාගන්නවා. ඒ නිසා අඛණ්ඩව මේ ගීතය ජාතික ගුවන් විදුලිය කළ වාදනය වුණා. ඒ විතරක් නෙවෙයි, එතුමා ගායනා කළ දෙවන ගීතය වුණු ඔබ දේ දුන්න ආකාශයේ ගීතයට අත්ුණත් ඒ වගේම ඉරණමක්. නමුත් එහිත් කොපියක් තිබුණ නිසා ඒ ගීතයත් එකල ජාතික ගුවන් විදුලියේ අඛණ්ඩව වාදනය වුණා. ඒ නිසා මර්වින් පෙරේරා කියන ගායන ශිල්පියා අපිට හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ හඳුනා ගැනීම තුළ රසිකයින් බොහෝ දෙනෙක් එතුමන්ට ආදරය කළා පමණක් නෙවෙයි, එතුමා ඉන් අනතුරුව ගායනා කළ හැම ගීතයකටම බොහෝසේ ප්‍රිය කරන්න පටන් ගත්තා.

කියන්නේ එක් පැත්තකින් විශිෂ්ට සංගීත නිර්මාපකයෙක්. එතුමන්ට මුල්ම ගුරුපත්වීම ලැබෙන්නේ අම්පාරට. අම්පාර එතුමා ගුරුවරයෙක් විදිහට කටයුතු කරද්දී ගිටාරයත් අරගෙන ගිහිල්ලා එතුමා සංගීතය අඛණ්ඩව තමන්ගේ විනෝදාංශයක් වගේම හැදෑරීමක් විදිහටත් කරගෙන යනවා. ඔය අතරේ තමයි ආචාර්ය වික්‍රත්නායකයන්ට මුල්ම ගීතය වෙනුවෙන් තනුව නිර්මාණය කරන්නේ අම්පාරදී. ශෝක සැනසුම් වේදනාවන් කියන ගීතයේ තනුව නිර්මාණය වෙන්නේ මර්වින් පෙරේරා මහත්මයා ගැතින්. ඊට පස්සේ පාවේ බලා ඈත කඳු බලා ගීතය වෙනුවෙනුත් ආචාර්ය වික්‍රත්නායකයන් සඳහා තනුව මර්වින් පෙරේරා මහත්මයා හරි අපූර්වට නිර්මාණය කරනවා. ඉන් නොනැවති අපේ රටේ ප්‍රවීණ රසකට ගීත සඳහා තනු නිර්මාණය කිරීමත් එතුමා දේ සේදුන. විශේෂයෙන්ම විශාරද නන්දා මාලනිය වෙනුවෙන් ගීත 25කට වැඩි සංඛ්‍යාවකට මර්වින් පෙරේරා මහත්මයා තනු නිර්මාණය කරනවා. ඒ වගේම ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යයන්ගෙන් එකක් වුණු ලාහිරු දහසක් ටෙලි නාට්‍ය වෙනුවෙන් සංගීත නිර්මාණය කරන්නේ මර්වින් පෙරේරා මහත්මයා. චිත්‍රපට ගණනාවක් වෙනුවෙනුත් එතුමන්ගේ සංගීත අධ්‍යක්ෂණය අපට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ගීතකත වෙනුවෙන් එක තැනකදී ගායන ශිල්පියෙක් විදිහට අලුත් පරපුරක් වෙනුවෙන් සංගීත බෙදෙන ආචාර්යවරයෙක් විදිහටත් අනෙක් පැත්තෙන් සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් මේ අංශ ත්‍රිත්වයෙන්ම සිංහල ගීතය වෙනුවෙන් මහර්ගු මෙහෙවරක් ඉටු කරනවා. කොහොම නමුත් මර්වින් පෙරේරා මහත්මයාගේ රැකියාවත් අභියෝගයට ලක් වෙනවා 80 වැඩවර්ජනයේදී. ඉන් පස්සේ එතුමන්ගේ ජීවිතය එතරම් සුබදායී වුණේ නැහැ. කොහොම නමුත් සිංහල ගීතය වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටු කළ මර්වින් පෙරේරා මහත්මයාගේ ආදරණීය පුතුන් වන අමල් පෙරේරා මහත්මයා සහ රොහන් පෙරේරා මහත්මයා වර්තමානයේ වෙනකොට සිංහල ගීතය වෙනුවෙන් පිය උරුමේ අපූර්වත්වය මුසුකරමින් ඉන්නවා.

0: පත්‍රය 7 විනාඩි 22යි.
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: Vijay Green Tea saha Black Tea.
4: Vijay Products. Ape rasaya rate samata.
6: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.

0: Sahara.
1: FM 93.5 FM 93.7 ඔබ ලක්කන අඟහරුවාදා සඳදී දහරත් එක්ක අපි මීළඟට තෝරාගත්තේ ඔබ බොහෝ සෙයින් ආදරය කරන ප්‍රවීණම ශිල්පිනියකගේ මම ආදරණීය ගීතාවලියක්. ඇය නමින් දොන් ඩිලීෂියා නීලා වික්‍රමසිංහ 1950 මාර්තු 30 වෙනිදා ඇය වත්තලදී උපත ලබනවා. වසර 71ක් ජීවන ගමනේ පියමන් කරලා ඇය 2022 ජනවාරි 17 වෙනිදා දිවසරිය නිමා කරනවා ඒ ඉතාලියේ මිලාන් නුවරදී. ඒ වෙනකොට ඇය ඉතාලියේ මිලාන්හි කන්සල් ජෙනරාල් වදිය විදිහට කටයුතු කරනවා. කොහොම නමුත් හෘදයාබාධයකින් ඇයට ජීවන ගමනෙන් නික්ම යන්නට සිද්ධ වෙනවා. ඒ වෙනකොට ඇය දශක 5කට ආසන කාලයක් සිංහල ස්වභාවිත ගීත කලාව පෝෂණය කරන්න සිය මధుර ස්වරයෙන් සිය සංගීත ඥාණයෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කරලා තිබුණා. ඒ වටිනාකම් තමයි ඇයට උපහාරයක් ලෙසින් අද අඟහරුවාදා සඳදිය දහරෙන් මිලගෙන තිබෙන්නේ.

නිලා වික්‍රමසිංහ ස්වරයෙන් ගැයෙන බොහොම අපූර්ව වූ ගීතාවලියක් ඔබ සඳදිය දහරත් එක්ක එකතුව රසවිඳින්නේ. සඳදිය දහර මේ විදිහට ඔබ ළඟට අරගෙන ඉන්න අපට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බෞද්ධන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. කෝටිපති සිහින යථාර්ථයක් කරන ගමන් ඕන දැන් ඔබේ සන්ඩේ ෆනිඩේ එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිධානයේ ලොතරැයියේ මාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානයේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලප රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණුන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම් තමයි ඔවුන්ගේ ලිපිනේ 01176795979 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් මාතරේ මතක් කරනවා.

නීලා වික්‍රමසිංහ මහත්මිය ගුවන්විදුලි සරලගීතය තුලත් තෙල්නාට්‍ය පසුබිම් ගායනය තුලත් ඒ වගේම චිත්‍රපට පසුබිම් ගායනය තුලත් එක විදිහට දස්කම් දක්වපු ආදරණීය ශිල්පිනියක්. ඒ නිසාම ඇයට සම්මාන රසක් උරුම කරගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම 1984 දී, ඒ වගේම 1986 දී, ඒ වගේම 1992 දී ඇය හොඳම පසුබිම් ගායිකාවට හිමි සරසවි සම්මාන දිනා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 1996 දී හොඳම ටෙලිනාට්‍ය ගායනයට හිමි සුමති සම්මානයත් ඇය සතු කරගන්න සමත් වෙනවා. ඒ වගේම තමයි ඇය ඇගේ ගායන දිවිය තුළ සුවිශේෂී සංදිස්ථාන දෙකක් සටහන් කරනවා. ඒ තමයි බෝනික්කෝ සහ මාස්ටර්ස් ලබෙන් ඒක පුද්ගල ප්‍රසංග දෙකක් පවත්වමින්. එහිදී බෝනික්කෝ ඒක පුද්ගල ගී ප්‍රසංගය තුළ ඇය ගීත 28ක් ගායනා කරමින් අපූර්වත්වෙන් අපූර්වත්වයට ඒ ඒක පුද්ගල ගී ප්‍රසංගය රැගෙන යනවා. එය බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය වුණා පමණක් නොව ඒ තුළ නිලා වික්‍රමසිංහ ශිල්පිනියට බොහෝ දෙනෙක් ආදරය කරන්න පෙළ ගැසෙනවා. මෙලකට තෝරගෙන තියෙන මේ ගීතයත් ඇගේ ගායන දිවියේ සුවිශේෂී සංදිස්ථානයක්. මේ ගීතය ගායනා කරන්නේ ඇය ගැහැණු ළමයි චිත්‍රපටය වෙනුවෙන්. මේ ගීතය රචනා කරන මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා, මේ ගීතය වෙනුවෙන් සංගීත නිර්මාණය කරන්නේ නිමල් මෙන්නිස් මහත්මයා, මෙය විශාරද නීලා වික්‍රමසිංහ ශිල්පිනිය 1979 දී චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් මුල් අත්පොත් ලැබූ ගීතය. නැතත් ඇගේ ගායන දිවි තුළ මුලින්ම චිත්‍රපට පසුබිම් ගීතයක් විදිහට ගායනා කරපු ගීතය. මේ ගීතය එදා ඉඳන් අද දක්වාම එක ලෙස අපි අතර චරිතය.

0: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

අඩකුඹුරි රළුමාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්

0: විරාමයෙන් අනතුරුව අපි නැවතත් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳෙන අඟහරුවාදා සඳදිය දහරත් එක්ක. අපි අඟහරුවාදා සඳදිය දහරෙන් මෙළඟට තෝරගත්තේ මෙන්න මේ ගීස්වරය.
1: ඇගේ සිනහව තානම් ගෙදරින් මට තහනම් සැලවෙහි ගෙදරට ඇය හමුවුණ

1946 දෙසැම්බර් 22 උපත ලබන ඔහු චන්ද්‍ර කුමාර කඳනාරච්චි. සිනා මුසු මුහුණින් බොහෝ දෙනා සමග ඉතාමත්ම කුළුපගව කටයුතු කළ එතුමන් 2024 මාර්තු 26 වෙනිදා මිය යනවා. ඒ වෙනකොට එතුමන් වසර 77ක් ජීවන චාරිකාවෙන් දුර පැමිණ තිබුණා. ඒ ආ ගමන් මග තුල චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහත්මයා එක් පැත්තකින් ගීපද රචකයෙක්, සංගීත නිර්මාපකයෙක් වගේම ඉතාමත්ම රසාලිප්ත පදවැල් රසකට සිය මధుර ස්වරයේ කළ ප්‍රවීණ ගායකයෙක් විදිහටත් කිරුළු පළඳින්න සමත් වෙලා තිබුණා. එතුමන්ට අද සඳදිය දහරෙන් පිරෙන ගීත

චන්ද්‍රකුමාර් කදලාරච්චි මහත්මයාට බොහෝ ගීත රචනා කරන්නේ කේඩිකේ ධර්මවර්ධන මහත්මයා. චන්ද්‍රකුමාර් කදලාරච්චි මහත්මයා එක් තැනකද කියනවා, කේඩිකේ ධර්මවර්ධන මහත්මයා ගීතයක් රචනා කළාට පස්සේ එතුමන් ගිටාරය අරගෙන ඒ සඳහා සමහර වෙලාවට තනුවක් එතුමන්ම නිර්මාණය කරගන්නවා කියලා. ඒ අවස්ථාවේ යම් ආකාරයක පදවැලේ යම් වෙනස් කිරීමක් කරගන්න ඕනොත් කේඩිකේ ධර්මවර්ධනයන්ව හොයාගෙන ගිහිල්ලා ඒ පිළිබඳව සඳහන් කළාම හරි කාරුණිකව ඒ කටයුත්ත කරලා දෙනවා. ඒ තුළ හරි අපූර්ව අන්‍යෝන්‍ය අවබෝධයකින් ගීත රසාලිප්තව නිර්මාණය වුණු වගේ තමයි චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්මයා සඳහන් කරලා තිබුණේ. යම් තැනකදී චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්මයාගේ ගීත ආචාර්ය විට්‍රත්නායකයන්ගේ වගේම අමරදේව ශූරයන්ගේ ගීත අතර කොතනද තියන්නේ කියන කාරණය පිළිබඳව සමහර වෙලාවට හිතාගන්න අපහසු වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සැබෑ ජීවිතයේ බොහෝ අත්දැකීම් චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්මයා ගීස්වරයෙන් අපේ හදවතට සමීප කරනවා. ඒ නිසාම ඒ ගීත බොහෝ විට අපේම ගීත බවට පත් වෙනවා. චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්මයා වෘත්තීය ගායකයෙක් වෙන්නට හදපු ධාරාවට වඩා හුදු ආශ්වාදයේ පිණිසම ගීත කියපු ගීත ධාරාවක අයෙක් බව අපට හඳුනා ගන්න පුළුවන්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර
2: FM 93.5 FM 93.7 අපි විරාමයෙන් අනතුරුව නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක අඟහරුවාදා සඳදිය දහරෙන් අපි මේ ළඟට තෝරගත්තේ ඔබ වෙනුවෙන් මෙන්න මේ කීස්වරය.

1946 ජූලි 21 වනදා බොර්ලස්කම් වේදී උපත ලබන ඔහු අමරසිරි පීරිස්. අමරසිරි පීරිස් මහත්මයාගේ පියා ඇල්බර්ට් පීරිස් මහත්මයා. එතුමා එකල රේඩියෝ සිලෝන්හි ප්‍රකට නිවේදකයෙක් සහ සංගීතඥයෙක් විදිහට කටයුතු කළා. එනිසාම අමරසිරි පීරිස් මහත්මයාට තමන්ගේ සංගීත දිවිය තුළ ගායන දිවිය තුළ කිරුළු පළඳින්න එය ආශිර්වාදයක් වුණා. 1967 දී රේඩියෝ සිලෝන්හි වාද්‍ය බෘන්දයට සම්බන්ධ වෙන අමරසිරි පීරිස් මහත්මයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් වෙන්නේ ප්‍රේමසිරි කේමදාස මහත්මයා හමුවීම. ප්‍රේමසිරි කේමදාස මහත්මයා අමරසිරි පීරිස් මහත්මයාට ආරාධනා කරනවා එකල මරදාන තිබුණු සංගීත මංජරියත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න. ඒ අතර රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා රචනා කරපු ලඳුනේ ගීතය ගායනා කරන්න ප්‍රේමසිරි කේමදාස මහත්මයා අමරසිරි පීරිස් මහත්මයාට අවස්ථාවක් දෙනවා. ඒ ගීතය ගායනා කිරීමත් එක්ක තමයි ඒ වෙනකොට වයලින් වාදකයෙක් විදිහට හඳුනාගත්ත අමරසිරි පීරිස් මහත්මයා රටක් ආදරය කරන ගායන ශිල්පියෙක් බවට අපේ රටේ ගීත ලෝලීන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වෙන්නේ. ඊට පස්සේ ඔහුට සිරිමැදුර ඇතුළු චිත්‍රපට රසක පසුබිම් ගායකයෙක් විදිහට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න අමරසිරි පීරිස් මහත්මයා ගායන ශිල්පියෙක් විදිහට අඛණ්ඩ ජනප්‍රියත්වයක් රැක ගන්න අවශ්‍ය කරන පදනම සකස ගන්නවා. අද එතුමන් නමින් දිගහැරෙන ගීතා

අමරසිරි පිරිස් මහත්මයා තමන්ගේ මේ ගායනයේ තියෙන ප්‍රතිභාව නිසාම දක්ෂතාවය නිසාම සම්මාන රසක් තමන්ගේ නමින් වෙන් කරගන්න සමත් වෙනවා. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, සුමති සම්මාන ඇතුළු සම්මාන රසක් එතුමා හිමි කරගන්නවා. එතුමන්ට මුල්ම සරසවි සම්මානය හිමි වෙන්නේ සිරිමැදුර චිත්‍රපටයේ මිනිසා මරණ තුනක් ඇතිගෙන මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් හොඳම පසුබිම් ගායනට. ඊට පස්සේ ගුරුගෙදර, අවරගිර, ඒ වගේම කවුළුව සසමන සඳනේ යන මේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනය වෙනුවෙනුත් එතුමා සම්මානයෙන් පිදුම් ලබනවා. අමරසිරි පීරිස්වරය කියලා කියන්නේ ඕනෑම ආකෘතියක පදවැලකට පණ පිහිටුවන්න පුළුවන් අපූර්ව වූ හැකියාවක් තියෙන ස්වරයක්.

0: අපි 8 විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
3: මෙවුතුම සමය රූපලෙක් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකරි ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් ඕ bayabas.com වෙත පිවිසෙන්න.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි 8 NLB තනඩ දහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිධානයේ විලදී කෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
7: සෝන් ග්‍රීන් ලයිෆ් ප්ලන්ටේෂන් ප්‍රොජෙක්ට්.
8: පසවිෂණී දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
9: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
3: මෙවුතුම සමය රූපලෙක් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකරි ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් ඕ bayabas.com වෙත පිවිසෙන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677 579
2: නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි වැල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්ඩ රේඩියෝ ITN
2: රටේ ටයිම් නඩි 26

FM 103.5 FM 103.7 ඔබ ලක්කඳ අගහරු අදහස් සමගී දහරත් එක්ක මිලකට මම තෝරගත්ත ඔබ වෙනුවෙන් කාලයකට පස්සේ ශ්‍රී ලාංකීය ගීතයේ තුල රොක්, එවැගේම පොප්, එවැගේම බයිල, එවැගේම ශ්‍රී ලාංකීය සංගීත හැඩතලයන් ඇතුලේ හරි අපූර්වට සිය ස්වරය මනාව කළමනාකරණය කරගනිමින් හරි රසාලිප්ත ගීතාවලියක් අපිට තිරණය කළ අපේ රටේ ප්‍රවීණම ශිල්පිනියකගේ ගීත සමුච්චයක්. ඇය නමින් මරියසෙල් ගුණතිලක. මරියසෙල් ගුණතිලක මහත්මිය ශ්‍රී ලාංකීය ගීතය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙන්නේ 1977 දී කැන්ඩි ලමිසි ගීතය ගායනා කිරීමත් එක්ක. ඒ ගීතය මොනතරම් ජනප්‍රිය වුණාද කියලා කියනවා නම් ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි නේපාලයේ කත්මන්ඩු නුවර සෝල්ට් ඔබරෝයි වැනි ඉහළම පන්තියේ හෝටල් වල ඇයගේ ගීත ගායනා කරන්න ඇයට ඇරයුම් ලැබුණා. ඒ තරමටම කැන්ඩි ලමිසි කියන ගීතය ලෝ පුරා ජනප්‍රිය වුණා. ඒ වගේම බයිලා ආකෘතිය තුලත් ක්ලරන්ස් විජේවර්ධන, එම්.එස්. ප්‍රනාන්දු, සැලි පීරිස්, චන්ද්‍රලාල් ෆොන්සේකා, ඒ වගේම ජිප්සිස් සුනිල් පෙරේරා වැනි ප්‍රවීණයන් සමගින් ඇය හරි අපූර්වට බයිලා ආකෘතිය තුලත් ගීත ගායනා කරනවා. ඒ තුලත් ඇගේ දක්ෂතාවයේ හැකියාව ශ්‍රී ලාංකේය ගීතය තුල සහෘද රසිකයාට සමීප කරනවා. බොහෝ දෙනෙක් මරියසෙල් ගුණතිලක මහත්මියගේ ස්වරයෙන් අහලා තියෙන වේග රිද්මයට ගැයෙන ගීතනේ. නමුත් අද සඳදිය දහරෙන් බොහොම නිවි හැනහෙල්ල විඳින්න පුළුවන් ගීත කිහිපයක් ඇගේ හඳින් මම තෝරගත්තා.

මරිසල් ගුණතිලික ස්වරයෙන් ගැයෙන බොහොම අපූරු ගීතාවලියක් ඔබ සඳදිය දහරත් එක්ක එකතුව රසවිඳින්නේ. සඳදිය දහර මේ විදිහට ඔබලඟට අරගෙන ඉන්න අපට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බෞද්ධන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිත් එක්ක අත්කල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික නුතරයි මණ්ඩලේ. කෝටිපති සිහිනි යථාර්ථයක් කරන ගමන් ඕන දැන් ඔබේ සන්ඩේ ෆනිඩේ එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානයේ නුතරයේ මාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානයේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇතිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම තමයි ඔවුන්ගේ ලිපිනේ 0117 67 95 79 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් මාතරේ මතක් කරනවා.

මරිසෙල් ගුණතිලක මහත්මය බටහිර පොප් සංගීතයේ දංශ වේලාංකයේ බයිලා ගීතය දක්වා පුළුල් පරාසයක සංගීත ප්‍රභේදවල ගීත ගායනා කරන්න සමත් වෙනවා. ඒකයි මම ඔබට අර ආරම්භයේදීම සඳහන් කළේ. එක හැඩයක පමණක් නෙවෙයි, හැඩතල ගණනාවක හරි අපූර්වට ස්වර සංකලනයන් එකතු කරන්නට මරිසෙල් ගුණතිලක මහත්මයට තියෙන්නේ පුදුමාකාර හැකියාවක් කියලා. සිය සංගීත දිවිය දශක 4කට ආසන කාල පරිච්ඡේදයේ තුල කැන්ඩි ලමිසේ ගීතයෙන් උත්කර්ෂයට පත්ව ඒ අඛණ්ඩව පවත්වා ගනිමින් විවිධ ස්වර පරාසයන් තුල ගීත ගායනා කරනවා. ඒ නිසාම ඇය බොහෝ ඇගේීමට ලක් වූ පමණක් නෙවෙයි, සංගීත රසිකයින් ඇය ආදරෙන් වැළඳ ගත්තා. ජලය බඳුනකට දැමූ සැනින් ඒ බඳුනේ හැඩය ජලය ගන්නා සේම මරිසෙල් ගුණතිලක මහත්මිය තනුව නිර්මාණය වෙන්නේ යම්සේද, පදවල රචනා වෙන්නේ යම්සේද, එහි හැඩය ගන්නට ඇයට තිබුණේ පුදුමාකාර හැකියාවක්. එනිසයි පොප් සංගීතය තුලත්, රොක් සංගීතය තුලත්, ශ්‍රී ලාංකීය බයිලා සංගීතය තුලත්, සරල ගී ආකෘතිය තුලත් ඇය එකලෙස දස්කම් දක්වා

එ මනුතුරෑ දශම් පහෙන් එ මනුතුරෑ දශම හතෙන් අපි ලක්හඬ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක. අද අඟහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම මේ අපි තෝරගත්තේ මේ අවසන් දිගහැරුම ප්‍රවීණ ගායන ශිල්පී අතුලාධිකාරී නමින්.

අඟහරුවාදා සඳුදියේ දහරහ මාරකරල ඔබලගේ නැගටල යන්න අවසරයි. බොහොම ආදරණීය ප්‍රේමණීය රසාලිප්ත ගීතාවලියක් අපි සිංහල සුභාවිත ගීතයට පණපෙවූ ප්‍රවීණයන් හය දෙනෙකුගේ මధుර ස්වරයෙන් රසවින්න අපි මේ රසය විඳින්න ලබන අඟහරුවාදා වෙත් සුපුරුදු පරිදි මුණ ගැහෙමු. මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 7679 579

0: Radio ITN. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලක්කන මොනින් ඉස්සල්.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: நிலவராத்ரி 10 வினாடியேகாய்
2: එකම එක අකුරකින්වත් එකම එක ඉලක්කමකින්වත් වාසනාව මග හැරෙන්න දෙන්නේ නැහැ කියලා හිතාගෙන අද ලොතරැයි පත්වල ඔබේ වාසනාව උරගා බලනවා නම් අපි සූදානම් වෙන්නේ ඔබේ ජාතික ජයවරණේ වාසනාවේ අඩහෝරාව ආරම්භ කරන්න දෙමින් අද ලොතරැයි පත් 8ක් පුරාවට අපිට වාසනාවේ නිල ප්‍රතිඵල ලබා දෙන්නේ පරිගණක ලේදාරි ධනුෂ්ක මදුරංග මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රාධා නානායකර මහත්මිය ජාතික ලොතරැයි මණ්ඩලය අධ්‍යක්ෂ සී ගමගේ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණන කාධිපති මංජරි හේමගේ මහත්මිය මගේ හරගන්න එපා ඔබේ වාසනාව අපි යමු NLB ජය දිනුම් හැදීම වෙත ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 455 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ එහෙමනම් අතට සල්ලි දිනා ගන්න අපි යමු NLB ජය දිනුම් හැදීම වෙත මෙය විතරගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 6 8 1 සහ 9. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තයින් 166 දෙනෙක් අපි බිහි කළ තියෙනවා බලමු අද වාසනාව ස්තුති ඩේමියන් ජයක මතක් කරලා.
3: Today, NLB Jaya's winning English letter is O, and the winning numbers are 6819.
2: Other NLB Jaya within Rupiah Lakshapaha Bagin Dinagan Vasna Vanthin Dedene Kapi Pikan, Jaya Lutrapat Alavikarane, M. Deep Prasad Kalavanchikudis, Hake Ishanta Sidua, Ape NLB Alvin Yushtavaru. Evitrakta Vay Rupiah Palas the Hasabagin Dinagan Vasna Vanthin Tis Postenikut Apiada Bikarno. It's some again NLB Jaya within Vasna Vanthin Hatta the Has Namasia Postenekatri, Rupiah had a hot Laksha Panas Hai the Has High Sekamudalak, Api Bedadeno. ඔව් දෙමෙන් 1496 වන වතාවටත් තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනින් ඔබට වාසනාව උදා කරන්නයි අපි මේ සුදානම්. ඔබේ හඳහනට ගැලපෙන වාසනාවන්ත ලග්න සංකේතයයි මේ තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්නේ සිංහ. මේ දැන් අපි තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. පළමු වාසනාව ගැනනේ අංක 28. ජයග්‍රහී දෙවන අංකය අංක 16. තුන්වන ඔබට වාසනාව ගැනනේ අංක 23. එයාවසන් වාසනාවන්ත අංකය අංක 29. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් වගේම 10,87,000 දෙනෙක් අපි බිහි කළා තිනු. දෙමියන් අපි ජයග්‍රහී අංක මතක් කළින්.
3: Selected zodiac sign is Leo and the winning numbers are 28, 16, 23 and number 29.
2: අද හඳහනෙන් 10,00,000 ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කරන ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ කිරින්ද NLB අලෙවි නියෝජිත ප්‍රසාද් ප්‍රියදර්ශන මහතා. ඒත් සමගින් වාසනාවන්තයින් 1,35,229 දෙනෙක් අතරේ රුපියල් 92,38,500 මුදලක් අපි බෙදා දෙනවා. දෙමින් හඳහනෙන් හෙට අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 31,64,356. අද අඟහරුවාදා දවසෙත් සත් දිනම ජය නියත ගොවිසෙත 4,429 වන දිනුම් වාරෙන් ඔබව ජයග්‍රහකෙක් කරන්න අපි සූදානම්. අර මතක් කරත් වගේ රුපියල් කෝටි 6 ඉක්මවා ගිය දවන්ත සුපිරි තෑගක් දිනව සූදානම් කරලා ඔබ වෙනුවෙන්. ඒ අතීත දවන්ත සුපිරි තෑග වෙනුවෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගන්න ඕනේ. අද ගොවිසිතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. දැන් අපි තෝරා ගන්න ජයග්‍රහී අංක 4. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 68. දෙවන ඔබට වාසනාව ගෙන එන්නේ අංක 10. වෙනයි වාසනාවන්ත තුන්වන අංකය අංක 75. දැන් අපිට තෝරා ගන්න ඉතිරි වැත්තේ ගොවිසිතේ අවසන් ජයග්‍රහී අංකය. ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 6. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසත ලොතරැයි පතෙන් මේ වසරේ දැනටමත් සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බලමු අද ගොවිසත වාසනාව ස්තුති ඩේමියන් ජයක මතක් කරලා.
3: Today, Govisita's winning English letter is T and the winning numbers are 68, 10, 75 and number 6.
2: ගොවිසිතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් තිදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහලතරයිපත් අලවි කරනවා දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, සී හපුගොඩ මහරගම සහ කේ රාමනායක කොටහේන අපේ එන්.එල්.බී. අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 121,811 දෙනෙක් අතරේ රුපියල් 81,82,960 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසිතේ ඔබේ වාසනාවන්ත සුපිරි තෑගේ වටිනාකම රුපියල් 6,18,16,839 7-4. ඔබ දැන් හොඳටම දන්නවා සුබ දවසක් ලොතරැයි ඔබේ අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් 105,000 අංක 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000 වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකයට පවා රුපියල් 25,000 ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න පුළුවන් බව. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 303 වන දිනුම් වාරයයි මේ ආරම්භ වෙන්නේ. 303 වන දිනුම් වාරයේ සුබ ලග්නයයි මේ තෝරාගන්න. අද සුබ දවසක් සුබ ලග්නය කුම්භ. එහෙනම් දැන් අපි තෝරාගන්න ඔබේ සුබ අංක තුන. අලු පළමු සුබ අංකය අංක 39, දෙවන සුබ අංකය අංක 16, මෙන්න ඔබේ අවසන් සුබ අංකය අංක 28. ගල් 25,000 ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරාගන්න. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 1154. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ එකබද්ද අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයිපතෙන් මේ අවුරුද්දේ රුපියල් 105,000 වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 168 දෙනෙක් අපි බිහි කළ තිනෝ. ස්තුති ඩේමියන්. අපි මේ මතක් කරමු ජය අංකද.
3: Selected zodiac sign is Aquarius and the winning numbers are 39, 16 and number 28.
2: අදත් අපි බිහි කරනවා රුපියල් 105,000 වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න වාසනාවන්තෙක්. ජයග්‍රහය ලොතරැයිපත අලවි කරන්නේ යංගල් මෝදර එන්.එල්.බී. අලවි නියෝජිත සෝමලතා අතුකෝරළ මහත්මිය. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 6 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 40 දෙනෙකුත් ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 107,249 දෙනෙක් අතරේ රුපියල් 92,75,620 මුදලක් අද සුබ දවසක් වෙතින් අපි ඔබ අතර බෙදා දෙනවා. ඔබටම වාසනාව අයිති තවත් ලොතරැයිපත් 4ක් තියෙනවා. ඒ වෙනුවෙන් සූදානම් ඉන්නවා ප්‍රාර්ථනා සමගින් විදුෂන්.
3: මීළඟට මෙගා පවර්
4: දැවැන්තම සුපිරි ත්‍යාගලාභීන් බිහිකිරීම කලාවක් නම් එහි නිර්මාණකරු වගේම ප්‍රමුඛතම සමාජිකයා එන්.එල්.බී. මෙගා පවර්. එහෙනම් අදත් දැවැන්තම වගේම අදාහගත නොහැකි ලංකාවේ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය රුපියල් කෝටි 25ක්ම වාගිය මේ සුපිරි ත්‍යාගය අරගෙන අපි ආවේ ඔබේ වාසනාවේ චාරිකාව ආරම්භ කරන්න. ඔව්, වටිනාකමින් වැඩි සුපිරි ත්‍යාගය තමයි අපි හැමදාමත් ඔබට වෙන් කරලා තියෙන්නේ. ඒ වගේමයි අද අපි වෙන් කළ මේ ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය නවින සුපිරි මෝටර් රථය ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. වටිනා සුපිරි ත්‍යාග තුනක් අද අපි වෙන් කරලා තියෙන්නේ මෙගා පවර් ලොතරැයියෙන් 2535 වන ජයග්‍රහී දිනුම් වාරයේ. පළමු යන්ත්‍රය අපි තෝරා ගන්නවා අද මෙගා පවර් ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාව රැගෙන ආවා Y අක්ෂරය. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ ජයග්‍රහී සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 17. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය අපි තෝරාගෙන අවසන්. එහෙනම් මේ තෝරා ගන්නේ අද මෙගා පවර් වෙනුවෙන් ජය අංක 4. මෙගා පවර් සහ ග්‍රෑන්ඩ් නිවාසනව වෙනුවෙන් ජය අංක අපි තෝරා ගන්නේ. එවන් වෙන් යන්ත්‍රය තෝරා දෙන පළමු ජයග්‍රහී අංකය වෙන්නේ කුමක්ද? මේ පළමු ජයග්‍රහී අංකය අංක 49, දෙවන ජයග්‍රහී අංකය අංක 11, වාසනාවන්ත තුන්වන ජයග්‍රහී අංකය අංක 10, අද සිවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 26. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයිය මේ 2026 වසරේ සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙකුත් 121 ප්‍රථම ත්‍යාගලාභීන් 34 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ස්තුතියි. එහෙනම් බලමු අද මෙගා පවර් ඔබ දිනු වාසනාව ගැන.
5: Today's selected English letter is Y. Super number is 17. The winning numbers are 49, 11, 10 and 26.
4: අවිදේශෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් හිම් කරගන්න ජයග්‍රහකින් 6 දෙනෙක් අද දවසේ සමත් වෙලා තියෙනවා. ඒ ජයග්‍රහ ලොතරැයිපත් ඔබට අලවි කළ ජයග්‍රහී එන්.එල්.බී. අලවි නියෝජිතයින් වෙන්නේ අයි දේවසගයම් මඩකලපුව, පී අලවත්ත මුණරාගල, ටී රජින්සන් තෙල්ලිප්පලේ, එල් ජිනවති බණ්ඩාරගම, TF ඩේන් කොටිකාවත සහ සම්පත් ගුණරත්න දෙල්ගොඩ. ඒ අනුව අද බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 121,852. ඔවුන් අතර රුපියල් 82,12,920ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දුන්නා. නිසකවම ඔබ දිනන ලොකුම තෑගි ඔබට දිනා දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ හෙට දවසේ ලංකාවේ දැවැන්තම මෙගා සුපිරිත්‍යාගය ලෙස අපි ඔබට වෙන් කරනවා රුපියල් 25,82,984ක මුදලක්. ඒ වගේම පව සුපිරිත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. යන්ත්‍රයෙන් තෝරා ගන්නවා ධන නිධානයේ ජය අංක 4. ධන නිධානයේ වාසනාවන්ත පළමු ජයග්‍රහී අංකය අංක 34, දෙවන ජයග්‍රහී අංකය අංක 37, තුන්වන ජයග්‍රහී අංකය අංක 75, අද සිවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 38. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැයක් තමයි ධන නිධානය කියන්නේ. මේ වසරේ 120 ප්‍රථම ත්‍යාගලාභීන් 20 ඔබ අතරින් බිහි කරන්නත් අපිට පුළුවන් වුණා. ස්තුතියි. නම් බලමු අද වාසනාව ගැන.
5: Today's selected English letter is Y. The winning numbers are 34, 37, 75 and 38.
4: රුපියල් ලක්ෂ 2ක ත්‍යාගයක් දිනා ගන්නට අද වාසනාවන්තෙක් සමත් වෙලා තියෙනවා. මෙලොතරයි පත ඔබට අලෙවි කළ තියෙන්නේ උඩපදිය පැලැල්ල NLB අලෙවි නියෝජිත SMA ප්‍රේමලාල් මහතා විසින්. ඒ අනුව අද බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 93,380. ඔවුන් අතර රුපියල් 53,36,320ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දුන්නා. කැටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක්, කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් විදිහට සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ ධන නිධානයේ ලොතරැය හෙට ඔබට වෙන් කරන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම වෙන්නේ රුපියල් 12,11,04,134.40ක්. ලොතරැයක් මිලදී ගන්න ලොකු පොඩි මේ සියලු දෙනාගේම විශ්වාසය දිනාගත් විශ්වාසනීය ලොතරැයි නාමය ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පත ලොතරැයෙන් 6,187 වාසනාවන්ත දිනුම් වාරයට අපි දැන් සූදානම්. කෝටිපතියෙක් වෙන සුපිරි ත්‍යාගයක් වගේම තවත් සසු ත්‍යාග බොහෝමයක් එකයි අද දිනුම් වැඩිම අපි ආරම්භ කරන්නේ. එනගම දිනුම් වැඩිමට අද මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සමග ජයග්‍රහී අංක 6යි අපි දැන්නේ තෝරා ගන්න. අද මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T අක්ෂරය ජය අංක පිළිවෙලින් 7.02. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැය 2026 මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 125ක ප්‍රථම ත්‍යාගලාභීන් 142 බිහි කරලා තියෙනවා. ස්තුතියි. නම් බලමු වාසනාවන්ත අද දවස ගැන.
5: Today's selected English letter is T. The winning numbers are 720602.
4: රුපියල් 125ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අද මහජන සම්පතින් බිහි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ලොතරැයි පත ඔබට අලෙවි කළේ කදුරුවෙල NLB අලෙවි නියෝජිත YB රේණුකා විසින්. ඒ වගේම ජය අංක 5 අග සිට මුලට, මුල සිට අගට නිවැරදිව පිළිපිලින් ගලපාගෙන රුපියල් 100,000 බැගින් තව ජයග්‍රහකින් 21 දෙනෙකුත් අද දිනාගෙන තියෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළ අලෙවි නියෝජිතීන් මම දැන් මතක් කරනවා. ඉන්ද්‍රානි සල්ලතා කදුරුවෙල, PGD බණ්ඩාර කටුදෙනිය, ජේ හරිකරන් කල්කුඩා, KA සිරිසේන තිස්ස මහාරාමය, MK සිරිසෝම හම්බන්තොට, ශ්‍රී මාලි මීඩියම් කටාන, K චන්ද්‍රලත අනුරාධපුර, EMG ඒකනායක එප්පාවල, කුමාර සෙනවිරත්න මදුරාවල, KV තිලකරත්න යාපහුව, LP චන්ද්‍රපාල පන්නල, ජානක ප්‍රසන්න අවිස්සාවේල්ල, තිවංක ජයරත්න කඳපොළ, S මදන් කල්මුනේ, LEA චන්ද්‍රසෝම ගම්පහ, සුසිලා පත්මිනි වතුපිටිවල, චන්දන කුමාර කුරුණෑගල, ජී උදේ කුමාර වාලච්චේන, නන්දසිර හිඳල්ලගේ පිළියන්දල සහ ඩොක්ෂා නබේසූරිය ඇඹිලිපිටිය. එවගේම ලකීමන් ඩිජිටල් ලොතරැයි සේවාව මගින් තවත් එක් ලොතරැයි පතක් අද දවසේ ඔබට අලෙවි කරලා තියෙනවා. ඒ අනුව අද මහජන සම්පතින් බිහිවෙනවා සමස්ත වාසනාවන්තීන් 253,797 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 2,06,44,400 මුදලක් දිනා දෙන්නත් අපිට පුළුවන් වුණා විදු. හෙට දවසේ මහජන සම්පත ඔබ දිනන සුපිරිත්‍යාගයේ ලෙස අපි ඔබට වෙන් කරනවා රුපියල් 2,28,96,748 මුදලක්. අද වියදමට අද සම්පත 762 අද දිනුම් වාරය ඔබට වාසනාව රැගෙනවා. හැමදාමත් වගේ මහජන සම්පත ලොතරැයියෙන් අපි තෝරා ගන්නා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත් අද සම්පත ලොතරැයියෙන් ඔබට වාසනාව ගෙනෙන ජය අංක බවට පත් වෙනවා. ඒ අනුව ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ T.

0: ිකෙන්ත් දවසේ ඔබට අලවි කල තියෙනවා. ඒවගේම රුපියල් 50,000 බැගින් හිමිකරගන්න ජයග්‍රහකින් 47 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ඔන්න ඇතුළේ වරට පුරාවටම ජයග්‍රහකින් අතර අද සම්පත ලොතරැය්‍ය රුපියල් 1,12,78,400 මුදලකුත් අද දිනාදී තියෙනවා. වාසනාවන්ත පෑභාගයක් ලොතරැය් වර්ග 8ක් අද බිහි කරනවා. සමස්ත වාසනාවන්තීන් 931,238 දෙනෙක්. ඒවගේම ඔවුන් අතර රුපියල් 7,89,27,720 ජයග්‍රහී මුදලකුත් අපි දිනා දෙනවා. එහෙනම් වාසනාවන්තීන් බිහි කරන ජයග්‍රහි හෙට දවසක් වෙනුවෙන් NLB ලොතරැය් පතක් මිලදී ගන්න අමතක කරන්න එපා. ඉතින් මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.
2: සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: FM 93.7 Lakhanda Radio ITN
1: රාත්‍රී 10 විනාඩි 30යි අපි සූදානම් මොන්නේ ආ පොලිටික් සමග ඔබව සජීව සම්බන්ධ කරගන්නට ස්වාධින් රූපවාහිනී සමගාමී විකාශයක් ලෙසින්.

0: ආයුබෝවන් අද මේ මාසේ 12 වෙනිදා. ඉතින් ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන ඔබව ප්‍රථමයෙන් පිළිගන්නවා. ඔන්නෑ පොලිටික්ස් වැඩසටහන සඳහා මා ආරම්භයේදී දිනය මතක් කළේ තවත් දින දෙකකින් මේ මාසේ 14 වෙනිදා. ඉතින් 14 විශේෂ දවසක් එක්තරා පක්ෂයකට විශේෂයෙන් ආණ්ඩු බලය හොබවන පක්ෂය නිර්මාණය කළ පක්ෂය කියලා කිව්වොත් හරි. එහි ප්‍රධාන ලේකම්වරයාව අද අපි කැතවා ගත්තා ඔන් එයා පොලිටික්ස් වැඩසටහන සඳහා. ඉතින් පිළිගන්නටයි සූදානම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙලවින් සිල්වා මහතා. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා වැඩසටහනට. වසර 61ක් 61ක ගමනක්.
1: ඔව්.
0: වසර 61කට පසු බලන කල ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ බිහි වෙලා තිබෙනවා. ආණ්ඩු බලයකත් පක්ෂ තිබෙනවා. ඒ හැම එකක්ම අභිබවා ගිහින් ඔබේ පක්ෂය කිව්වොත් හරි ප්‍රධානම පක්ෂය බවට පත් වෙලා තියෙනවා. මොකද හිතන්නේ?
1: පළමුවෙන් කියන්න ඕන ඒ පිළිබඳ ඉතාම නිහතමානී සතුටක් තියෙනවා. අපේ පක්ෂයේ ගොඩනගලා ඒක ආරක්ෂා කරලා ඉස්සරහට පවත්වාගෙන ඇවිල්ලා ඒක මහජන ව්‍යාපාරයක් බවට පත් කරලා ඒක බලය දක්වා ගැනීම සඳහා දායක වෙච්ච විශාල පිරිසක් මේ අවුරුදු 61ක් තුළ ඉන්නවා. ඒ වෙනුවෙන් කැප වෙච්ච, දිවි පුදපු, සිරගත වෙච්ච, විවිධාකාරයෙන් කැපකිරීම කරපු මම හිතන්නේ ඒ හැමෝටම සතුට වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද ඒ අපි කවුරුත් මහන්සි වෙච්ච කැප වෙච්ච ව්‍යාපාරයට උලං වෙලා තිනෝ බලයට ගේන නිසා මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම මේ ව්‍යාපාරයේ බලයට ගේම සඳහා වෙච්ච මේ දායකත්වය දුන්න හැම කෙනා පිළිවත් අපි සිහිපත් කළ යුතු තියෙනවා. දැන් ඔබ කිව්වා වගේම අපේ පක්ෂ කොට නැගුණේ 1965 මේ මාසේ 14 වෙනිදා. තව දවස් දෙකකින් අපිට අවුරුදු 61 පිරෙනවා. ඉතින් ඒ ගෙවිච්ච අවුරුදු 60ක තුල අපි තව දුෂ්කර ගමනක් ඇවිත් තියෙනවා. අපිට ජයග්‍රහණ තිබ්බා, පරාජයන් තිබ්බා, විපක්ෂ තහනම් වුණා, අපිට සන්නද්ධතරකල් දෙකකට මුහුණ දෙන සිද්ධ වුණා. ඉතින් මේ හැම එකකින් අධ්‍යයකින් අරගෙන අපි හැබැයි අපේ ප්‍රතිපත්ති, අපේ අරමුණු, අපි හදාගත්තු අපේ දේශපාලන ගුණාංග, අපේ දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරගමින් ඉස්සරහට ආවා. මම හිතන්නේ අපි අපේ ජයග්‍රහණයේ රහස ඒක කියලා. ඉතින් ඒ නිසා සතුටක් තියෙනවා මේ දිගු ගමනකට පස්සේ අපි රට වෙනස් කරන දේශපාලනයේ ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. අපි ඉස්සර අභියෝග ගොඩක් තියෙනවා, අභියෝග ගොඩක් තියෙනවා. අපි වෙනස් කරන්න යන්නේ ටිකක් විනාශ වෙච්ච රටක්, විනාශ කරපු රටක්. ඒ නිසා ඉතින් අපි සංයමයෙන්, ඉවසීමෙන් අරමුණක් සහිතව ජයග්‍රහණ දක්වා පක්ෂ ගෙනාවා වගේම මේ බලය හරියටම ප්‍රයෝගී කර ගනිමින් මිරට වෙනස් කිරීමේ කාර්යයත් කලබල නැතුව සංයමයෙන් හරියට කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපට තියෙනවා.
0: දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර වැඩිම කාලයක් විපක්ෂයේ හිටපු පක්ෂය කියලා කිව්වොත් හරි. ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඔබට එල්ල කරන චෝදනාවක් තමයි මේ විපක්ෂයේ ඉන්න එක ලේසි, ආණ්ඩුවේ ඉන්න එක අමාරුයි කියලා. හැබැයි ඔබේ විපක්ෂයේ ගමන් මගත් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද කියන්නේ? මොකද්ද ලේසි? ප්‍රධාන ලේකම්වරයා
1: දැන් විපක්ෂින් එක ලේසි නම් දැන් ඔය විපක්ෂින් කට්ටිය ආණ්ඩුවක් ගන්න දඟලන්නේ ඇයි? නෑ එහෙම නෙවෙයි. විපක්ෂයේ ඉන්නකොට තියෙන වගකීම් වෙනස්. හැබැයි විපක්ෂයේ ඉන්නකොට හැමතිස්සෙම විපක්ෂකෙන් බලයගෙන වෙන ඉන්නේ. එතකොට අපිට වෙන අභියෝග තියෙනවා. ආණ්ඩුවක් ගත්තට පස්සේ අභියෝග වෙනස් වෙනවා. දැන් අපිට විපක්ෂයෙන් කොට අපිට තියෙන්නේ පක්ෂි ගොඩනගන එක, පක්ෂි පවත්තන් යන එක, සංවිධාන ගොඩනගන එක, මිනිස්සු එකතු කරගන්න එක සහ බලය ගැනීමට සටන් කරන එක. ආණ්ඩුවක් ගත්තට පස්සේ තියෙන්නේ අපි පක්ෂි ගොඩනගන්නත් ඕන, ඒ බලයක පවත්තන් යන්නත් ඕන. ඊහස්සේ අපි ආණ්ඩුවක් කරන්න ඕන, මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන, සමාජයේ වෙනස් කිරීම සඳහා වෙච්ච අපේ ප්‍රතිපත්ති ක්‍රියා වටනගන්න වැඩ කරන්න ඕන. ඒකට බාධා තියෙන ගොඩක්. එතකොට අපේ කාර්යභාරය සංකීර්ණ වෙනස් වෙලා තියෙනවා. නමුත් ඔය විපක්ෂයේ ඉන්නවද, ආණ්ඩු කරන ඉන්නවද කියන කාරණා මත නතරම්ම සංසන්දනය කරන එක තේරුමක් නැහැ. විපක්ෂිකනක ලේසි මුකුත් නොකර ඉන්නවනะ. පොඩි සාකච්ඡාවක් කරගෙන, පොත්පත් සාකච්ඡාවක් තියාගෙන, බලය ගැනීමේ අරමුණක් නැතුව විවේචනයක් කරගෙන, පොඩි කණ්ඩායමක් එක නිකන් සංවාදයක් සාකච්ඡාවක් කරමින් ඉච්චොත් ඒක ලේසි. හැබැයි බලය ගැනීම සඳහා සටන් කරනකොට විපක්ෂයක් කියන එක නිතරම ලේසි නැහැ.
0: ඔබ ආගමම විපක්ෂ ආගමම මග බලය ගැනීමේ අරමුණක් පතාම ආපු එකක්ද? පිටක කියවෙනවා මේක අහම්බෙන් හම්බෙච්චයක්.
1: නෑ කිසිසේත්ම නෑ. අපි ජනතා විමුක්ති පෙරමුණ පිහිටවන්නේම මේ රටේ පොදු ජනතාවට, බිරිඳ ජනතාවට, පොදු ජනතාවගේ බලයක් නිර්මාණය කරන්න. මේ රටේ තිබිච්ච අර ප්‍රභු දූෂිත පවුල් පාලනය වෙනස් කරලා ඒ වෙනුවට පොදු ජනයාගේ පාලනයක් ඇත්තන පොදු ජනයා බලයට පත් වෙන පාලනයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන බලය සඳහාම තමයි අපි පක්ෂ නිර්මාණය කරන්නේ ගොඩනැගුවිත් ඒකට අපි උපක්‍රම උපයමක සස්කරයකට දිගු කාලයක් අපි අල්ලන් ආවෙත් ඒකට නැත්තම් අපිට අතරමඟදී විවිධ විවිධ ගමන් වලට යන්න පුළුවන්කම තිබ්බ අපි හිම ගියේ නැතුව ආවෙත් මොකද අපිට අවශ්‍යතාවය තිබුණා ජනතා බලයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ නිසා අපි පක්ෂ පිහිටවනකොටම ඒ අරමුණෙන් පිහිටෙව්වා. ඉතින් අද අපි ඒකේ extra සාර්ථක පියවරක් තියලා
2: තියෙනවා. වසර 61ක් වැඩි කාලයක් ඔබ පක්ෂයේ ප්‍රධාන ලේකම්. කොබොන කාලයද නිකන්
1: ආසන වශයෙන් ගත්තොත් එහෙම 95 ඉඳලා 31ක්
2: දශක 3ක් දාසන්නේ මේ දශක 3ක්
1: තුන පැනලා
2: තනතර ඔබ වුණා කියන ලේසි පාසු දෙයක් නෙවෙයි. කොහොමද ඒක මම්මගේ
1: මේ අත ප්‍රධාන ලේකම් තනතුර දරනවා කියන එක ටිකක් අභියෝගයක් තමයි. විශේෂම ගත්තොත් මම ප්‍රධාන ලේකම් වුණත් අභියෝගාත්මක කාලෙක 1994 න් පස්සේ පක්ෂිනේවත් වැඩ පටන් ගන්නකොට ඒ වෙලාවේ විශ්වාසවන්ත මේ කාගෙත් ස්වාධීනගන්න පුළුවන් කෙනෙක් ගුණකම තිබ්බා. ඉතින් අපි ඔක්කොම හිටියේ අපේ පැරණි දේශපාලන මණ්ඩලයේ සෝමන සෞදරයන්යි ඔක්කොම විනාශ වෙලා මධ්‍යම කමිටුව ගොඩක් විනාශ වෙලා තියෙන තත්ත්වය තුළ අභියෝගයක් තිබ්බා. ඉතින් ඒ අභියෝගය බාර ගත්තා. මම හිතනවා ඉතින් මගේ ශක්ති ප්‍රමාණය මම ඒකට කරා කියලා. ඉතින් ඒන කාල තුලත් මම හිතන අපි ජයග්‍රහණ ගත්තා. ඊට පස්සේ අපිට පසුබැසීම් තිබ්බා. ඉතින් අවස්ථා දෙක ඔබ කවුරුත් දන්නවා අපේ පක්ෂි පිරිස ඉවත් වෙලා ගියා. ඉතින් දුෂ්කර අවස්ථා හිතට වේදන ආපු අවස්ථා. හැබැයි සියල්ල දරාගෙන මේ ව්‍යාපාරය ජයග්‍රහණ කරගෙන යන්න ඕන කියන විශ්වාසයෙන් අපි හැමදෙනාම එකතු කරගෙන ආපු ගමනක් තියෙනවා. ඒක ඇතුළේ මම අපි හැමෝම වැඩ කරා, හැමෝම මහන්සි වුණා, හැමෝම තම තමන් කාර්යභාරය ඉටු කරා. ඊයස්සේ මගේ කාර්යභාරය ඉටු කරා. ඉතින් මට සතුටක් තියෙනවා. මම හිතන්නේ ගෙවෙච්ච දශක 3කට ෂොට්ටක් වැඩි කාලය තුල මම මගේ කාර්යය ඉටු කළා කියලා.
2: දැන් ආණ්ඩුවේ ඉන්නේ, ආණ්ඩුවේ ඉන්න අතරේ විශේෂ දිනයක් මේ දිනේ ඔබලාට විශේෂ දවසක් බවට පත් වුණා. මොකද ඉතින්නේ දා දවස ගැන.
1: ඔව් ඇත්තටම මම
2: හිතන්නේ මේ අභියෝගත් කළා මේක කරන්න බැරි වෙයි කියලා. මේ කාර්ය මෙහෙවපු කෙනෙක් ප්‍රධාන වශයෙන් ඔබතුමා ලේකම්වරයා විදියට එදා දවස ගැන මොකද අදහස?
1: එදා දවස ගැන හිතුවොත් එහෙම අසීමිත සතුටක් තියෙනවා. මම හිතන්නේ ලොකු සතුටක් තියෙනවා ඇත්තටම ගත්තොත් එහෙම නිකන් ඡන්ද දිනපු දවසේ තිබිච්ච සතුටක් තියෙනවා. මොකද අපිට අභියෝගයක් ආවා මේ දිනේදී. ඒ තමයි මැද පෙරදිග ඇතුවිච්ච යුදමේ තත්ත්වයත් එක්ක ඉන්ධන මිල වැඩි වුණා. ඉන්ධන හිඟයක් මේ සම්භාවිතාවත් තිබෙනස අපි ඉන්ධන අර පිරිමසෙන් පාවිච්චි කළ යුතුව තිබුණා. බස් ගාස්තු වැඩි වුණා. ඒ නිසා අපිට කොළඹට විශාල පිරිසක් ගැල්ලා මේ දිනේ කරගන්න එකේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ ඒකට යන වියදම සහ තෙල් පිච්චන ප්‍රමාණය වගේ දෙක. ඊපස්සේ අපි කල්පනා කරේ අපි මේ දිනේ දිස්ත්‍රික් මට්ටමින් තියමු කියලා. ඒක ටිකක් බරපතල තීරණයක් ඒක.
2: එකක්
1: රිලීස් එකක් ඕ. එතකොට අපේ රටේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා පරිපාලන දිස්ත්‍රික්ක. ඉතින් අපි දිස්ත්‍රික්ක 26ක මේ රිලීස් එකක් තිබ්බා. ඉතාමත්ම සාර්ථක 21ක් තිබ්බා. එතකොට එක දවසක මෙරළි 21ක් සංවිධානය කරනවා කියලා කියන්නේ ඒක අමතන්න කතිකියෝ බෙදා හදාගෙන යන වෙනවා කියලා කියන්නේ ටිකක් සාමාන්‍ය දේශපාලන පක්ෂයට කරන්න බැරි වැඩක්. ඒක ලොකු සංවිධාන වැඩක්. ඒක අපි ඒක ඉතාම හොඳින් කරා.
2: දැන් මේකේ තේමා වුණේ ජන රජයට ජන බලයක්. ඔබතුමා මට මේ දිනේන කලින් හමුුනේ නැහැ. ඇයි ජන බලයක් ඉල්ලා සිටියේ? ඇයි ආණ්ඩුවේ තියෙද්දි ජන බලයක් ඉල්ලු? මොකක්ද මේ තේමාව තෝරාගන්න
1: හේතුව? අපි ආණ්ඩුවේ අරගෙන තියෙන්නේ අපිට ජනවරමක් තියෙනවා. විපක්ෂ කට්ටියම දිස්සම කියන මේ ජනවරම නෑ, දැන් ජනවරම නෑ, ඉවරයි කියලා කියන
2: පටන් ගන්නවා. පිළිතුරක් දෙන්න දෙයක තෝරගත්තා.
1: පිළිතුරක් දෙන්නයි රටේ ජනතාවට පේන ජනවරම තියෙන අපි ගාව කියලා. අපි හදලා තියෙන ජනතාවගේ ආණ්ඩුවක්, ජනතා රජයක්. ඒ ජනතා රජය රකින්න වෙන්නේ නීති රීති වලින් නෙවෙයි. නීති රීති තෝන ඒක රකින්නේ ජන බලයෙන්ම තමයි. මේක ජනතාව හදපු ආණ්ඩුව, ජනතා රජයක් හදමින් යනවා අපි. ඒක රැකීමේ වගේම ජනතාවට. නිසා ඒ ජන බලය තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, ජනතාවගේ ආණ්ඩුව ජන රජයත් එක්ක කියලා අපිට පැහැදිලි කරන්න ඕනකම තිබ්බා. අපි ඒක පෙන්වුවා. ඉතින් හැම දිස්ත්‍රික්කයකම අතිශය විශාල එකක්. මම කියන්නේ මේකේ විශේෂම කාරණේ ගන්නවා. يعني උතුරේ ජනතාව, යාපන දිස්ත්‍රික්ක ජනතාව මාලිමාවේ බැනර් එකත් එක්ක මේ දිනේ ආවා. මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ, අම්පාරේ, වවුනියාවේ, නුවරඑළියේ විවිධ ජන කණ්ඩායම්. මම දැන් අපි තිබ්බ ලොකුම දෙවන්තම රැස්වීම තිබෙන නූරේලියේ ජනාධිපතිතුමත් සම්බන්ධ වුණා. ඒකටම සහෝදරයා. ඉතින් එහෙම කරන්න පුළුවන් වුණා. අපිට නිසා අපි මුළු රටම එකතු කරපු දෙවන්ත මේදිනයක් තියලා ජන බලය තියෙන්නේ හැමතැනකම, ජනවරම තියෙන්නේ මේ අපේ ජනතා ආණ්ඩුවත් එක කියන එක අපි තා පැහැදිලි කළා. සමහරුන්ට මේදිනේ තියාගන්නත් බැරි වුණා. සමහරු සිල් ගත්තා, සමහරු දන්සල් දුන්නා.
2: දැන් මේ උතුර සහ කඳුකරේ ගත්තාම පරිවර්තනයක් කළා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමාව එකතු වෙලා. මේ තත්ත්වය කොහොමද දකින්නේ?
1: ඇත්තටම උතුරේ ජනතාවට, නැගෙන ජනතාවට, වතුරේ ජනතාවට අවශ්‍යලා තිබුණේ එකක් පිළිගැනීම. ඔවුන්වත් මේ රටේ පුරවැසියන් පිළිගන්නේ. අනික සමගිය, සහෝදරත්වය, පීඩා කිරීම නෙවෙයි. අපි දිගටම සමගිය සහෝදරත්වයේ කොට නැගුවා. ඒගොල්ල පිළිගැනීමක් අපිට තිබ්බා. අපි මිත්‍රත්වයක් හදාගෙන ගියා. එනිසා ඔවුන් විශ්වාස කරා. බෙදිලා ඉන්න එක නෙවෙයි තේරුම. අපි එක ව්‍යාපාරක ඉන්න ඕනයි කියලා. සත් ඡන්දේ මහමැතිවරණයේත් අපිට මඩකල්ප දිස්ත්‍රික්කේ අපි යන හැම දිස්ත්‍රික්කෙම පොදිනවා. යාපනෙත් අපි දිනුවේ. ඉතින් ඒ දේශපාලන පරිවර්තනය ජනතාව වෙනසක් කරා. ඒ පරිවර්තනයේ තවත් එක දිගුවක් තමයි මේ දිනෙන් අපි පෙන්නුවේ. වතු කරේ ජනතාව ගත්තත් මම හිතන්නේ පැරණි සම්ප්‍රදායික අර පක්ෂවලින් ගැලවිලා ඉතුන තොඳුන් මහත්තයාගේ පක්ෂවලින් ගැලවිලා
2: ඉන්නා ජාතිය නමින් කියවෙන පක්ෂවලින් බොහෝ දෙනෙක් ගැලවි තිබෙන ආකාරය
1: ගැලවිලා තින්නේ සියලු දෙනා ගැලවිලා තින්නේ. මොකද මේක වෙන පරිවර්තන යුගයක්. පැරණි දේශපාලනය තවදුරටත් පිළිගන්න යුගයක් නෙවෙයි. පැරණි දේශපාලනය ප්‍රභූ දේශපාලනය ප්‍රතික්ෂේප කරන පරපුරක් නිර්මාණය වෙච්ච අලුත් යුගයක්. මේක එක කියව ගන්න ඕන හරියටම දේශපාලන කරන අය. ඒගොල්ල ගැලවිලා ආවා. අපි ඒගොල්ලන්ට උදව් කරා. අපිට තව ගොඩාක් උදව් කරන්න ඕන ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ ජීවිත ගොඩක් දුෂ්කරයි. අපිට අපි යෝගයක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ ආණ්ඩුව ඒගොල්ලෝ වෙනුවෙන් අවංකව වැඩ කරනවා කියලා.
2: පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රවේදිරිට ඔබතුමා දකින්නවාද ජනතාව දැන් මේ තිබෙන්නේ ලෝකේ ආර්ථික අර්බුදයක මුහුණ දෙන අවස්ථාවක්. ඉතින් සමහර දේවල් වැඩි වෙනවා. නමුත් ජනතාව ඔබව තේරුම් ගන්න ඉන්නවා කියන එක ඔබ විශ්වාස කරනවද?
1: එහෙමයි. බහුතරයක් ජනතාව මේ තත්ත්වේ තේරුම් අරගෙන ඉන්නවා. බහුතරයක්. මම දැන් ඔබ දන්නවා පෞගේ මාර්තු මාසයේ විතර ඔය බ්‍රිටිෂ් රිසර්ච් කියන ආයතනයේ සමීක්ෂණයක් කරලා තිබ්බා. ආණ්ඩුව කරේ තියෙන ප්‍රසාදයේ 60%කට වැඩි වෙලා කියලා ඒගොල්ලෝ කියලා තිබ්බා. අපිටත් තේරෙන එක තියෙනවා කියලා. දැන් මේ ආපු අර්බුදවලදී අපි ගත්තොත් මේ මෑතම ආපු මේ මැද ප්‍රදේශ අර්බුදයේදී ජනතාව පෝලිං වලදී සමහර උත්සාහ කරා ආණ්ඩු රෝදී ප්‍රකාශ ගන්න. මොකද ජනතාව කොහොමද ආණ්ඩු කරන්න පුළුවන් දෙයක්? ආණ්ඩු ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියලා එහෙම තියෙනවා. නමුත් ඒ ASCII අපි විශ්වාස කරන අපි දන්නවා පිළිගන්න අපි ඒ ASCII සමහර ජන කොටස් වලට විශේෂයෙන් හැටියට යම් ඉතුන වෙච්ච දේවල් තියෙනවා. බලාපොරොත්තු ගොඩක් නේ මිනිස්සුන්ට. ඒ ඔක්කොම එක රැන් ඉටු කරන්නත් අමාරුයි අපිට. ජනතාව පොදුවේ ආණ්ඩුව විශ්වාස කරනවා. ආණ්ඩුවත් එක ඉන්නවා. ඒ අතරම ඒගොල්ලෝ ඉතින් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තව වේගවත් වෙනවා හොඳයි කියලා අපිට නිතර යෝජනා කරනවා. වංචා දූෂණයට වලට හොරු වල්ලන එක වේගවත් කරන්න බැරියයි කියලා අපෙන් අහනවා. ඒව තියෙනවා. හැබැයි අපි ඒ වෙනුවෙන් වැඩ කරන් යන නිසා ජනතාවට විශ්වාසයක් තියෙනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව, මාලිමාවේ ආණ්ඩුව ජනතාවට දීපු පුරුදු ඉටු කරමින් ජනවරමට අනුව වැඩ කරනවා කියන එක ඒක විශ්වාසය තියෙනවා.
2: පක්ෂයේ ආණ්ඩු බලය ගත්තෙන් පස්සේ පක්ෂය යන්නේ පක්ෂයේ අභිලාෂයන් මත නෙවෙයිද?
1: නෑ, අපි ආණ්ඩු බලය ගත්තේ ජාතික ජන බලවේගය හැටියට. අපි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරා රටට. අපි ගාවත් ඒක තියෙනවා. අපි සියලු වැඩකටයුතු කරන් යන්නේ ඒකට අනුව. එතකොට ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ කාගෙත් අභිලාෂය තින්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළත. ඒක ක්‍රියාවට නැගෙන එක. ඒක ඉටු කරන තමයි අපේ කාර්යභාරය. ඉතින් ඒ වෙනුවෙන් අපි වැඩ කරන් යනවා. වැඩ කරන් යද්දී උඩ බාධා එනවා. දැන් අපේ න්‍යාය පත්‍රය තිබුණේ නැහැ නේ දිත් අසුලි කුණාටුව. ඒක ආවා. අවම් වෙලගෙන මොන දෙන සිද්ධ වුණා. එතකොට අපි අයවැය මුදල් වෙන් කරලා සංවර්ධන වැඩ කරන් යනකොට මේක ආවම අපි අයවැය වෙනස් කරන්නෙම නැතුව ඒක එහෙම තියලා රුපියල් බිලියන 500ක් අලුතෙන් වෙන් කරලා අපි දිත්තකට මොන දුන්නා. මම හිතන්නේ කවුරුත් පිළිගන්නව කුහක නැත්තම් අපි හිතා හොඳින් මේකට මොන දුන්නා. මුද්දම සාධාරණ වෙන සහන දුන්න ජනතාවට ඒ වැඩේ කරා. ඉතින් ඒක ඉවර වෙනකොටම අපිට මැදපෙරට යුද්ධය ආවා. ඉතින් ඔබ දන්නව ප්‍රශ්න ගොඩක් ආවා. ලෝකේ පුරාමම ගෑස් හිඟයක්, තෙල් හිඟයක්, තෙල් මිල වැඩිම සිද්ධ වුණා. ඉතින් අපේ රටෙත් අපිට තෙල් මිල කිසියම් ප්‍රමාණයකින් වැඩි ගන්න සිද්ධ වුණා. ඒ නිසාම අපිට විදුලි ගාස්තු පොඩ්ඩක් වැඩි ගන්න සිද්ධ වුණා. ඒත් මම හිතන්නේ අපේ රටේ ආර්ථිකයට එකින් ලොකු බලපෑමක් කරේ නැහැ. ආර්ථිකයට බලපෑමක් උනේ නැහැ. ජනතාව එක දරා ගත්තා. මම හිතන්නේ දරා ගත්ත හොඳම දේ තමයි පහුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද. සමහරු තන් හිටියේ බඩු මිල වැඩි වෙලා අවුරුදු කන්න බැරි වෙයි, තෙල් නැති වෙයි, ගමනක් යන ඥාතිගේ ඥාතිකතර යන්න බැරි වෙයි කියලානේ. එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හිතන්නේ ව්‍යාපාරෙක ඉතාම හොඳයි ව්‍යාපාරු හොඳින් සිද්ධ වුණා. බඩු මිල පාලනය වෙලා තිබුණා කිසියම් ප්‍රමාණයකට. අපි අර පෙට්‍රල් වලදී වෙච්ච QR කෝඩ් එකත් අයින් කළා. දවස් කීපයක් පෙට්‍රල් එක තරම් දුන්නා ජනතාවට. ඉතින් සකවුරු සතුටෙන් හිටියා. ඉතින් මම හිතන්නේ පොඩි පොඩි ඔය අපිට පාලනය කළ නොහැකි දේවල් නිසා වෙන දේවල් ඇරෙන්න අපි හොඳින් කලමනා කරමින් යනවා.
2: පක්ෂයේ නම කියන විට මේ දවස්වල වැඩියෙන් කියන පැලවත්ත. බොහෝ දැන් හඳින් පැලවත්ත කියන එක ගන්නවා. පැලවත්ත කොහොමද බිහි වෙන්නේ ඔබ පක්ෂයේ ප්‍රධාන ලේකම් මේ ගැන හොඳට මතක ඇති කොතනින්ද මෙතන
1: පැලවත්ති කියන්නේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මුලස්ථාන තියෙන පැලවත්ති බත්තර මුල්ල පැලවත්ති එතකොට දැන් අපි ජාති ජන බලවේගයේ පක්ෂ මුලස්ථාන සපාවිච්චි කරන්නේ ඒක අපිට ඔෆිස් දෙකක් ඕනේ නැහනේ ඒක ඉතින් පැලවත්ත කියලා කියන්නේ වෙනස් තැනක් තමයි පැලවත්තේ අපි පක්ෂයේ මුලස්ථානේ හැදුවේ අපි ඉඩමක් අරගෙන මුළු පක්ෂෙම එකතු වෙලා ඒකට දායක වෙලා අපි ශ්‍රමයෙන් දායක වුණා අපි හැමෝම අපි භාණ්ඩ වලින් දායක වෙලා මොකද සාමූහික ගොඩනැගිල්ලක් ගොඩනැගිල්ලක් තියෙන මේක ලස්සන ගොඩනැගිල්ලක් කරලා දෙන්න මට ඔබවිල්ලත් ඇති
2: ඔව් මෙතන පෙර ඔබ සාකච්ඡාත් බලන්න තා
1: පිළිවෙලක් තියෙනවා විනයක් තියෙනවා පිරිසිදුකම තියෙනවා කවුරුත් මං ඉතින් එතනට ආවොත් ඒ පිළිබඳ පුදුමයටපත් වෙනවා ඉතින් එතන වැඩ කරන සහෝදර විශාල ප්‍රමාණයක් ස්වේච්ඡායෙන් වැඩ කරන්නේ වැඩපොට වැඩ කරනව නෙවෙයි එතන පිරිසිදු කිරීම අපිම කරගන්නවා අපි තේකක් බිලා තේකක් බිවොත් අපිම කෝපි හොදලා තියෙනවා අපි කෑවොත් බිගාන හොදලා තියෙනවා ඒකට අර වෙන සේවකයෝ දාගෙන නෑ අපි කවුරක්වත්
2: මට දැන් කමෙන් එකේ දැන් මම මැතිවරණේ ජනාධිපතිවරණයට කලින් ආවා ඔබවත් සාකච්ඡාවකට එකතු කරගත්තා මම ආවම අපිටත් ඒකක් බොන්න ආරාධනා කරලා අපිත් පල්ලේ හරියට ඒකක් බිර තියෙන අතර අපිත් කෝපය අරන් බීලා හොදලා තියෙනවා ඔබත් ඇවිල්ලා බීලා හොදලා තියෙනවා තාමත් ඒ තත්ත්වය එහෙමම තියෙනවා ජනාධිපතිවරයාවත් තාම එහෙමද
1: කිසි
2: සහෝදරත්වයේ තාමත් එහෙම
1: කිසි වෙනසක් නෑ වෙනස් කරන්නෙත් නෑ වෙනස් කරන්නෙත් නෑ අපි ඒකේ සහෝදරත්වය ඒ සරලකම සහ ඒ සංස්කෘතිය ඒක සංස්කෘතියක්නේ ඒක එහෙම තියෙනවා අපේ අපේ පක්ෂ මුලස්ථානය තුලේ අර බොස්ලයි සේවකයෝ වර්ග දෙකක් නෑ අපි කවුරුත් එකයි
2: තාමත් ඉන්නේ සහෝදරයා සහ සහෝදරියද ඔබත් එකයි ජනාධිපතිවරයාටත් එකයි
1: සහෝදරයා සහෝදරී ඉතින් මට නම් ඔය හුඟ දෙනෙක් අයියා කියලා කියනවා ඉතින් මම පොඩක් බැඩුමල් නිසා වයසින් නැත්නම් ඔක්කොම සහෝදර සහෝදරියෝ
2: හොඳ එතකොට පැලවත්තය තුලේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියලා තීරණ ගන්නේ එක තැනකින් කියලා විතක චෝදනාවක් කියලා වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද මේක තුලේ
1: මම හිතන්නේ පැලවත්තේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙන කොහෙවත් නෑ අපි දන්නවා වෙන දේශපාලන පක්ෂවල ඇවිල්ලා වඩනම නායකයා කියන එකට හමුකම් දෙනවා නායකයෝත් මේක කරන්නේ කොහම සර් කියලා යන්න දුන රයිල් වික්‍රමසිංහ එක්සත් ජාතිපක්ෂ කරද්දි එහෙමයි රයිල් කියන්නේ හාන් දුන මහින්ද රාජපක්ෂ කරද්දි එහෙමයි අපේ එහෙම නෑ අපි ජනතා විමුක්ති පෙරමුණේ මැදම කමිටුව රැස් වුණාත් අපි අපේ ජාතික ජන බලවේගයේ මියුම් කමිටුව රැස් වුණාත් අපි කවුරුත් සාකච්ඡා කරලා කතා කරලා දාස ඉදිරිපත් කරලා බොහොම සුහදව සහෝදරත්වයෙන් කතා බහ කරලා තීරණ ගන්නවා එතකොට තීරණ ගත්තාම ඉතින් ඒකට විවිධ අදහස් ඉදිරිපත් වෙනවා අවසානයේ අපි ඒක තීරණයක් ගන්නවා මොකද ඒ තීරණ හොඳ තීරණයක් හැමෝටම මොන හොඳ දෙයක් කරන්නේ හොඳම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ අපි ඒක ඇතුලේ ඒක තේරුම් ගන්න බෑ එහෙම නැතුව ජීවත් වෙච්ච අයට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ පක්ෂවල දිවිච තත්ත්වය තමයි පළවත්තේ තැත්ති කියලා ඉතින් එහෙම හිතන කට්ටිය එහෙම උපකල්පනය කරන කට්ටිය මේ හීන දගෙන කට්ටිය ඉන්නවා ඉතින් අපිට ඒගොල්ලෝ පිළිබඳ අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොකක්වත් නැහැ පළවත්තට යන්නේ නැහැ දැන් පළවත්තේ ඉන්නේ ජීවිපිකේ එන්පිපිකේ විතරක් නෙවෙයිනේ මාධ්‍යවේදීන් යනවා එනවා මම හිතන්නේ ඔබ හිතන්නකෝ අපි මාධ්‍ය සාකච්ඡා කොච්චර කරලා ඇද්ද ඒ ආපු හැම මාධ්‍යවේදියම දන්නවා අතන තියෙන සංස්කෘතිය කොහොමද කද්දි කියලා බොහොම නිහඬ පරිසරයක් තියෙන කවුරුත් බොහොම සහෝදරත්වයෙන් සලකනවා විනාවල සලකනවා අපි ඔබට තේ බොන්න කියලා අපි පැත්තකට වෙලා ඉන්නේ අපිත් එක්ක ඔබත් එක්ක කතා කරද්දී ඒකක් බොනවා ඔබ කිව්වාගේ අපි කවුරුත් කෝපය තෝදලා තියෙනවා ඉතින් ඒක තමයි සංස්කෘතිය ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීම තමයි ඒක ඉතින් ඒක නිසා පැලවත්තේ තියෙන සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදයට මම හිතන්නේ කිට්ටු කරන්න කාටවත් බෑ
2: පැලවත්තේ ඔබේ මේ තවත් ධනයක් තිබෙන පුස්තකාලයක් තියෙනවා මේ කොහොමද වෙන්නේ සාමාන්‍ය වෙනත් පක්ෂකාරවල දකින්න නැති දෙයක් සමහරවිට තියෙන්න පුළුවන් නැති දෙයක් මම දැකලා නැති දෙයක් මේ කොහොමද වෙහි වෙන්නේ
1: ඇත්තටම පැලවත්තේ පුස්තකාල දෙකක් තියෙනවා එකක් තමයි අපි පොදු පුස්තකාලය එතකොට මේ පොදු පුස්තකාලයට අපි ගාව තිබිච්ච පොත් තිබ්බා අපිට විවිධ ආයේ පොත් පරිත්‍යාග කරා පහුගිය කාලේ අපේ දැන් මේ පහුගිය දශම මිය ගියපු මතක් කරන ටෙන්සන් පෙරරා අපේ කතු මේ පොත් ලියන කලාකරුවා සාහිත්‍යකරුවා ඔහු සතු තිබිච්ච පොත් ටික සියල්ල අපට දුන්නා ඒ වගේ තව තව ඒ කීප දිනක්ම අපිට තමන්ගේ පොත් දීලා අපි ලොකු පුස්තකාලයක් අපිට තියෙනවා ඊට අමතරව මං ඉන්න කාමරේ මමත් පුස්තකාලයක් පවත්තන් ගන්නවා මට ඉතින් හදිස්සියට වැඩක් කරනකොට පොතක් ඕනොත් කියලා ඉතින් ඒකත් තියන් ඉන්නවා මොකද අපි පොතපත කියවන්න උනන්දු කරවන අපි ලිපියක් ලිව්වත් කතාවක් කරත් මොකට ගියත් කරුණු එකතු කරගෙන කිසියම් තාරකානුකූලව වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් මම කියන එක කවුරුත් දන්නවා ඉතින් ඒ නිසා අපි දැනුම එකතු කරනවා පොතපත එකතු කරනවා පොතපත අපි ආදරය කරනවා ඒ නිසා පුස්තකාලේ අපි ලොකු පුස්තකාලෙත් තියෙනවා මංගව පොඩි එකකුත් තියෙනවා
2: තරවද දුප්පත් නැහැ සමහර පක්ෂ ඔවුම කියනවා තේකක්වත් දෙන්න සල්ලි නැහැ කියලා ඒ තරම් දුප්පත්
1: වානේ අපි දුප්පත් නැහැ මොකද නේද ඒ කියන්නේ පැලවත් තියෙන විශේෂය තමයි දැන් වෙන දේශපාලන පක්ෂවල නායකයෝ සල්ලි හම්බ කරාම ඒගොල්ලෝ කරේ තම තමට ගෙවල් හදාගත්තා, තම තමන් ගෙවල් හදාගත්තා. අපි සල්ලි හම්බ කරපු පක්ෂයක් නෙවෙයිනේ. අපි සමාජික අපිට උදව් කරානේ. ඒ උදව් වලින් අපි පළවත්ත ගොඩනගා ගන්න තියෙනවා. ඉතින් පළවත්ත ගොඩක් දුප්පත් නැහැ. අවොත් ඒකත් බොන්න පුළුවන්.
2: ඔබේ කාර්යභාරය මොකද්ද කියලා හෙවත් ආණ්ඩු කරන ඇතුලේ ඔබට විතක චෝදනා එල්ල කරනවා. ඔබ ආධ්‍යාත්මික නායකයා කියලා මම මේ කියන දේවල් කියන්නේ. ඔබේ කාර්යභාරය මොකද ආණ්ඩු කරන
1: ඇතුලේ? ඒ එක එක්කෙනා කියන කතාවන අපි පිළිගන්න යන්න ඕනේ. මම ජනතා විමුක්තිනේ ප්‍රධාන ලේකම්. එතකොට අපි ජනතා විමුක්තිනේ මැදම කමිටුව හරි දේශපාලන මණ්ඩලයේ කැඳවනකොට මගේ ප්‍රධානත්වයෙන් කැඳවනවා. ඊට පස්සේ අනු සහෝදරයා තමයි සභා අපේ නායකයා. එතකොට මම තමයි මේකේ ලිපි ලේඛන කටයුතු කරන් යන කෙනා. එහෙම කැඳව ගන්නවා. එතකොට අපි ඒකට සහභාගී වෙනවා. එතකොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ යන ගොඩාක් ගත්තොත් ඒ හොයලා බලන එක පණිඩ කියා ගන්න වගේ දේවල් ටික තියෙනවා. මෙතන කොම සාස් කාර්යාලයෙන් කරන දුන්නට තියෙන්නේ එක කරන්න ඕන. ඊට අමතරව ජාතික ජන බල වේගයේ මෙහෙම කමිටුවෙත් මම ඉන්නවා. ඉතින් අපි එතනත් කතා බහ කරලා වැඩ හදා ගන්නවා. ඉතින් මෙහෙම තියෙන්නේ අපිට අර අපේ පක්ෂය ඇතුලේ අර 90 සහිත නායකයෝ කියලා වර්ගයක් නැහැ. දෙමන් ප්‍රධාන ලේකම් තන්තු දන්නේ එම් තන්තුක් ඕනනේ දේශපාලන ව්‍යාපාර ලිපි ලේකන කටයුතු නිල කටයුතු කරගෙන යන ඒකට සංවිධානය කැඳවද්දී ප්‍රධානීක් ඕනනේ කැඳව ගන්න පක්ෂ නායකයෙක් ඉන්නවා. එතමුතින් පක්ෂ නායකයා කියලා එයාගේ අනුසෞතලයක් තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න යන්නේත් නැහැ. මම මගේ ආධිපත්‍ය පතුරවන්න යන්නේත් නැහැ. අපි එකතු වෙලා කතා කරා සහෝදරත්වයෙන් කතා බහ කරගෙන මෙන්න මේ ටික කරමු කියලා අදහස් කරා. මේකට මේ කරමු, මේකට මේ කරමු. එතකොට දැන් ආණ්ඩුකුත් අපි කරන නිසා ආණ්ඩුවත් අපි සමහර ගැටලු මේ ප්‍රශ්නේ තියෙනවා, මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ ප්‍රශ්නයක් කියමින් ඉන්න මොකද අපි ඒකට කරන්නේ? ඇයි ඒකට මෙහෙම කරමු කියලා අදහස් මාරු කර ගන්නවා. හැබැයි ඉවත්
2: ඒ ආණ්ඩුවේ දේවල් ගැන එතන කතා කරන වෙනවා කිව්වොත් ඒක බොරුවක්.
1: ඒක බොරු. අපි ආණ්ඩුවේ දේවල් කතා කරන්නේ
2: පක්ෂ කාර්යාලයේ ඒක වෙන දෙයක්.
1: තේ මේ ආණ්ඩුව හැදුවේ පක්ෂෙන්නේ NPP එකෙන්නේ. ඒසදෙන් NPP එකට අයිති ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ, මාලිමාවේ ආණ්ඩුවනේ. එතකොට අපි අපිනේ කතා කරන ඕනකම තියෙන්නේ ආණ්ඩුව ආණ්ඩුවේ තියෙන ගැටලු මොනවද, අභියෝග මොනවද, දැන් මොකද වෙන්නේ, මේකට අපි මොකද්ද කරන්නේ. ඒවා ක්‍රියාවට නගනක අපේ ඒක ක්‍රියාවට නගනක කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩලයේ ඒගොල්ලන්ගේ වැඩේ. හැබැයි ඒකට යෝජනා ඉදිරිපත් කරන, අදහස් ඉදිරිපත් කරන, ගැටලුවට මැදිහත් වෙන්න සමහර වැරදි මතයක් આવොත් එක පරද්දන බිම්මට්ටමට ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරන්න. දැන් අපේ පක්ෂේ අපි ඒක කරනවානේ. ඉතින් මම දැන් දැනුත් තැල මේ ඔබත් කතා කරන්නේ.
2: ඔබ කැඳවා ගත්තේ පක්ෂයේ විශේෂ දවසක් තියෙන නිසා.
1: ඒ නිසා ඇතකට පළවත් ආණ්ඩු කරන්නේදී ඒ කියන්නේ රාජ්‍ය යන්ත්‍ර මැදිහත් වෙන්නේ නැහැ. ඒ වුණාට පළවත් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට තීන්දුව తీරන ගැනීමේදී තීන්දුව తీරන ගන්නේ පළවත් නම් අපි. ඒක
2: මේ 60 61 වසර ගමන් මගේ වඩාත් අභියෝගාත්මක කාලයේ සහ ජයග්‍රහම් කාලයේ මොකද කියලා හෙවත් ඔබේ.
1: මගේ අත්දැකීම ගත්තොත් අපිට අභියෝගාත්මක කාල තමයි. අපි ඔය 2005න් පස්සේ අපි පොඩි පසුබෑමකට ලක් වුණා. ඊට පස්සේ 2008 කාලේ ඔය ඉරුවන්සල ඉංගලා ගියා. ඊට පස්සේ 2011 පෙරඩු ගමෙන් වෙච්ච ඔය කාලේ එකක් මැතිවරණ දේශපාලනයේ පසුබෑමක් අපට තිබ්බා. ඊට පස්සේ පක්ෂින් පිරිසිවත් වෙලා ගියා. එස පක්ෂ සංවිධානවල රැකගැනීමේ අභියෝගයක් තිබ්බා. ඒ කාලේ අභියෝගාත්මක කාලයක්. අපිට හොඳම කාලයක් ගත්තොත් එකක් දැන් මේ ආණ්ඩුව කරුවට පස්සේ අපි සතුටින් ඉන්නවා. ඒ වගේ මට මතක තාලට අපි 94 නැවත පටන් ගත්තට පස්සේ අපි ඉතා ඉක්මනින් සමාජයේ තහවුරු වුණා. පළවෙනි ඡන්දෙම් පළාත් පාලන ඡන්දෙම් මන්ත්‍රු 101ක් ගත්තා. ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙම් අපි මන්ත්‍රු 10ක් ගත්තා. 10 16 වුණා. එහෙම පොඩි වර්ධනයක් තිබ්බා. ඒ කාලෙත් අපිට හුඟක් හොඳයි සමාජය අපිත් එක්ක එකතු වෙච්ච කාලේ. මෑත කාලේ ගත්තොත් එහෙම.
2: ආණ්ඩු කරන්නේ අභියෝගයක්ද?
1: අඳුකරණේ අභියෝගයක්. ඒක පැහැදිලි නේ.
2: බොරු කියන්න ඕනේ
1: අඳුකරණේ අභියෝගයක්. මොකද අභියෝගයක් වෙන්නේ මේකයි. අපි ආණ්ඩුව aran තියෙන්නේ අවුරුදු 5ක් මේක ඉඳලා කීයක් හරි හොයාගෙන හම්බ කරගෙන යන්න නෙවෙයිනේ. අපි මේක aran තියෙන්නේ මේ සමාජයේ පරිවර්තනයට ලක් කරන්න. වෙනස් කරන්න දුන. මේ සමාජයේ තියෙන මිනිසුන්ගේ අපි ගත්ත මිනිසුන්ගේ හැසිරීම්, සිතුම් පැතුම්, මේකේ තියෙන මේ රටාවන් නස්කල හොඳ මිනිස්සෙක් හදන්නත් ඕන, හොඳ රටක් හදන්නත් ඕන. අපි ආසයිනේ මහමග විනයගරුක රටක් හදාගන්න. තාම අපිට ඒ විනය හදාගන්න බැරිලා තියෙන හොඳටම. අපි ආසයිනේ කැලිකසල් නැති රටක් හදාගන්න. අපි ආසයිනේ මොකද්ද මත්ද්‍රව්‍ය නැති අපහතල් නැති රටක් හදාගන්න. අපි ආසයිනේ මගතොට හම්බ වෙන මිනිස්සු ඉතාම සහෝදරත්වයෙන් ඉගෙන ආවලා කතා කරන රටක් හදන්න. අපි ආසයිනේ පුංචි ළමයින්ට කරදරයක් නැති රටක් හදන්න. ඉතින් ඒක කරනවා. අපි ආසයිනේ දුප්පත් පොහොසත් භේදය පුළුවන් තරම් අඩු කරපු රටක් හදාගන්න. අපි ආසයිනේ ආණ්ඩුවෙන් සානහදාරකින් ජීවත් වෙන්නේ නැතුව තමගේ ශක්ති මිනිස්සු ජීවත් වෙන රටක් හදාගන්න. ඉතින් අපි ආසයිනේ ජාතිවාදයක් නැතුව සිංහල දෙමළ මුස්ලිම් හැමෝම සමගින් ජීවත් වෙන රටක් හදන්න. ඒවා අභියෝග. ඒකට බාධා තියෙනවනේ. ඉතින් ඒ වැඩේ කරන එක අපේ කාර්යභාරය. ඒකට පොඩි ධෛර්යයක් ඕනා, අභියෝගෙත් එක්ක හැපෙන්න ඕන, මෝන දෙන්න ඕන, උපක්‍රම තෝරන්න ඕන. ඉතින් ඒ වැඩේ අපි නිතර කතා කරමින් අපේ අරමුණ කරා අපි ගමන් කරමින් ඉන්නවා.
2: දැන් ඔබ ආණ්ඩුව, ඔබ ඇතුළු පිරිස ආණ්ඩුව ලබා ගත්තන් පසු අවස්ථා කිහිපයකදී විවිධ චෝදනා ඉස්මතු වෙනවා. අපි බලමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතාවක් මුලින් ආවා, ගල්ලංගුරු කතාවක් ආවා, ඊට පස්සේ දැන් මුදල් අමාත්‍යාංශ සිදුවීමක් සම්බන්ධයෙන් විවිධ කතන්දර එනවා. සාක්ෂිකරුවන් දැන් සාක්ෂිකරුවන් අහිමි වීම ගැන මේ ආකාර චෝදනා කරනවා කියලා වෙනවා. පක්ෂ ලේකම්වරයා විදියට මොකක්ද හිතන්නේ මේ එල්ලවන චෝදනා පිළිබඳව?
1: තනි වචනෙන් කිව්වොත් ඔය එල්ල කරන චෝදනා සියල්ලම පට්ටපල් බුරු.
2: ඔය ප්‍රතික්ෂේප කරනවා,
1: සියල්ල ප්‍රතික්ෂේප කරනවා. එකම දේ තියෙන ඒගොල්ලන්ට විපක්ෂයට ඒවා කියන්නේ නැතුව කරන දේශපාලනයක් නැහැ නේ. දේශපාලනයක් නෑ. ඒගොල්ලෝ සංවිධාන ගොඩනගන්නේ නෑ, බලවේග එකතු කරන්නේ නෑ, ප්‍රතිපත්ති හදන්නේ නෑ. ඒ ප්‍රතිපත්ති හදලා ඒව ජනතා ජනගත කරන්න වැඩ කරන්න මොකක්වත් නෑ. ඒගොල්ලන් තියෙන්නේ චෝදනා කර කර ඉන්න. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ පැරදිලා, ඒගොල්ලන් වරප්‍රසාද නැති වෙලා, පෙන්ෂන් නැති වුණා, වරප්‍රසාද නැති වුණා, කාපොමිට් නැති වුණා, පොඩි කෝපයකින් ඉන්නේ, හම්බ කරගත්තු ක්‍රමේ නැති වුණා, තිබිච්ච ප්‍රභූ බලය නැති වුණා, ඉස්සර ඒගොල්ල පාර ගියේ උඩින් සයිරන් ගහගෙන පොලිසිය හමුදා දාගෙන ඒක නැති වුණා. සපොඩි තරහක් තියෙනවා. නැවත බලය ගැනීම සම්බන්ධ මම හිතන්නේ සැකයකුත් තියෙනවා ඒගොල්ලන්ට. දෙක දැන් සමහර අයට නඩු වැටිගෙන ඒගොල්ලෝ නීති ක්‍රියා මාර්ග වලට හිර වෙමින් තියෙනවා. ඒකට නිසා කෝපය තරහ තියෙන නිසා මේ විවිධ කතා කියනවා. දෙක ඒගොල්ලෝ කැමති, දැන් ඒගොල්ලෝ හොරු නෙවෙයි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. දැන් තහවුරුලා තියෙන ඒගොල්ලෝ හොරු කියලා. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ හුරු වගේ තමයි මාළි මවත් හුරු කියලා කියලා සමාන කරගන්න. ඒකටත් මේවා කියනවා. හැබැයි ඔය කිව්ව එක චෝදනාවක්වත් ඒගොල්ලෝ දිගට අරන් ගියාද? නීතිය දක්වා අරගෙන ගියාද? නැහැ. දැන් මම උදාහරණ කිහිපයක් ගොත් මැද්දි අධ්‍යාපන සඳහා කෑ ගැහුවා. මේක මේ මොකද්ද රට සංස්කෘතිය විනාශ කරන්න යන්නේ, සමලින් කතන්දර බොරු කියලා අර අගමැතිතුමේ හරණ සහෝදරයටත් අපහාස කරලා එහෙමනේ කරන් ගියේ. තින් අපි අධ්‍යාපන සම්බන්ධ ප්‍රශ්නයක් නිසා අපි ඒක අවුරුද්දකට කල් තියලා ලබන උරුද්ද කරන්නම් කියලා අපි පටන් ගත්තා සංවාදයක්. ඒගොල්ලෝ ඒකට ආවේ නැහැ නේ. දැන් කතාව මොකක්වත් නැහැ නේ. දෙක පැත්තක දාලා නේ. දැන් ප්‍රශ්නයක් නැහැ නේ ඒගොල්ලන්ට. හරිද? දෙක. ඔය කන්ටේනර් 23 සිද්ධියාවනේ. ඇත්ත ගත්තොත් දෙකෙන් විටින් විට මේ මොකද්ද රේගුවේ මේ තදබදාවා මේගොල්ලෝ චෙක් කරලා යවලා තියෙනවා. ඒක හැමදාම වෙච්ච වැඩක් කියලා කියන්නේ. හැබැයි දැන් මේකට අපි ඊට පස්සේ පාර්ලිමේන්තු කමිටුවක් හැදුවානේ. විපක්ෂකයක් දාලා. දැන් මොකද හොයන්න මේ ගැන? දැන් සද්දයක් මොකක්වත් නැහැ නේ. දැන් කන්ටේනර් 23 ප්‍රශ්නේ නැහැ. ඊට පස්සේ ආව ගල්ලංගුරුව. ඉතින් අපි පැහැදිලි කරා මේක ගල්ලංගුරුව වල ප්‍රමිතිය දුර්වල වීමක් වෙලා තියෙනවා. මොකද මෙතන වංචාවක් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට කළා. තියතර මේක තියෙන්නේ. වංචාවක් නැහැ. ඒගොල්ලෝ පාඩුවක් නෝ අපුකෝ. පාඩුවක් වුණාට ඒක අල්ලගන්න ක්‍රමයක් අපිට තියෙනවා. මොකද අපි සමාගමෙන් ඒක අය කරගන්නවා. ඒත් පිළිගන්නේ නැහැ. කෝප් එකේ මේක කතා කරා. ඒත් මේක පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විශ්වාස භංගෙත් එක්කෙන් දවසක විවාදයක් තිබ්බා. කරුණ පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ජනාධිපතිවරයා හැටි රණු සහෝදරයා අධි බලති බල බල බල බලයේ සහිත කොමිෂන්පත් කරා. පූර්ණ බලති කොමිෂන්පත් කරා. එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණ විස්තරුමෙක් ඉන්නවා, අපීල් කෝට් එකේ එක්කෙනෙක් ඉන්නවා, මහාධිකරණ එක්කෙනෙක් ඉන්නවා. එතකොට අධිකරණ බලයේ සහිත කොමිෂන්පත් කරා. දැන් එකට කවුරුත් යන්නේ නැහැ නේ. දැන් අපේ සහෝදරු ගිල්ලා පරණේව සම්බන්ධ තොරතුරු දුන්නා.
2: තොරතුරු දීමේ හැකියාව තියෙනවා.
1: ඔව්, දැන් විවෘත කරලා තියෙන්නේ. දැන් ඒකට ගිහලා ඕන කෙනෙකුට සාකච්ඡා දෙන්න පුළුවන්.
2: ඔබ දැනුවත් මේ වන විට ඒ කියපු
1: කිසි කෙනෙක් ගිහලා
2: තොරතුරු දීලා නැද්ද? මේ ඔබේ කාලයේ වෙච්චයි කියන වංචාව සම්බන්ධයෙන්.
1: මේ ඔව් දැන් ඔය අපේ කාලේ සිද්ධුනා කියලා කියන චෝදනාව සම්බන්ධයෙන් ඒ චෝදනාව මාහයෙන් කෑ ගහපු විපක්ෂයේ කිසි කෙනෙක් ලිපි ලේඛන අරගෙන අතන තාම ගිහිල්ලා නැහැ. අපි මේ ආරාධනා කරන ඉක්මනින් යන්න. ඔබ සතුව තියෙන තොරතුරු ඔක්කොම එතනද? මොකද එතන අපක්ෂපාතී දැනටමත් සේවයෙන් මිනිස්සුරුවරු ඉන්නේ මේකේ. නැතු රිටය වෙච්ච අයත් නෙවෙයි මේක ඉන්නේ. සම එක දේශපාලන පත්වීමකුත් නෙවෙයි. දැන් ශ්‍රාමික අයපත් කරන්න ගැන පුළුවන්. මේක ඉතින් දේශපාලන පත්වීමක්. ඕක දුන්නෙම අහවල් එකට කියලා කියන්න පුළුවන්. එහෙම නෙමෙයි. දැන් තමත් සේවයේ ඉන්න අය ඉතින් මෙතෙන්ට යන්න පුළුවන්. මේක අධිකරණයක් ඇත්තට ගත්තොත් නේ කොමිෂමක් කිව්වට. ඉතින් එතෙන්ට යන්න කුදිරපත් කරනකොට කිසි කෙනෙක් ගිහලා නැහැ. දැන් ඒක ගැන කතා කරනොත් අඩුයි. ඊට පස්සේ දැන් කතා කරන්න පටන් ගත්තා මොකද ඔය මුදල් අමාත්‍යංශය දින්. ඉතින් මුදල් අමාත්‍යංශය ඇත්තට සිද්ධියක් වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ කරනවා. ඒක හොරකමක්, ඒ කියන්නේ ආණ්ඩු කරපු හොරකමක් නෙවෙයි. අපි හිතන නිලධාරීන්ගේ අතින් වෙච්ච අතපසුවීමක් කරේ මොකක් කර තියෙනද කියලා පරීක්ෂණයක් කරන පරීක්ෂණයක් කළා අපි අනිවාර්යයෙන්ම වැඩිකරුවන්ට දඬුවම් කරනවා ඒ පරීක්ෂණ කරන අතර තමයි අර වැඩසටහන කරන දාරිද්‍ය විනසාගත්තේ නික කනගාටුයි ඒකට ඒ සමේ චෝදනා කරන වැරෙන්න කිසිම චෝදනාවක් ඔප්පු කරන්න අතේ මොකක්වත් නැහැ මොකද මේ චෝදනාව ඇත්ත නෙවෙයි නිසා ඒගොල්ලන්ට ඕනකම තියෙන සතියක් විතර මොකක් කර කියලා කෑ ගහනවා ඊට පස්සේ ඒක දාලා වෙන එකක් අල්ල ගන්නවා ඕක වෙන්නේ මෙහෙමයි ඒ කියන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් වුණාම යන පාර හොයාගන්න බැරි වුණාම කෝපයටපත් වුණාට පස්සේ කරන දේ තමයි අතට අහුවෙච්ච එකෙන් ගහන්න පටන් ගන්න සැලස්මක් නැහැ උපාය මාර්ගයක් නැහැ වැටපිල්ලක් නැහැ කියන්නේ මොකද්ද නොකියන්නේ මොකද්ද කියලා හිතන්නේ නැහැ එක එකනා තම තමට අහුවෙච්ච හැම එකෙම ගන්න සමහරව පට්ටපල් බොරු වෙලා කියන කවුරු පුරුදිලා ඕකට පොඩ්ඩක් මතක එකපාරක් බොරු කියලා මේ කවුද මේ දයසිරි ජයසේකර මහත්තුමාට ප්‍රසිද්ධිය සමාව ගන්න සිද්ධුනා අර මම වැරදි තොරතුරක් තමයි කිව්වේ කියලා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා පිළිබඳව වාහන පිළිබඳව ඉතින් කවුරු හරි මොන හරි බොරුවක් කම ගැලලා බය නැතුව දලස් ගල කියනවා දැන් පාර්ලිමේන්තුවේ බොරු කියන බය නැන්නේ ඒගොල්ලෝ මොකද පාර්ලිමේන්තුව වරප්‍රසාදින්සේකර නඩු දාන්න බෑ එතකොට එළියේ අර බොරුව කිව්වා ඒකපත් වුණා ඊට පස්සේ උනන් නඩු වෙටි කියලා බයිට
2: පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් නෙමෙයි මම පාර්ලිමේන්තුව යන්න හැමදේ නෙමෙයි මම දන්න විදිහට පාර්ලිමේන්තුවයි මේ බොරු කියන එක සම්බන්ධයෙන්
1: ඔබ අදහස්
2: පක්ෂයක ප්‍රධාන ලේකම් විශේෂයෙන් ආණ්ඩු බලයේ ඔබ වන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඕන බොරුවක් ඇතන්ට ගිහින් කියන්න පුළුවන්
1: මෙහෙම තියෙන ඇත්තට මේක ගත්තම නීති ප්‍රශ්නයක් නෙමෙයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ
2: ප්‍රසාද පොඩ මොවා වෙලා
1: ඕනද පාර්ලිමේන්තුව කියලා කියන්නේ ජනවරමෙන් ආපු ජනතා නියෝජිතයනේ ඒගොල්ලන්ට නිදහසේ ඕනයක් කතා කිරීම ඉඩකඩ තියෙන එක හොඳයි. ඒක නක් නෑ. හැබැයි ඒ ඉඩකඩ පාවිච්චි කරලා බොරු කියන්න ගියාම අර පාර්ලිමේන්තුවේ ගෞරවය වැටෙනවා. එසම මේ ප්‍රශ්නේ තියෙන පාර්ලිමේන්තුවේ තියෙන ඔය නීති රීතිවල නෙවෙයි. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පුද්ගලයෝ ඒ පාර්ලිමේන්තුවක තියෙන හරය පාර්ලිමේන්තුවක් කියන්නේ මොකද්ද කියන එක දේශපාලනය ඒ ආයතනය පිළිබඳ තියෙන ගෞරවය මොකක්වත් නෙවෙයි තියෙන්නේ අර බනින්න අපහාස කරන්න බොරු කියනට අමතරව ওই පාර්ලිමේන්තුවේ මතකද ඔබට කොච්චර ගහගත්තද ඉස්සර ඒගොල්ලෝ
2: මිනිස්කුඩු ගැහුවා
1: සංඛ්‍යා ඇසෙදෙම් තිබ්බා ඔව් තෙන්කොලි හුස්සගෙන මේ දිව්වා මිනිස්කුඩු ගැහුවා කතානායකතුමාගේ පුටුවට වතුර එක්කරුවා මයික් කැඩුවා එහෙම පිරසක් ඇද ඒ කියන්නේ පාතාල ටීම් එකක් තමයි උකට රංගන් හිටියේ ඒක දැනුත් ඔය 25ක් ඉතුරු වුණා මේ අපි ආණ්ඩුවේදී විපක්ෂ හැටියට. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් මසක් මං හිතන්නේ മന്ത്രിවරුන්ට 16 කතා කරමයිදී තියෙන්න ඕනනේ. අපි දැන් ඒක අයින් කරන්න ඕනේ නැහැ. මොකද മന്ത്രിවරයා කියලා කියන්නේ ජනතාවගේ නියමිත එතන නීති හදන තැනනේ. ඉතින් එතන නීති හදන තැනක් නිසා එතන කතා කරන දේවල්ට තර්කයක් සංයමයක් මොකද්ද? තර්කානුකූල වෙන්න එපයි.
2: විනය අධිකරණය ඔවුන්ගේ කාර්යය.
1: ඒක ඔවුන්ගේ කාර්යය.
2: ඔබේ පාර්ලිමේන්තු කණ්ඩායම ගැන මොකද හිතන්නේ? ඔබේ පක්ෂය.
1: අපේ පාර්ලිමේන්තු කණ්ඩායම
2: පක්ෂය ගැන මොකද අදහස්? අපි විරාමයකටත් අවශ්‍යයි.
1: ඔව්. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම සමහර ගොඩාක් අලුතෙන් පාර්ලිමේන්තු ආපු අය කොහොමද දෙනෙක් ගත්තා මොකද විශාල ප්‍රමාණයක් අලුතෙන්. හැබැයි ඒගොල්ලෝ ඉක්මනින් ඉගෙන ගත්තා.
2: පිටක ආරම්භයේදී උපහාසයට ලක් කළා.
1: ඔව්, අපහාස ලක් කරා. අපිට ඒව ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. රයිට්, අපි ඉගෙන ගන්න ඕන එකක්. ඕන කෙනෙක් පාර්ලිමේන්තුවට පලිනතාවක් යනවානේ. කොහෙ පුදුලයන් කවක් කරන්නේ
2: මුලින්ම කොහොමද පොල්ලෙලි
1: තමයි මුලින්ම යන පොල්ලෙලි නෙමෙයි මුලින්ම යන කවුරු හරි කෙනෙක් එතකොට ඒගොල්ලෝ කියම ඉගෙන ගන්න ඕනේ ඒගොල්ලෝ උගන්වනවත් ඒව දේවල් ඉතින් දැන් අපේ කණ්ඩායම උත්සාහ හොඳින් වැඩ කරමින් යනවා විවාද වල සම්බන්ධ වෙනවා අපේ කණ්ඩායම කෑගු ගන්නෙ නැහැ ගුණාරප කියන්නේ නැහැ කෙනෙක් කතා අද්දි මැද්දට පයින්නේ නැහැ දැන් පාර්ලිමේන්තුවේ අපේ සභානායක බිමල් සහෝදරයා හරි නැත්නම් නලින් සහෝදරයා අගමැතිතුමිය හරි කතා කරනකොට අපි කවුරක්වත් පැනලා කෑ ගන්නෙ නැහැ නේ ඒක අපේ විනය මොකද අපි පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් පුද්ගලික න්‍යාය පත්‍ර නැහැ නිකන් තමගේ මූණ පෙන්න ගන්න තමනුත් කතාවක් කරන්න ඕන එහෙම එකක් නැහැ අපිට කතාව බාර දුකනා කරනවා ඉතින් දැන් පොගේ කාලේ තමයි දක්ෂ කතිකයෝ මතුලා දින පාර්ලිමේන්තුව ඇතුලෙන් කණ්ඩායම හොඳයි
2: අපි විරාමයකට යන්න සූදානම් වෙන්නේ විනාඩි 30කට අසන්න කාලයක් ගත වුණා ඉතින් කෙටි විරාමයකට යමු වෙනවා අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්ලා මහතා කෙටි විරාමයකින් අනතුරු යලිත් තම්මියම රදී සිරෙන ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග
3: ලක්කඩ රේඩියෝ ITN
4: අනුෂ්ක රසංචන ද සිල්වා අධ්‍යක්ෂණයක්
5: ලකෝක
6: සාකි නබත්
5: ඔලයන් පුරව ලකෝ ලකෝ
4: පට්ටි ගෙදර
6: යා නැගි
5: ආ මේ ටිකත් පයින්ම යන්න දැන් ඉතින් ළඟයිනේ මොකද්ද අය පාර්සල් එක
6: පොත
4: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න පට්ටි ගෙදර.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
4: ලකන මොවලින් ඒසල්.
8: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: අනතුරක් වෙන කාටද, ඔහු බාධාවක් වෙන කාටද, ඔහු අභියෝගයක් වෙන කාටද මේ හොරකම කරපු අයට? එසයි ඒගොල්ලෝ තමයි දැන් ඒගොල්ලෝ එක කරලා කෑ ගහනවා මල්ලගෙදරත් ගිහිල්ලා නේද කෑ ගහනවා මේක ආණ්ඩුවක් යනවා කියලා. දැන් සමහර සිරකරු සමහර සැකරු ගත්තම අත්රංගුවට අධිකරණය රක්ෂිත බන්ධනාගාර කරනවානේ. ඒක නම තමයි කද රක්ෂිත බන්ධනාගාරය සැකකරු ආරක්ෂා කරලා තියෙන තැන. ඒ කරන්නේ එකක් තමයි ඔහු ගිහිල්ලා අනිත්‍යට බාධා කරાવી කියන එකක් එක හේතුවක්, දෙක ඔහුට අනුතුරක් වෙයි කියලා. ওই දෙකටම රක්ෂිත බන්ධන. හැබැයි එහෙම තිබ්බට පස්සේ නීතිඥ ඔක්කොම අල්ලගෙන ගිහිල්ලා යුද කරනු කියලා බොරුක් තියලා අපගන්නේ ඒගොල්ලෝනේ. අපගත්තේ ඒගොල්ලෝනේ. එතකොට අපගන්නකොට බොරු අපකාරව දෙන්නකුත් ගිහිලා දිනවනේ. මන්දක දාලා තියෙනවා. ඔව්. මල්ලගෙදරට දේශපාලඥ ඔක්කොම ගියාට අපදින්න කරුත් හිටියේ නැහැ කියලා. ඔය මහින්ද රාජපක්ෂල අපදින්න ආවේ නෑ නියටනේ. ඒ නිසා තමයි අපි දන්නේ මොකද හේතුව කියලා. කොහොම හරි මේ කුලියට ගත්ත දෙන්නෙක් තමයි අපදීලා තිබුණේ. ඉතින් එහෙම තත්ත්වයක් රටේ තියෙන නිසා මේ ඇමෙටකම අපරාධකාරය හරි කලබල වෙනවානේ. කලබල වෙලා මේ අපරාධේ වෙන කෙනෙක් මත දාන්න උත්සාහ කරමින් ඉන්නවා. ඔය ඔක පාස්කු ප්‍රහාරෙ සිද්ධ වුණා. ඒතර තමයි අනුසෝදරයක් කිව්වේ දඩියම කරේ තියන් යනකොට හොයාගන්න පුළුවන් කවුද දඩියම් කරේ කියලා කියලා. අපේ ගමේ ගම්වල දින කතාවක් පෝල් හොරා කරෙන් දනේ කියලා. තව කියනවා අබ කැමිනියාගේ මොලේ දනවා කියලා. ඒ හැම එකෙම කියන්නේ ඔය වැඩිපුර කලබල වෙන්නේ වැඩේට සම්බන්ධ වෙච්ච අය. ඉතින් මම හිතන්නේ අපේ රටේ ජනතාව ඒක එහෙම තේරුම් ගත්තොත් හොඳයි.
1: දැන් මේ විමර්ශන ක්‍රියාවලිය සිදු වෙද්දී ඇතැම් දේශපාලචයින් විශේෂයෙන් දූෂණ චෝදනා එල්ලපු හිටපු දේශපාලචයින් විවෘතව වෙලා ආණ්ඩුවට විමර්ශනවලට අභියෝග කරනවා. ප්‍රශ්න තියෙනවා නම් අත්අඩංගු කොට ගන්නවා කියලා. පුළුවන් නම් නීති ක්‍රියාත්මක කරලා පෙන්නන්නවා කියලා. විමර්ශනවල දැන් ප්‍රතිසකටුවක් තියෙනවද නැත්නම් ප්‍රමාදයක් තියෙනවද මෙවැනි අභියෝග එල්ල වෙන්නේ? මම හිතන්නේ අභියෝග කරනවා.
0: ඔව් මම හිතන්නේ මේ වගේ අභියෝග වලට අපි ගණන් ගන්න ඕනේ නැහනේ. කියන්නේ ඕන කෙනෙක්ට නිකන් කෑ ගන්න පුළුවන්නේ. ආණ්ඩුවක් අපේ ආණ්ඩුව වැඩ කරන්නේ කිසියම් සැලැස්මකට අනුව පවතින නීතිමය රටාවට අනුව මිසක් ඒකෙන් පිට නෙවෙයි. කෙනෙක් අත්අඩංගු ගන්න නැද්ද කියලා තීන්දුව කරන්නේ පොලිසිය හෝ රාජ් පොලිසිය නැත්නම් අල්ලස් කොමිසම. ඒගොල්ලන්ට සාක්ෂි තියෙනවා නම් කිසියම් දෙයක් සම්බන්ධයෙන් ඒගොල්ලෝ ඒ තීන්දුව කරලා ඒගොල්ලෝ ඉදිරිපත් කරන අධිකරණයට. ඒකට අත්අඩංගු ගැනීමේ බලය තියෙන කාටද? ඒ කියන්නේ අත්අඩංගු අරගෙන ඊට පස්සේ රිමාන්ඩ් කිරීම හරි මොකක් හරි ඒ බලය තියෙන්නේ අධිකරණයට. එසේ අධිකරණයේ බලය අපි හොරගන්න යන්නේ නැහැ. පොලිසිය සතුව තියනයි අපි පරගන්න යන්නේ. අපි කිලිස් පොලිසිය හරි කාට හරි කෙනෙකුට ඇඟිලි දෙකලානේ අරයා ගනි මේ සතිය මෙයා ගනි මේ සතිය කියලා එහෙම කියන්නේ නැහැ. අපි කියලා තියෙන මොකද්ද? අපරාධ ප්‍රමාණයක් තියෙනවා. ඔබ පරීක්ෂණ පවත්තන් යන්න. පරීක්ෂණ වලට අපි බාධා කරන්නේ නැත. හැබැයි අපි ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. අපේ අරමුණු වලට මේ සතිය මෙයාව ගන්නවා, ලබන සතිය අරයව ගන්න ඕන, දැන් මූ කෑ ගන්න වැඩි ඌට මොකක් හරි කරනවා කියලා ඒගොල්ලන්ගේ කාලෙ වෙච්ච දේවල්. ඒ සංස්කෘතිය අපි නැහැ. අපේ දන්නව සමහර රටේ ඉන්න අපේ මිතුතුන්ටත් එක ටිකක් ප්‍රමාණවත් නැහැ කියලා අපිට තේරෙනවා. අපිට දොස් කියන වෙලාවලුත් තියෙනවා. මේ හොරු හොර තල්ලි වී ඉන්නවා, මුම් බැන බැන ඉන්නවා. ඇයි? හැබැයි අපි හිතනවා
1: තව ගන්න චෝදනාවක් ඕ අපි දුන්න බලය පාවිච්චි කරන්න
0: ඕ එහෙම චෝදනාවක් කරනවා.
1: කොන්ද පන නැද්ද?
0: අපි හිතනවා අපි බලය පාවිච්චි කරන්න ඕනේ අනීතිකව නෙවෙයි කියලා.
1: ඒ කියන්නේ ලැබුණට බලය පාවිච්චි කරන්න ඕනේ
0: අනීතිකව නෙවෙයි. බලය සංයමයෙන් පාවිච්චි කරන්න ඕන. නැත්තම් කිසියම් දවසක අපට චෝදනාවක් කරන්න පුළුවන් අපි බලය අයිතු ලෙස පාවිච්චි කරා කියලා. මොකද ලෝකේ බොහෝ රාජ්‍ය නායකයෝ හිරේ ගිහින් තියෙනවා බලය අයිතු ලෙස පාවිච්චි කිරීම ගැන චෝදනාවක් යටතේ. අපි බලය අයිතු ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක අපි නීතියට අනුව වැඩ කරන් යන්න ඕනකම තියෙනවා. ඉතින් දැන් කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා, පොලිසිය පරීක්ෂණ කරන් යනවා, ඊට අමතරව අල්ලස් දූෂණ කොමිසම පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් ඒ පරීක්ෂණ මත අධිකරණ ඉදිරිපත් කරනවා, අධිකරණයේ කරුණ සලක බලලා එක්ක අපදෙනව නැත්නම් රිමාන්ඩ් කරනවා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ නඩු පවරනවා, නඩු ගෙනියනවා. ඉතින් මේ ක්‍රියාවලිය මෙමින් තියෙනවා. දැන් ගත්තොත් එහෙනම් ඉතින් විශාල ප්‍රමාණයකට නඩු පවරලා තියෙනවා, විශාල ප්‍රමාණයක් රිමාන්ඩ් එකේ හිටියා, අපදිලා ගියා. කියන්නේ අධිකරණයකට වුණත් කෙනෙක්ව සදාකල් රිමාන්ඩ් එක තියාගන්න බෑනේ. අපි රටේ නීතියක් තියෙනවා. අපි නීතියට අනුව යන්න ඕනකම තියෙන ඉතින් ඒ නිසා ඒක සිද්ධ වෙනවා. මම හිතන්නේ ජනතාවගේ අභිලාෂයන්ට අනුව ප්‍රමාදයි වගේ දැනෙනවා ඇති. මේක අපිට තේරෙනවා. අපි කවුරුත් කැමති නේ මේක ඉක්මනින් ඉවර කරගන්න. නමුත් අපි හිතන්නේ අපිට දීපු බලය අපි පරිස්සමින් පරිහරණය කරේ නැත්නම්, බලය අයිතු ලෙස පාවිච්චි නොකර හරියට කරේ නැත්නම්, අපි බලය අයිතු ලෙස පාවිච්චි කිරීම තමයි අරගලන්ට නිදහස් වෙන අවස්ථාව දන්නේ. දේශපාලන පරිගැනීම කියලා කියන අවස්ථාව හැදෙන්නේ. අපි වැරදි දේට නඩුවක් අපි කලබල වෙලා වැරදි දේට නඩුවක් පැවරුවොත් හොඳම තොරතුරු නැතුව මොකද ප්‍රතිඵල කියන්නකෝ? නඩු නිදහස් වෙනවා. එතකොට වැරදිකාරයෙක් එළියට ඇවිල්ලා අතවල්ලා මල් මාලා දාලා ගෙදර යනවා. ඇයි ඒ? හේතුව නඩු පැවරීමේ තියෙන දුබලකමක් නිසා. එනිසා නඩුවක් පවරනවා නම් ඒක හරියට පවරන්න. ඒකට සාක්ෂි ඕන නම් කාලෙ කොච්චර ගියත් ඒ සාක්ෂි හොයන්න ඕන. දැන් සමහර පරණ නඩු තියෙනවා. නීතිපති පත්මති තොරතුරු මත මං කියන්නේ පරණ නඩු තියෙනවා. ඒවා සමහර සාක්ෂි විනාශ කළා ඒගොල්ලෝ. 2015 කලින් වෙච්ච සිද්ධි. හරිද? 2015 පරීක්ෂණ පටන් ගත්තා. ඊට පස්සේ ඒ ආණ්ඩුව තුනම ගෝඨාභය ආණ්ඩුව

0: කරණයක කලබලය කරන්න කියලා වරද්ද ගන්නට වඩා හොඳයි.
1: මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ පැහැර ගැනීම අතුරුදන් කිරීම මේ සිදුවීම් සම්බන්ධ පරීක්ෂණවල ප්‍රමාදයක් තිබෙනවාද? විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වගේම ප්‍රගීත් එක්නලි
0: පරීක්ෂණයක් නැත්නම් ප්‍රගීත් එක්නලි කොට ඝාතන අතුරුදන් සම්බන්ධ ප්‍රශ්න හන්ද අපි ත්‍රිපුත් කර මේ විනිසුරු මණ්ඩලයක් පත් කළ එක දිනපතා අහගෙන යනවා. පහුදස්සල අපි මාධ්‍යකරණ කීපයක් අලුතෙන් පිටේකෝ නඩු ඉක්මනින් අහන්න ඕන නිසා ඒකේ අමාරු ගන්න පුළුවන් ආණ්ඩුවට ගන්න
1: පුළුවන් මේ අවස්ථාවවලදී තිබර චෝදනාවක් හෙල්ලෙනවා.
0: ඔව්.
1: ඇයි මේ තරම් හදිස්සියක් මේක නීතිය නැවීමක් වගේ කතා.
0: අන්න ඒක තමයි දැන් දැන් ඔබේ ප්‍රශ්නේ
1: ඒක මම ගන්නත් කරන්න අමාරු කාරණාවක්.
0: දැන් බලන්නකෝ දැන් මේ දෙක පරස්පරයිනේ. එක පැත්තෙන් අපෙන් අහනවා ඇයි මේ ඉක්මනින් ක්‍රියාම අරගන්නේ නැත්තේ මේ ඇද ඇද යන්නේ කියලා.
1: ඉක්මනින් ගියාම ආයියා
0: ඉක්මනින් ගියාම අහනවා ඇයි මේ කලබලයක් මොකද්ද මේ පරිගණක කරන්නද කියලා අහනවා.
1: අධිකරණයකින් නොත් තරක් නැතුව වෙනතකට යෑමත්
0: අධිකරණේ මේ අධිකරණ වලින් පිට නෙවෙන්නේ මේ ඔක්කොම අධිකරණ. ඒ කියන්නේ අපි මහා අධිකරණ දැන් පහක් තිබ්බනම් එක හයක් කරනවා. හතක් කරනවා, අටක් කරනවා. හරිද? ඒකට ඒක ඊට කලින් තිබුණ නැත්නම් අපි ওই පරණ
1: විශේෂ අධිකරණ
0: විශේෂ අධිකරණ පිහිටවනවා. ඒවා අධිකරණම තමයි. විශේෂ අධිකරණ පිහිටවනවා. එතකොට ඒවා නිකන් අපි නඩු අහනවා නෙවෙන්නේ. ඒවේ නඩු අහන්නේ නිශ්චකාරතුමල්ලම තමයි. අර ක්‍රියාවලියම තමයි. මේ චික් මාත්‍ර පෙණි ඉන්නෝ. ඉතින් ඒ නිසා අපි නඩු ඉක්මන් කරලා තියෙනවා. දැන් සමහර ගත්තොත් ඔය එක්නෙලි ගොඩ මනින් අහගෙන යනවා මේ අධිකරණ විසින්. ඊට පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රශ්න දින්ම තැන පරීක්ෂණ කිරීම සඳහා විශේෂල බාධාවක් තියෙනවා. බොටබෙලවල හිටපු කාලේ පරීක්ෂණවල තිබිච්ච ගොඩාක් ಜಾති විනාශ කරලා තියෙනවා. නමුත් දැන් ඒවා හොය හොය කරමින් යනවා. ඊට පස්සේ තාජුනින් ඝාතනයත් එහෙමයි. ඒවා සංකීර්ණයි. ඉතින් නමුත් ඇත්තරලා නැහැ. මේ ඔක්කොම කියන නිසා අපි හිතනවා ඉතා ඉක්මනින් ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ අධිකරණයට ඉස්තදාලයට දඬුවම් කරන්න පුළුවන් වෙයි කියලා.
1: පැවති මාධ්‍ය නිදහස සහ දැන් තිබෙන මාධ්‍ය නිදහස සහ මාධ්‍ය භාවිතය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? 61 වසරක් සපිරෙන පක්ෂයේ ප්‍රධාන ලේකම්
0: තියෙනවා. ඔව් මෙමය. මාධ්‍ය වලට විශේෂයෙන් අපි ඉන්න යුගයේ මේ ඩිජිටල් යුගයේ අපි ඉන්නේ මාධ්‍ය වල සීමා පනවන්න බෑ. මොකද දැන් ඉස්සර තිබුණේ පත්‍ර විතරයි ටීවී විතරයි නම් පුළුවන්. දැන් එමුනේ මේ සෝෂල් මීඩියා එකක් කියලා දිනවනේ සීමා පනවන්න බෑ. හැබැයි මාධ්‍ය වැඩ කරන්නේ ජනතාවත් එක්ක ජනතාව අතරනේ. ඒ නිසා සියලු මාධ්‍ය වල ඉන්න හැමෝටම මාධ්‍ය වේදීන්ට මාධ්‍ය අයිතිකරුවන්ට සෝෂල් මීඩියා වල ඉන්න ඔය කණ්ඩායම හැමෝටම සමාජ වගකීමක් තියෙන්න ඕන. අපි හැමෝම හදන්න ඕනේ හොඳ සමාජයක්නේ. තරකානුකූල හිතන සමාජයක්නේ. ඒ නිසා ඒ වගකීමක හැසිරෙනවා නම් අපි මං කියන්නේ ආණ්ඩුව විචනය කිරීම නෙවෙයි. අපි කිසි ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුව විචනය කරනවට. විවේචනය කරන්න. අපි මං හිතන්නේ අපිට හොඳ වාසියක් වේවි ඇත්ත විවේචනය ආවොතින්. මොකද අපි වැඩ කරන් යනකොට සමහර අඩුපාඩු අපිට නොපෙනෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒක පෙන්න දෙනවා නම්
1: ඔබ සැබෑ විවේචන වලට එකක.
0: මම කියන්නේ 100%ක්. මේ අවංකවම කියන්නේ. අපට කරන ඇත්ත විවේචන අපි කැමති. අපි සහෝදරු අපිට කියලා කිව්වොත් සහෝදරයා මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා පේන්නේ නැද්ද කිව්වොත් අපි ඉක්මනින් මැදිහත් වෙනවා. මොකද අපිට මේ ඔක්කොම නොපිනියන්න පුළුවන්නේ. අපි නොදන්න දෙයක් වෙන්න පුළුවන්නේ. ඒ නිසා අපි කියන්නේ හොඳ විවේචන ඉදිරිපත් කරන එක ඒක හොඳ
1: සර්ව බලධාරී දෙවියන් නෙවෙයි.
0: නෙවෙයිනේ අපි යන්න හරි. ඒ කියන්නේ හොඳ ආණ්ඩුකරණයකට විවේචන අත්‍යවශ්‍යයි. අපිමත් අපි ස්වයං විවේචන කරගන්න පක්ෂයක්නේ. අපිම අපි අඩුපාඩුකම් දකින පක්ෂයක්නේ. ඉතින් හැබැයි දැන් ඒ වෙනුවට නිකන් කිසිම පදනමක් නැති බොරු අවලාද අපහාස කරගෙන යනවා කියලා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ කිසියම් පිරිහීමක් බිඳවැටීමක් තියෙනවා. ඒක නිසා කියලා මාධ්‍ය රද දෙන අපේ කල්පනාවක් නැහැ. හැබැයි මාධ්‍ය ආයතන සහ සෝෂල් මීඩියා වලයි මම හිතන්නේ තේරුම් ගන්න කම තියෙනවා. මෙතන ජනතාවක ගනුදෙනුවක් නිසා අපේ රටේ සංස්කෘතිය, සාරධර්ම, ජනතාවගේ පොදු අභිලාෂයන් ඒවට හානි නොකර මේක කරගෙන යන්න නැත්නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප වේවි. දැන් ওই මාධ්‍ය නිසාගෙන කතා කරන ලොකෝට කවුද කතා කරන්නේ කියන්නේ? ඔය කතා කරන්නේ ඒගොල්ලෝ පාලනය කරන කාලේ මාධ්‍ය ආයතනට ගිනි තිබ්බ මිනිස්සු. අපි දන්නවා සිරසට ගිනි තිබ්බා, සියතට ගැහුවා. ඊට පස්සේ සමහර ඔය ඒ කාලේ තිබෙච්ච මේ Facebook මේ නැත්තම් ඔය මේ සෝෂල් මීඩියා ආයතන වලට ගැහුවා. අතුරුදාන් මාධ්‍යවේදීන් අතුරුදාන් කරා. මාධ්‍යවේදීන්ට කීර්තිනාරාය වගේ පහර දුන්නා, ලසන්තල ඝාතනය කළා. ඒ නිසා මාධ්‍යවේදීන් ඝාතනය කරපු, මරා දාපු, අතුරුදාන් කරපු, මාධ්‍ය ඇතුළට බෝම්බ ගහපු, ඒවට කඩා පැනලා ජාතික රූපණයට කවරක් කඩා පැනන්නේ. ඒව කරපු අය තමයි දැන් මේ බබාල වගේ ඇවිල්ලා බෝසත්තු රෝගේ ඇවිල්ලා
1: එක රැයකින් තහනම්
0: කරා, ප්‍රවෘත්තිකයන් තහනම් කරා. සමහර නාලිකාවල අයිතිකාරයගේ සහෝදරින්ට සිද්ධුනා පැතිමාරු කරන්න නාලිකාව බේර ගන්න. ඔබ දන්නවා මොකක් නාලිකාව? අකුරු දෙකේ නාලිකාව තියෙන්නේ. ඒගොල්ලෝ කලින් හිටියේ මහින්ද රාජපක්ෂ පැත්තේ නෙවෙයි, වෙන පැත්තක හිටියේ. පැත්තමාරු කරා නාලිකාව බේර ගන්න. එහෙම සිද්ධුනා ඒගොල්ලන්ට. ඉතින් ඒ නිසා අපි කවුරුත් දන්නවා මාධ්‍ය

0: කරපු ඉතිහාසයක් තියෙන මහත්තු තමයි ඇවිල්ලා දැන් මේ බබාලා වගේ ඇවිල්ලා ඊයේ පුදුනා වගේ ඇවිල්ලා මේ අපිට මාධ්‍ය ගැන කතා කරන්නේ. අපි ඉතාල පැහැදිලි කරනවා අපි මාධ්‍ය මාර්ගයට යන්නේ. අපිටත් අපි කරන්නේ මොකද්ද? ඒවට උත්තර දෙනවා. මාධ්‍ය ගැන හිම එකක්නේ. ඒගොල්ලෝ කතා අපි කතා කරනවා. ඒතර බලමු කවුද දිනන්නේ කියලා ජනතාව තේරුම් ගනීවි ඇත්ත බොරු මොකද්ද කියලා. ඒක නිසා ජනතාව රවට්ටන්න බෑ. රවට්ටන කටි ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඔය ජනතාවට විරුද්ධ වැඩ කරන මාධ්‍යන ඒ වෙන් ජනතාව ටික ටික අයින් වෙලා යාවි. ඉතින් මම කියන්නේ මේකයි. මෙතන අපරාධයක් තියෙනවනේ මොකද්ද? ජනතාවගේ චින්තනය මොට කරනවා නම්, ජනතාවට අසත්‍ය දේවල් දානවා නම්, එතකොට එහෙම සමාජයක් ඉස්සරහට යන්නේ නැහැ.
1: මම මෙහෙම ඇහුවොත් ආණ්ඩුවකට වගකීමක් නැද්ද ජනතාවගේ චින්තනය නගා සිටවන්න කටයුතු කරන්න, විශේෂයෙන් මාධ්‍ය හරහා?
0: තියෙනවා. ඒකට අපිට
1: තියෙනවා
0: සමපාද අපිට කිසියම්
1: අත තියන්න කිව්වොත් අත
0: නමුත් මොකක් වුණත් අපිට ඒකට පොඩි ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව අපි සමාජ තුළ සංවාදයක් හදා ගන්න ඕන. ඒක හදලා ඒක ගේන්න ඕන, පැවැත්මට ගේන්න ඕන. මෙන්න මෙහෙම තමයි වැඩ කරන්න ඕනේ, මේට පිටින් වැඩ කරන එක වැරදි කියලා. ඒතොර එහෙම කරන්න පුළුවන්. එහෙම එකක් ගේන්න ඕන කම තියෙනවා. මම කිව්වේ ඒ කියන්නේ ඇත්තකට සමාජයකට බොරු කියන එක මොනතරම් අපරාධයක්ද නේද? එතකොට සමාජයක් නොමග යනක මොනතරම් අපරාධයක්ද? ඉතින් අපරාධ කරනවා මේ මාධ්‍ය පාවිච්චි කළ මේ සමහර අය. ඉතින් ඒ නිසා මට හිතෙන සමාජයක් ලෙස මේ පිළිබඳව අපි ඉස්සරහට ටිකක් ගැඹුරින් හිතන්න තත්ත්වයක් තියෙනවා කියලා තමයි දැනෙන්නේ.
1: ජනතාව කොතනද ඉන්නේ මේ තැන් එක?
0: ජනතාවගේ බහුතරයක් මේ තත්ත්වේ තේරුම් ගන්න ඉන්නේ. එසේ ඒ ජනතාවගේ බහුතරයක් මේවට රැවටෙන්නේ නැහැ.
1: අපි දකින සමහර අදහස් දක්වීම් වලදී ඒ බව
0: වෙනිතන ඔය සමහර
1: වොයිස් කට් ගන්න ගියාම ඔබ පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට ආණ්ඩු කරන පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට ජනතාව කොතනද ඉන්නේ කියන එක ඔබට මොකද හිතෙන්නේ?
0: මම හිතන ජනතාවගේ බහුතරය
1: දාසහ අද තනට ආවොත්
0: ජනතාවගේ බහුතරය මේ තත්ත්වේ තේරුම් ගන්න ඉන්නේ. ඔවුන්ට මේ ඇත්ත බොරුව තේරෙනවා. ඒ නිසා ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි දන්න හැමතිස්සම විරුද්ධවාදීන් ටිකක් ඉන්නෝනේ. ආණ්ඩුකට දැන් අපි 60% ඡන්ද ගත්තමත් ඒකෙන් කියන්නේ මොකද්ද? 40% අපිට නැහැනේ. ඒ 40% එකකින් ඉන්නේ නැහැනේ. එතකොට ඒ 40% වැඩ කරන්නේ නැත්නේ. ওই 40%ෙන් 5%ක් මේක ඇතුළේ දඟලනවා. විශේෂයෙන්ම කවුද මේ බලය අහිමිවෙච්ච දේශපාලකයෝ, වරපසද අහිමිවෙච්ච ඔවුන් සමග ජීවත් වෙච්ච පිරිස්, කොන්ත්‍රාත් කොමිස් නැති වෙච්ච පිරිස්, පාතාලේ කරගෙන බැරි වෙච්ච අය, මද්‍රව්‍ය ව්‍යාපාර බිඳ වැටිච්ච අය, කලින් සල්ලි හොයපු හොයාගන්න බැරි වෙච්ච අය, රාජ්‍ය ආයතන ඉඳගෙන හම්බ කරගන්න බැරි වෙච්ච අය වගේ ටිකක් ඉන්නවා මේ ආණ්ඩුවත් එක්කෙන් අය වෛරයි. ඒක අපි තේරුම් ගන්න. ඔව්. මොකද ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ ඒගොල්ල කලින් පවත්තන් ගියපු අර ඒ ජීවිතය ඇතිලානේ. ඒගොල්ලෝ හැමදෙස්සෙම උත්සාහ කරනවා බොරු කියන්න, නොම ගියවන්න, කඩකප්පල්කාරී වැඩ කරන්න. ඒව තියෙනවා. ඒ වගේ සුළු පිරිසක් තමයි මේ කෑගෝ ගහන්නේ. තේ සුළු පිරිස කෑගෝ ගහන එකෙන් කිසියම් ප්‍රමාණයකට බලපෑමක් වෙනවා කියලා අපි දන්නවා. බලපෑමක් නෑ නෙවෙයිනේ. එතකොට ඒකට අපිටත් පුළුවන් අදහස් දක්වන අපි මිතුරුත් දන්නවා. ජනතාවගේ බහුතරය මං හිතස්සෙම කියන්නේ ඔය සංවාද අස්සේ නොම ගිහිල්ලා නෑ. ඔවුන් තාමත් ආණ්ඩුවත් එක්ක ඉන්නුත් මං හිතන එකට හොඳම උදාහරණ ගත්තොත් එහෙම මං ගත්තොත් අපේ මේ දිනේ ජනතාව අපිත් එක්ක නැත්නම් අපට දිස්ත්‍රික්ක 21ක විශාල මේ දින 21ක් කරන්න බෑ. ඊට කලින් මාර්තු 8 වෙනිදා අපේ කාන්තා දිනේ සමුගයක ඔබ දන්නවා මේ පිටනේ ඉන්නේ නැතුණා විශාල කාන්තා ප්‍රමාණයක් ආවා. ඒක තියෙන දැනුත් අපි ගෙල්ලා රැස්වීමක් තිබ්බොත් එහෙම ගමක ලොකු පිරිසක් එකතු කරන්න පුළුවන් අපිට. ජනතාව අපිත් එක්ක ඉන්නවා එනවා ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට වෙලා තියෙන මොකද්ද? ඔබට මතක නම් ලොකු ජනබලයක් ගොඩනගන්න කියලා පෞගේ කාලේ නුගුගට රැලියක් කරා. විපක්ෂය කට්ටි කලිය අසාර්ථකයි, එක රැලියෙන් ඉවර කරා. ඊට පස්සේ මට මතකයි අභයාරාමේ සංඝ සමුලුවක් කියලා එකක් තිබ්බා. 300ක් විතර තමයි භික්ෂුන්වහන්සේලා ගෙන්න ගන්න පුළුවන් වුණේ අමාරුවෙන්. ඒක අසාර්ථකයි, ඒක ඇත්තට දැම්මා. ඊට පස්සේ මෑතත් ඔය මොනවද පොඩි පොඩි රැස්වීම් පටන් ගත්තා. දෙකක් තුනක් කරන අත්තරනෝ එන්නේ නැහැ. දැන් මේ මැයිදිනේ කියන්නකෝ, මේ මැයිදිනේදී පුංචි පිරිසක් එකතු කරගෙන, ඒ කියන්නේ අපේ දිස්ත්‍රික්කයකට එකතු වෙච්ච ප්‍රමාණයෙන් භාගයක්වත් දරුණා ඒගොල්ලෝ කොටම එකතු කරගන්න. එතකොට සමාජ ජන බලවේගයේ නායකයා කතා කරනකොට මිනිස්සු නැහනේ, මිනිස්සු ගිහිල්ලානේ, පොටුගීස්නේ. ඒගොල්ලෝ ඒකට මොන කතන්දර කියන්න උත්සාහ කරත් පාක්ෂික නායකයෙක් කතාද්දී ඒ කතාව අහගන්න තරම් සමාජිකට ඕනකමක් නැත්තම් ඒ කියන්නේ කවුද? ඒ සමාජිකයෝ නෙවෙයි. නිකන් වැඩේට එක්කගෙන ආවා. ඒගොල්ලෝ ටිකක් වෙලා හිටියා. ඒගොල්ලන්ගේ ජොබ් එක ඉවරයි. ඒගොල්ලෝ ගියා. ඒගොල්ලන්ට සයිත් මහත්තයා කතා දාලා නැහැ. හැබැයි පාක්ෂිකයාව නම් පාක්ෂිකයාට ඒ කතාව අදාළයි. දැන් අපේ රැස්වීමක් ගියොත් හිතන්නකෝ. අපේ රැස්වීමක් තිබ්බොත් මේ අවසන් කතාව කරන්න අකරුත් හෙල්ලෙන්නේ නැහැ නේ. මොකද ඒගොල්ලෝ ඉන්නේ මේ කතාව අහගෙන යන්නේ. කතාවෙන් යමක් අරගෙන යන්න. ඒගොල්ලන් සෝරේ කතාව හරි අපි කවුරු හරි කරන අවසන් කතාව දැන් බොහෝ විට ඔබ කවුරුත් දන්න ඔය ප්‍රධාන වේ අවසන් කතාව මම කරන වෙලාවල් තියෙනවා. එතකොට කියන අනුර සහෝදරයා කලින් කතා කරලා මම අවසන් කතාව කරන්න හිටියත් අනුර කතාව අහලා ආයන්නේ යන්නේ නැහැ. ඉවරනකන් ඉන්නවා ඒගොල්ලෝ. එහෙම විනයක් තියෙන මොකද ඒගොල්ලෝ ඉන්නේ හැංගීමකින්. ඒගොල්ලෝ පාක්ෂිකව අපි හිතවත්තු මේ කතාව අහන්න ඕන ගැට්ටි. අරගොල්ලන් තියන්නේ එහෙම නෙවෙයි. එක්කන් එන කට්ටිය. ඒගොල්ලෝ ආව තමන්ගේ ජොබ් එක ඉවරයි ඊට පස්සේ කතා වැඩක් නැහැ. ඒගොල්ලෝ ගියා තින්. ඒක තමයි ඇත්ත තත්ත්වේ. ඒසයි ජනබලයක් ඒගොල්ලන්ට නැහැ. ජනබලයේ තින්නේ මෙතන තමයි.
1: හොඳයි අපි අනිත් විරාමයකට යන්න අවශ්‍යයි. ඊට කලින් මේ විනය ගොඩනැගීම අපි දක්වන ඔබේ පක්ෂය තුළ ඔබ ලේකම්බරය විදිහට විනයක් පවතිනවා. සැලකිය යුතු මට්ටමේ අනික් වැඩ වඩා සැලකිය යුතු කිව්වත් වැරදී සෑහෙන විනයක්. රැසීම කිවරනාම ඔබ පිරිස ඇවිල්ලා එතන අස් කරලා යනවා. සාමාන්‍යයෙන් ඕන මාධ්‍ය හමුවක් අවශ්‍ය කරන විතරයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් කැබිනට් ඉස්සර කැබිනට් හමුවෙන් පස්සේ විවිධ අදහසන් නමුත් ඔබේ පක්ෂය තුළ වෙනත් දක්වන ලැබෙන අදාළ කෙනා අදාළ කාලය හිටු කරන කොහොම මේ විනය පවත්වා ගන්න.
0: ඇත්තටම අපේ පක්ෂයේ 1965 ගොඩනපු කාලේ ඉඳලාම අපි විනයක් සහිත මේක හැදුවේ. කියන්නේ සංවිධාන විනයක් නැතුව පක්ෂයක් හදන්න බෑ. රටක් වුණත් හදන්නම වර විනයක් නැත්තම් මහපාර විනයක් නැත්තම් මගියට විශ්වාසෙන් ගමනක් යන්න බෑ. මේ ආයතනික විනයක් නැත්තම් මේ ආයතන පත්තන් යන්න බෑ. විනයත් අත්‍යවශ්‍යයි. විනයක් ඕනේ එහෙම ඕනේ නැති අයට. ඉතින් අපි මේ විනය හැදුවේ නීති රීති වලින් නෙවෙයි. මගේ සාහිතිකලක නීති රීති නෙවෙයි. මොකද අපි විනයදුවේ අවබෝධයෙන් අධ්‍යාපනයෙන් සහ ආදර්ශයෙන්. දැන් අපි කොච්චර විනය රීති දැම්මත් වැඩක් නැහැනේ. ඒ විනය මං කඩ කරනවා නේද? ඒ විනය අමු සහෝදරය කඩ කරනවා නම් අපි කොච්චර දමත් කමන්නේ අපි කඩ කරනවා. අපි සමාජික රකින්නේ නැහැ ඒක. හැබැයි අපිත් එක රකින්නකොට
1: නායකයෙක් විදිහට ආදර්ශයක් දෙනවා.
0: ඒ ආදර්ශයෙන් තොරව රටක් හදන්න බෑ. ඒ කියන්නේ මොකද නියෝග වලින් නීති වලින් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. ලෝකේ ඒක පිළිගත්තු දෙයක් ඒක. ප්‍රධාන දේ මොකද ආදර්ශය. අපිට පොදු වැඩ පිළිලක් තියෙන්න ඕන, ආචාර ධර්ම තියෙන්න ඕන. ඒ ඔක්කොම අස්සේ ඒක නායකව රකින්න ඕන.
1: පක්ෂයේ විනය තියෙන ආදර්ශය මත කියලා හෙව්වොත් එකක්ද?
0: පක්ෂ විනය තියෙන ඇත්තම ආදර්ශය අධ්‍යාපනය මත. අපි පොදු අරමුණකට වැඩ කරනවා. ඒ අරමුණට වැඩ කරද්දී මෙන්න මෙහෙම වැඩ කරනවා කියලා අපි තියෙනවා. දැන් අපි ගත්තා අපි පළවත්ත මාපව ගන්නකෝ.
1: ආයි පළවත්ත.
0: ඔව් පළවත්තට මං කියන්නේ නේ. පළවත්තේ අපි එකතාවකින් හැමදෙනාම තමන් තේබිවම කෝප්පිය හොදලා තියමු කියලා. හරිද? හොඳ නැද්ද ඒක? එතකොට ඒක හැමෝටම කියලා මං කරේ නැත්නම් මොකද වෙන්නේ? තව කෙනෙකුට හිතෙනව නොකර ඉන්න. හැබැයි මාත් කරන නිසා අමුණු සෞදර කරේ නැත්තම් ඉතන නොකරින් අමු සෞදරයත් ඒක කරනවා නම් මාත් ඒක කරනවා. ඒතර අපි හැමෝටම පුරුදුලා තියෙනවා. අපි හැමෝම මේක තමයි කියලා. ඉතින් ඒක නිසා අපි ගත්තොත් අපි ඔතන යනකොට නිකන් ඉතන කොහොමනාර ඉඳුල් ටිකක් වැටලා තිබ්බ නැත්නම් පොඩක් වතුර වැටලා තිබ්බා කියලා දැකපු කෙනා ඒකට අක්ගල පිටල් දානවා. ඒකට කවුරු හරි කෙනෙක් එනකන් සේවකයෙක් එනකන් ඉන්නේ නැහැ අපි. එහෙම පොදු හැඟීමක් හදාගෙන තියෙනවා අපි ඒක. ඒ කිය පොදු හැඟීම හැදෙන්නේ මොකද අපි කවුරුත් ඒක කරන නිසා. මම කියන්නේ මන් නිසා කියන මම තේරෙන්නේ කියන්නේ මේ ජනතාවට සමහරට අපි තේබන වෙලාවට නික වතුර එකක් ඇල්ලලා පෑගිලා මඩලා තිබුත් එම් සමහරට වෙන කෙනෙක් දකින්න කලින් මන් දැක්කොත් එම් මම මොබ් එක අරගෙන ඇවිල්ලා ඒක අදු ගන්න හදනකොට ඒතර අපි සහෝදරෙක් දැක්කොත් එම් දුගෙන ඇවිල්ලා දෙනයි මං කරන්නම් කියලා කරනවා. එහෙම තමයි මේව සිද්ධ වෙන්නේ. ඒක අමු සහෝදරයත් කරනවා මාත් කරනවා කවුරුත් කරනවා. ඉතින් ඒ නිසා මේ ආදර්ශයකින් එක මේ හරි වැදගත්. දැන් අපි රාජ අපි ගත්තොත් අපි ආණ්ඩුවක් ලෙස ගත්තොත් ආණ්ඩුවේ අපි වේදන් අඩු කරගෙන යනවා. අඩු කරන්නේ කොහොමද? පටන්ගත ජනාධිපතිගෙන් අමු සහෝදරයා ජනාධිපතිලා තමන්ගේ වේදන් ගොඩක් අඩු කරා. විශාල කොණයක් අඩු කරා. අගමැතිනේ තමන්ගේ වේදන් අඩු කරා. තෙල් පාවිච්චි කරනක අඩු කරගත්තා. එතකොට අනිත් තැනත් එක් කරන සිද්ධ වෙනවා. ඉතින් ඒ එහෙම නැතුව නායකයා මේ ඔක්කොම ಜಾති කඩ කරනවා නම් ඔක්කොම ಜಾති කරනවා නම් සමාජිකයෝ හදන්න බෑ. අර කතාවක් තියෙනවා මොකද්ද නේද? ප්‍රධාන එක්කෙනා කරන වැඩේ ගෝලිය දුහුදුහ කරනවා කියලා.
1: හොඳයි. අද ඉරාමේ රැන්නේ සෝදානා ගන්න. ඉතින් අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සෙල්ලා මහතා. ඊට ඉරාමේකට වෙනවා රදී ශ්‍රීණා ITN ලක්කර සහ අපගේ ඩිජිටල් ප්‍රවේශය සමග ඉරාමේ අනතුරු යලිත් හමුවෙමු.

0: FM 93.7 Lakhana Radio ITN විනතියක් වෙච්ච දින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: අනුෂ්ක රසංචන ද සිල්වා අධ්‍යක්ෂණයක් පට්ටිගෙදර
3: මේ ටිකත් පයිම්ම යන්න දැන් ඉතින් ළඟයිනේ මොකක්ද අය පාර්සල් එක
4: පොතක්
2: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පට්ටිගෙදර
5: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න
6: මයිති රසන්න නම් අහිංසකෙක් තමයි මටුගෙන අනුකම්පයි හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ මං බැඳිලා නෑනේ මගේ කෙල්ලුට කසාද බැඳලා දෙන්න
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: පිරමගණන් තුරුව ඔබ ඇරෙත් එක්වන්නේ on air politics සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා. ඔබ ආණ්ඩුව ගද්දී එල්ල කරපු චෝදනාව තමයි ප්‍රමාණවත් අත්දැකීමක් නැති පිරිසක් ඔබට ඉන්නේ, අත්දැකීම් නැහැ පිරිස නැහැ කියන එක මම දන්නේ ප්‍රමාණවත් පිළිතුරක් ලබා දීලා තියෙනවා. හැබැයි දැන් සමහර තැන්වලට කැරිම හැවොත් එම්ම මේ ඉරාන් වික්‍රමරත්න පත් කළ දෙනවා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරණින්ද. මේ වගේ පත් කිරීම කරන්නේ ඇයි? ඔබට පිරිසක් නැද්ද? ඔබේ පක්ෂය තුළ පිරිසක් නැද්ද? දේශමා සම්බන්ධය නැද්ද?
1: මෙහෙම තියෙන්නේ, අපි බලයට ආවේ මේ රාජ්‍ය ආයතනවල ඒ ආයතන තියෙන ඔක්කොම තන්ත්‍ර වලට පක්ෂ කට්ටි දාගන්න නෙවෙයි. පක්ෂෙන් තමයි බලේ පවත්තන් යන්නේ. හරි, පාර්ලිමේන්තු ඉන්නේ බහුතරය අපේ අය, ඇමති මණ්ඩලය අපේ අය. හැබැයි මේ ආයතන තියෙනවානේ, ඒ ඔක්කොටම පක්ෂ කට්ටි දාගන්න එක තමයි කලින් තිබිච්ච වැරදි සංස්කෘතිය. දැන් අපට ඕන එහෙම නෙවෙයි. දැන් අපට ඕන ගමතිනේ ඒ තැන් වලට දක්ෂ හැකියාව දිනන දාගන්න. එයාගේ දේශපාලන පක්ෂ අපි හොයන්නේ නැහැ. දැන් රාජ්‍ය සේවයේ කොච්චර ඉන්නවද කියනකො අපි පක්ෂ නෝනා කට්ටි. අපි ඒක ලොක්කම අයින් කරලා අපි කට්ටි දාගන්න යන්නේ නැහැ නේ.
0: අමාත්‍යංශ ලේකම්වරු පපා ඉන්නවා.
1: අමාත්‍යංශ ලේකම්වරු ගොඩක් ඉන්නවා. සභාපතිලා ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි අසමත් නම් එහෙම අයත්තක වැඩ කරන්න අපි අසමත් තමයි. අපි වැඩ කරන්න ඕන රටක් එක්කනේ. පක්ෂයක් එක නෙවෙයිනේ.
0: මම අතුරු ප්‍රශ්නයක මේ අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේදී පපා කරපු චෝදනාව තමයි නෑ මේ කට්ටිය නෑ. ඔබට පිරිස නෑ. මොකද්ද දෙන්න තියෙන උත්තරේ?
1: නෑ පිරිස නෑ. ඉතින් ඉන්න පිරිසත් එක්ක වැඩ කරන කෙනේද හොඳ දේ තියෙන්නේ. දැන් ඕකේ චෝදනාව අනිත් පැත්තට එනවා. අපි ආපු ගාම්ම කලින් හිටපු කට්ටිය අයින් කරලා පක්ෂ කට්ටිය පුරවගෙන දැන් NPP කාර පුරවගෙන කලින් අය ඥාති පුරවගෙන අපි කිසි ඥාති කෙනෙක් කරන්න යන්නේ සේවලට අපි කිසිම තැනක කිසිම ආයතනයක පාර්ලිමේන්තුවේ හරි ජනාධිපති කාර්යාලයේ කොතනක ඥාති අරගෙන නැහැ. නෑදෑවරන් නැහැ. අපි නෑදෑව තම තමන්ගේ දේවල් කරන් ඒගොල්ලෝ ඉන්නවා. අපිට ඕනකම තියෙන්නේ මේ ආයතන හරියට වැඩ කරන් යන්න. ඒතර ඒකට ගැළපෙන කෙනෙක් හිටුත් අපි යා මොන පක්ෂද කියලා බලන්නේ. එයා ඇවිල්ලා පක්ෂ දේශපාලනය කරන්න නැත්තම් එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉරාන් කියලා කියන්නේ මම හිතන්නේ අපි කවුරුද ක්‍රිකට් පිළිබඳව අධ්‍යක්ෂකම තිබිච්ච කෙනෙක්, පරිපාලන පැත්තේ ටිකක් දක්ෂකම් තිබිච්ච කෙනෙක්, සජිබ හිටියා. නමුත් සජිබ ඉන්දැද්දිත් එයාට පොඩි වෙන පොඩි මහාත්මක මැදයන් හිටපු කෙනෙක් කියා. ඒ නිසා ජනාධිපතිතුමා සාකණ්ඩායමක තුලා මුදු කවුරු ක්‍රීඩාමිතුලක තුලා තියෙනු කළා. එයාට මේක දෙමු කියලා තියා කැමැත්තෙන් බාර ගත්තා. මම හිතන්නේ ඒ සංස්කෘතිය රටේ කැමති වෙන්නේ නැපයි. දැන් ආණ්ඩුවක් ඇවිල්ලා හැම කෙනාම එකතු කරගෙන අදාළ තැනට මේ සූස්තා දාගෙන වැඩ කරගෙන යනකොටනේ කැමති වෙන ඕනකම තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන එක හොඳ වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔය විපක්ෂයට වෙලා තියෙන ඕනෝක තමයි. විපක්ෂයට දැන් ඒ විරෝධයට තර්කයක් නැහැ. කියන හැම එකටම විරුද්ධ වෙන පටන් ගන්න. ඒ කියන්නේ කරන හැම දෙයකටම විරුද්ධ වෙන පටන් ගත්තොත් එහෙම තමන් තුළ තියෙන මේ ප්‍රතිවිරෝධය සමාජයට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එක දෙන කෑ ගන්න පක්ෂ කට්ටිය දා ගන්න කරායි කෑ ගන්න මේ වෙන පක්ෂ කට්ටිය දැම්මා කියලා අපිට හැකියාව නැහැ කියලා කෑ ගන්නවා. දැන් මේ මිතනක මම විනාඩියක් කරගත්තොත් එහෙම ওই මැතිවරණ කාලේ ওই පක්ෂ කණ්ඩායම චන්දර කලින් කිව්ව කතා ගොඩක් තිබුණානේ. දැන් මොකද වෙලා තියෙන්නේ වට ඒ කාලේ කිව්වා අපි આવොත් ආර්ථිකය අපට හදන්න බෑ, බිඳ වැටෙනවා, මේක ආයි පෝලිං යුගයක් වෙනවා, මාස 3 කරන් ගන්න පුළුවන්කම තියෙන IMF එක දාලා යනවා මේක අර විනාශ කරන කියලා කිව්වනේ. හැබැයි අද අපි ඇවිල්ලාද ආර්ථික ස්ථාවර කරලා පොඩ්ඩක් උඩට අරගෙන පහුගිය අවුරුදු 25 වෙනකොට අපි බිලියන 5.1ක ණයක් ගෙවලා ඩොලර් බිලියන 5ක රාජ්‍ය ණය බැංකුවලින් ගත්ත ණය, රාජ්‍ය බැංකුවලින් ගත්ත ණය, සමහර පුද්ගලික ආයතන ගත්ත ඩොලර් ණය. ඩොලර් බිලියන 5.1ක් එළියට යනවා අපේ භාග්‍යවල. වාහන වලට බිලියන 2ක් විතර වෙන් කරලා. එහෙම කරලත් අපි ඩොලර් එක ශක්තිමත්ව තියාගත්තා. අපි ඩොලර් බිලියන 7ක සංචිතයක් හදාගත්තා.
0: මිලියනල් මතු කරන මාතෘකාව තමයි සංචිත අඩු වෙලා කියන කාරණාව. ඒකට
1: පොඩක් අඩු වෙලා. ඔව් හේතුවක්
0: තියෙනවා.
1: ඔව් හේතුවක් තියෙනවා. අපි සංචිතයන් හිටියා. දැන් මේ යුදමේ තත්ත්වෙත් එක්කින් මොකද සිද්ධ වුනේ? තෙල් මිල වැඩි වුණා විශාල වශයෙන්. එතකොට අපිට තෙල් දෙන්න එපැයි. දැන් ඔබ හිතන්නකො තෙල් හිඟුණොත් මොකද සිද්ධ රටේ? ඒක තමයි ලොකුම අරුබුදේ. හැබැයි තෙල් දෙන්න ඕන. එතකොට තෙල් මිල වැඩි වෙලා තියෙන්නේ. ඉතින් තෙල් මිල වැඩි වෙලා තෙල් ගේනකොට වෙනදා අපිට ගියේ ප්‍රමාණය වගේ 3 ගුණයක් විතර දැන් යනවා. ගත්තොත් එන 3 ගුණයක් විතර ඩොලර එළියට යනවා. එතකොට සංචිත පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් ඒක කලමනාකරගෙන හිමිය ප්‍රශ්නේ අවුලක් නැහැ. පුළුවන් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම තමයි ඉතින්. අඩු වෙනකොට අපි IMF එක පුරව ගන්න වැඩ කරනවා. එහෙම මං කියන්නේ ගියේ ඒ වගේ විපත්තාවට පස්සෙත් මුණ දෙන්න පුළුවන් උනේ අපි ආර්ථික හදාගත්තු නිසානේ. අපිට අපි ජනතාවට කොච්චර සහන දුන්නාද කියලා කියතන්නකෝ. ඒ කියන්නේ මොන්ඩිසෝරේ දඩුවාගේ සිට වැඩිහිටිය දක්වා හැමෝටම අපි සහන වැඩි කරානේ. මොන්ඩිස් පෙරපාසල දරුවන්ට කෑම එකට රුපියල් 60 වෙන් කරලා දීපේ කලින් අපි එක 100 කරා. පෙරපාසල් ගුරුවරයන්ට රුපියල් 1000ක් දීමනා වැඩි කරා අපි. ඊට පස්සේ පාසල් දරුවන්ගේ ඔය ශිෂ්‍යත්ව දීමනා වැඩි කරා. මහපොළ ශිෂ්‍යත්ව වැඩි කරා. වැඩි හිටිය පැත්‍රාවොත් එහෙම ඔය වකුගඩු රෝග වගේ ඒ රෝගීන්ට දිවෙච්ච රුපියල් 7500 10000 කරා. වැඩි හිටියන්ගේ රුපියල් 3000 5000 කරා. ඊට පස්සේ ආශ්‍රසම් ලබන කට්ටියගේ ඒක 8500 10000 කරා 15000 කරා. මේ ඔක්කොම වැඩි කරා. දැන් ගෝවියන් දිවිච්ච පොර සනාධාර රුපියල් 15000 අපි එනකොට 125000 කරා. දැන් මේ අලුත් ප්‍රශ්නෙත් එක්ක අපි 30000 කරා මේ කන්නේට. ඉතින් එහෙමත් දීලා තියෙනවා. ඒකස අපි ආර්ථික හැදුවා. ඒගොල්ලෝ දස්සලා අපිට කෑ ගැව්වා. අපි ආවොත් එහෙම ආගම් ඉවරයි පෙරහැර කරන්න වෙන්නේ නැහැ කියලා කෑ ගැවුණේ. දැන් බොරු වෙලා තියෙන ඔක්කොම. මොකුත් නැහැ. අපි දල්දා ප්‍රදර්ශනයක් කරා. ළඟදිම අර දෙවුනි මෝරි සරකින් දාතු ගැල ප්‍රදර්ශනය කරා. සාම පාගමනක් ගියා. සාම පාගමට ලංකාව තෝරගත්ත හොඳම තැන කියලා. ඒ සාම පාගමනේ ගිය භික්ෂුණාන්සලා ඇමරිකාවට ගිහිල්ලා කිව්වෙත් මොකද්ද? ලංකාවේ ජනතාව ධනවත්. මොනවෙන්ද ධනවත්? අධ්‍යාත්මික අධ්‍යාත්ම ධනවත්. එහෙම එකක් අපිට ආවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අසට ආගම් තියෙනවා නේ. කිසිම ආගමක් නැහැ නේ. ඒගොල්ලෝ කිව්වා අපි ආවොත් එහෙම පලි ගන්නවා, ලේ වැගිරෙනවා, විරුද්ධවාදීන්ට ගහනවා, ගෙවල් තියනවා කියලා කිව්වා, ගිනි තියනවා කියලා කිව්වා. අපි ඡන්ද තුනක් කරා. තුනක් දිනුවා. අපි පෙළපාලි ගියේ නැහැ. නැතිනම් අපත්තු කරේ නැහැ. කිසි ප්‍රශ්නයක් කරේ නැහැ නේ. ඉතින් ඒ නිසා මේ විපක්ෂයේ කියපු බොරු සියල්ලම දැන් අතේ පත් වෙලා දින. අපට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ කියලා කිව්වා. ඒක කරන්න තීරෙන්නේ නැහැ කිව්වා. බිරොන්ට ඒක බෑ කියලා කිව්වා. හැබැයි දැන් අපේ රටේ ඉතාමත්ම හොඳින්ම ජාත්‍යන්තර සම්බන්ධයක් පවත්වා ගන්න අපේ ආණ්ඩුව. දැන් මේ පහුගිය සතිය තනකෝ මාලදීන් ජනාධිපතිත් ආවා. දවස් දෙකකට පස්සේ වියට්නම් ජනාධිපතිමත් ආවා. ඒතර ඉන්දියාව සහ අපේ අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා. චීන සහ අපේ අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා. එක්සත් ජනපදයේ අපේ අර බදු වැඩි කරාට පස්සේ අපි සමත් වුණා කියලා කතාල එක අඩු කරගන්න. මේ ඉරාන සහ ඔය මැද ප්‍රදේශ යුද්ධ මේ තත්ත්වයට පස්සේ. එතකොට මම ජනාධිපතිතුමා පැහැදිලි කළා එක්සත් ජනපද ගුවන් යානා දෙකක් අපෙන් ඉල්ලීමක් කරා මෙහෙ නවත්තන්න. අපි ඒකට කිව්වා ඒක කරන්න බෑ කියලා. ඊට පස්සේ ඉරාන නාවික යන්ට වෙච්ච ප්‍රශ්නේදී අපිට ජාත්‍යන්තර නීති අනුමැතිය ඇත්තල ඒක බේරුවා අමර කවුරක් අතර කරගන්න නැතුව. ඒවා සාමාන්‍යයෙන් කරන්න බැරි තම දක්ෂ රාජතාන්ත්‍රික වැඩ. ඉතින් අපි මේ ඔක්කොම එහෙම කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි ඔබ අවසානයේ අපි ඒක
0: පිරිස් එකතු කරගන්න
1: එක.
0: මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ. තවත් පිරිස් එකතු වෙයිද යම් යම් ඉගිපල වෙනවා. තවත් අය ඔබේ අමාත්‍ය පව යම් කිසි ඉගිපල ගල්ලා තියෙන තවත් අය එකතු කරගන්න
1: පුළුවන්. මේමයි.
0: ඔබ ප්‍රධාන ලේකම් විදිහට හොඳටම දන්නේ.
1: තවත් අය එකතු අපේ ආයතන තුල වැඩ කරන්න කැමති, ස්වේච්ඡායෙන් වැඩ කරන්න කැමති එහෙම ඉන්නවා නම් අපි ඒකට අවස්ථාව දෙනවා. දැන් අපි ආර්ථිකය ගත්තොත් මාර්ථිකයේ සමහර වැඩ කරන උපදේශකවරු කරන අය සතපහක සල්ලි ගන්න නැහැ. ඒගොල්ලෝ ජේපී කාර්යොත් නෙවෙයි, එන්පීපී කාර්යොත් නෙවෙයි. හැබැයි ඒගොල්ලන්ට රට ගැන හැඟීමක් තියෙනවා, දැනුමක් තියෙනවා. අපි කල්පමාරා ඒ දැනුම ගන්න ඕන අපි. දැන් මේ ඔක්කොම දන්නේ අපි කියලා හිතන් ඉන්නක හරි තීරමක් නැති එකක් නේ. අපි දන්න දේවලුත් තියෙනවා, අපි නොදන්න දේවලුත් තියෙනවා. ඕන කෙනෙක්ගේ හැම නේද? ඕනම පුද්ගලෙක් දන්න දේවලුත් තියෙනවා, නොදන්න දේවලුත් තියෙනවා. ඒක අපි මොකද කරන්න ඕනකම තියෙන්නේ? ඒ ශේත්‍රයෙන් හොඳම කෙනාව යොදව ගන්න එක අපේ වැඩේ. ඒ කියන්නේ ආණ්ඩු කරනවා කියලා කියන්නේ මොකද්ද? යකා දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදා ගන්න එක නෙවෙයි. මානව සම්පත් කළමනාකරණය. සෞභාග්‍ය සම්පත් කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය. සෞභාග්‍ය සම්පත් එක අපි හරියට කළමනාකරණය කරගන්න ඕන. මානව සම්පත් කළමනාකරණය කරගන්න ඕන. ඕක හරියට කරගත්තොත් එහෙම රටක් ගොඩ ගන්න පුළුවන්. අපි ඔක්කොම බදාගත්තොත් එහෙම ඒක ආණ්ඩු කරන්නේ නෙවෙයි. ඒක පෞල්වාදය. කලින් තිබුණේ ඒක.
0: දැන් එකතු කර ගැනීම වෙරදී යම් කිසි ගැටලුවක් ආවොත් එකතු කරගත්ත අය සම්බන්ධයෙන් විශේෂයෙන් බෙදක කුරුණෑගල සිද්ධිය නියෝජන නගරාධිපතිවරයාගේ සිද්ධිය බොහෝ වෙලාට ප්‍රවෘත්ති මත වෙන්නේ ඔබේ පක්ෂය දැන් මේ වාක්‍යෙම ගන්න කවුද එතකොට?
1: ඇත්තටම දැන් එහෙම එකතු කර ගන්නකොට සමහරට අපි 100ක් ගන්නකොට එක්කෙනෙක්ගේ දෙන්නගේ ගැටලු මත වෙන්න පුළුවන් නේ. ඒක ස්වභාවිකයි.
0: ඔබ එකතු කරගත්තා වුණත් නීතිය නම් වුණත් නීතියමද?
1: ඉතා පැහැදිලි. අපි එක්ක වැඩ කරන්න ආවත් අපට උදව් කරත් අපේ යතනක හිටියත් වැරද්දක් කරුත් එහෙම කිසිම සමාවක් නැහැ. ඒක අපි එකතු වෙච්ච අය නෙවෙයි. අපි එම කෙනෙක් යනකෝ ජනතා විමුක්ති පෙරමුණේ අර NPP කවුරු හරි කෙනෙක් වැරද්දක් කරොත් අපි කිසිම සමාවක් නැහැ. නීති ක්‍රියාවට නගනවාමයි. කුරුණෑගල කේස් ප්‍රශ්න ගත්තොත් එහෙම ඒගොල්ලෝ අපිට සභාපීඨවන් උදව් කරපු අය. ඒස උපනගරාධිපතිකම තිබ්බා. දැන් ඉතින් අපි නීතියට වැඩ කරනවා. අපේ නෙවෙයි. අපි කෙනෙක් නෙවෙයි. අපේ කෙනෙක් කරත් එහෙම. ඔබ හිතන්නකෝ අපි ආණ්ඩු බලේ නැතුව අපි අමාරුවෙන් ඉන්න වෙලාවක අපේ පක්ෂේ වෙන කඩ කරාම අපි පියවර ගත්තේ නැද්ද කියනකෝ? මෙතන ඉතිහාසයක් තියෙනවා. අපේ පක්ෂේ වෙන කඩ කරාම ඔය පොල්ගම්පු කොළ කියලා හිටව മന്ത്രിවරෙක් හිටියා. ඒ ජපානයේට മന്ത്രിකම් පාවිච්චි කරලා පුද්ගලෙක් කෙනෙක්ච්චම අපි දැනගත්තු දවසම ලංකාවට ගොඩ බහිනකොටම අපි මේ අපි ඔෆිස් එකට ගියන විතර පළවත තිබුණේ නැහැ. ඔබ සිර ගෑනලා කතා කරලා වරද පිළිගත්තාම ඒ වෙලෙම ඉල්ලාස්සන කියලා කිව්වා. ඒ මන්ත්‍රිකම අපට හම්බුනේ නැහැ. මේ කෑගල්ලෙන් ඒ මන්ත්‍රිකම ගියේ පොදු ජන පෙරමුණේ වෙන කෙනෙකුට. ඒත් අපි අයින් කරා. ඊට පස්සේ විමල් ගිරන්සල අපි අයින් කරා. ඉතින් අපි කිසිසේත්ම නිකන් වර අර මේ කුණු ගොඩවල් ගොඩ ගහගෙන ඉන්න පක්ෂයක් නෙවෙයි. අමාරු මෙලාදිපවා තීරණ ගන්න ඕන නම් වැරද්දක් කරොත් මේ වැරදිකාරුවන් සම්බන්ධ තීරණ ගන්න පුළුවන් කියලා වචන නෙවෙයි භාවිතාවෙන් ඔප්පු කරපුවා. දැන් මේ අපිට ওই කතන්දර ගින ගත්තොත් එහෙම මේනේ වරුන් චෝදනා ලැබලා හිරේ ගියාට පස්සේ යාවත් ගැල්ලා හැමදිකම මන්ත්‍රිකම දෙන අය අපරාධකරුවන්ව ලං කර ගන්න අය අපරාධකරු එළවුවම එකතු කර ගන්න. අපි ඔය පොල්ගම් පොල් කියන මන්ත්‍රීවරයා වයින් කරාම මොකද සිද්ධුනේ කියනකෝ. බැසිලියාව ගත්ත තමන් ගාවට තේරුම් මං කියන කාරේ ඒගොල්ලෝ කුණු එකතු කරන කට්ටිය. අපි එහෙම කරේ නැහැ. ඉතින් ඒක නිසා අපි මිනිස්සුන්ට වගකීම් දෙන්න බය වෙන්නේ නැහැ. සූසුකම් තියෙන අයට ගැලපෙන්න වගකීම් දෙනවා. හැබැයි වගකීම් ගත්තොත් අය වැරද්දක් කරොත් එහෙම කරුවාර කෙනෙක් ති වැරද්ද කරලා නීතියත් ක්‍රියාත්මක කරනවා.
0: පක්ෂේ හර්දා ගියායි ඔබට ඇරෙත් එකතු වෙන්න උත්සාහ කරනවාද? එහෙම එකතු වෙන්න ආවත් මොකද?
1: මං හිතන්නේ පක්ෂේ හර්දා ගිය හුඟ දෙනෙක් අපිට එකතුලා ඉන්නේ දිස්ත්‍රික් මට්ටම් වල. හුඟ දෙනෙක් එකතුලා ඉන්නේ. ওই නායකයෝ ටිකක් තමයි එකතුලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලනය ඒගොල්ලෝ කරපුවා. ඉතින් අපි ඒක අපි කරන් යමු.
0: පක්ෂේ ඉදිරියට පුළුල් වෙයිද?
1: අනිවාර්යෙන් පුළුල් කරනවා. අපි දැන් ඉදිරියේ වැඩසටහන කරලා තියෙනවා. පක්ෂේ සමාජික බඳ ගන්න ඕන. අපි මහජන ව්‍යාපාරේ පුළුල් කරන්න ඕන. අපි මහජන ව්‍යාපාරේ කොට ගන්න අපි ආදපු අපේ සංගධන ජාලයක් තිබ්බා. අපේ ඔබතුන් විද්වතුන් විශ්වදාචාරවරු
0: කෙනෙක් එකතු වෙන්න කැමති නම් ගුවන් පක්ෂත් එක්ක එකතු වෙන්න.
1: ඉතින් එකතු වෙන්න කැමති නම් ඕන කෙනෙකුට අපේ දිස්ත්‍රික් වල අපේ മന്ത്രിවරු යඳුනෝ මිල කතා කරලා කැමති එක එකතු වෙන්න කියලා එකතු වෙන්න පුළුවන්. නැත්නම් අපිට මුලස්ථානට ලියුමක් ලිව්වත් මැසේජ් එකක් කිව්වත් මම මෙහෙම කෙනෙක් මම කැමති එකතු වෙන්න කියලා කිව්වොත් අපිට පුළුවන් එකතු කරගන්න. ඉතින් හැබැයි මේ එකතු කරගන්නකොට ඉතින් අපි ආ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලලා ඉතින් අපේ මූලික ප්‍රතිපත්ති පැහැදිලි කරලා අපි පුංචි අධ්‍යාපන වැඩි ටිකක් තුනීර කරලා මේ ව්‍යාපාරයට දැන් මෙහෙම හිතන්නකෝ බලය තියෙනකොට හරිද ඒ බලය කොටස් කරුව වෙන එකතු වෙන එකයි මේ ව්‍යාපාර ඉස්සරට රංගිලා මේක රට හදන්න තමන්ගේ පැත්තේ දායකත්වයක් දෙනවා කියලා එකතු වෙන එක අතර පොඩි වෙනසක් තියෙනවනේ. ඒක බලය තියෙන ඕන පක්ෂයට වෙන වැඩි. අපි ඔක ෂොට්ටක් බලනවා නිකන් අර ලාභ ප්‍රයෝජන ගැනීම සඳහා එනවා නම් අපි ෂුට්ටක් හිතලා බලනවා. නැතුව අවංකවම මට මේ වැඩේ කරන්න පුළුවන් සහෝදරයා මාවත් ගන්නකොට කියලා එනවා නම් ඉතින් අපි හරි කැමති හිමයට කොහෙන් આવත් ප්‍රශ්නයක් නෑ අපිට. අවංකයි නම් අපි එකතු කර ගන්නවා. අපි එවණියට ආරාධනා කරනවා අවංකයට මෙරට හදන්න ඕනේ අපි කවුරුත් ඒ නිසා අපි එකතුලා මේක හදමු. ඒක හැදුවොත් ඒක ගෞරවයන්නේ මේ අපට විතරක් නෙවෙයි ඒකට දායකන හැමෝටම ඒ ගෞරවය යනවා. අපි අපේ අනාගත පරපුරට මීට වඩා හොඳට කඩලා මැරෙන්න පුළුවන් නම් මං හිතන්නේ අපි ලබන පුළුවන් ලොකුම සතුට ඒක. ඒ සතුට ලැබීම සඳහා හැම දිනාටම මේ සත්කාරයට එකතු වෙන්න කියලා ආරාධනාවක් තියෙනවා.
0: දැන් හෙට අනිද්දා නැත්තම් තව මාස කීපෙකින් ආණ්ඩු පෙරලේ ඒ වගේ කතන්දර යනවා. ඒ අතරේ තවත් කෙනෙක් අනිත් පැත්තෙන් කතාවක් කියනවා මේකෙන් ඔබෙන් බලය ගන්න බැරි වෙයි කියලා. මොකද්ද මේ දෙක සම්පාදනය?
1: ඒක තමයි
0: බලය ගන්න අත්හරින්නද
1: ඒගොල්ලන්ගේ මහාන නෝක. කියන්නේ ඒගොල්ල පොඩි හීන කියන. කියන්නේ ඇත්ත ගත්තොත් මේක තියෙන්නේ.
0: අපිට බලය ගන්න අත්හරින්නේ
1: නෙමෙයි. ඒක නෙමෙයි කියන්නේ. ඔව්. නෑ. විපක්ෂයට මහාන්සි වෙලා සංගමයකින් කල් අරගෙන වැඩ පිළිලක් හදලා බලය තුල බලය ගැනීම සඳහා වෙච්ච හැකියාවක් නෑ. තීන්දුව ගන්න නායකයෙක් නෑ. එකිනෙකාට එකිනෙක නෑ. එකට එකතු වෙලා අපිට බැන්නට ආණ්ඩුරුද්ද එකතු වුණාට ඒගොල්ලෝ එකට වැඩ කරන නිසා ඒගොල්ලෝ හිතන් ඉන්නවා අර ගෝඨාභය රාජපක්ෂතුමා වගේ අර්බුදයක් එනවා මිනිස්සු පාට බහිනවා ආණ්ඩු වැටෙනවා ඒතර වෙලා ආණ්ඩු ගන්නවා. එහෙම ආණ්ඩු පෙරලෙන්නේ නැහැ හැමතිස්සෙම. එහෙම කරන්න බෑ. මේක එහෙම ආණ්ඩුකුත් නෙවෙයි. ඒසම එහෙම ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. අපි ආණ්ඩු ගත්තේ අපිට ආණ්ඩු ජනතාව දුන්නේ ජනතාව කැමිත්තා කාලයක් පාලනය කරන්න. අපිට ආණ්ඩු නැති වෙන්නේ කවදටද කියන්නකෝ? අපිට ආණ්ඩු නැති වෙන්නේ ජනතාව කැමැත්තාට. කිසියම් චන්දෙන් අපි පරද්දුවොත් එම අපට ආණ්ඩු නැති. හැබැයි අපි දන්නවා ජනතාව පරද්දන්නේ අපි මොකද? අපි ජනතාව අභිලාෂයන්ට උඩ වැඩ කරමින් යනවා. ඒ නිසා අපි ආණ්ඩු ගත්තේ රට වෙනස් කරන්න. අපි හිතනවා ඒකට අපිට කාලයක් ඕන අවුරුදු 5කින් ඔක්කොම කරන්න බෑ. ඉතින් ඒක ජනතාවත් දන්න නිසා අපි හිතනවා අපි ඊළඟ මැතිවරණ සියල්ල දිනනවා. ස්ථිරයි ඒක. දිනන්න ඕන. ඒකට අපි එකතු කරන්න උනකම තියෙන රට හදන්න ඕන මේක වෙනස් කරන්න නිසා අපෙන් ආපෝ බලය ගන්න බෑ කියන එක පොඩි තරකයක් තියෙනවා. ඇත්ත.
0: පොහසත්ටක් ලස්සන ජීවිතයක් මේක යථාර්ථයක් වෙනවාමද?
1: ඔව් සහතික කරලා කියන්නම් අපි වැඩ කරන්නේ ඉලක්කයට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒක අපි දුරකට ගිහින් තියෙනවා කිසියම් දුරකට. ඊතර දුරත් අපේන කොතරම් බාධක ආවත් කොතරම් දුෂ්කර තිබ්බත් අපි අපේ ජනතාවට පොහොසත් රටකුයි ඒ රටේ ජීවත් වෙන ජනයාට ලස්සන ජීවිතයකුයි හදලා තමයි මැරෙන්නේ.
0: හොඳයි, අපි වැඩසටහනේ අවසානයේ ළඟා වෙන්නේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට තවත් දින දෙකකින් ඔබේ පක්ෂයට වසර 61ක් සපිරෙනවා. මොකද්ද ඔබට රටට දෙන්න තියෙන පණිවිඩය, පක්ෂයට දෙන්න තියෙන පණිවිඩය, පාක්ෂිකයන්ට දෙන්න තියෙන පණිවිඩය?
1: ඔව්, ඇත්තටම අපි පක්ෂයක් හදලා මෙතන ගම මොකද කිව්වා, මේ පක්ෂය වෙනුවෙන් මේක හදන්න රකින්න මහන්සි වෙච්ච දීපුදු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැමෝටම පොදු අරමුණක් තිබි, පුද්ගලික අරමුණ තිබුණේ නැහැ. උන්ට තිබ්බේ මේ රට වඩා යහපත් රටක් හොඳ රටක් බවට පත් කිරීම අරමුණ. ඉතින් අපි කියන්නේ ඒ අරමුණෙන් අපි වැඩ කරමු. අපේ පක්ෂ වෙනුවෙන් කැප කරපු මියගේ හැමෝටම දෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන එක. ඒ වගේම අපි ගාව තියෙන අපි එක කරමු. ඉතින් අලුතෙන් ආයත අපි කියන්නේ මේකට එන්න, මේක ගෞරවණීය පක්ෂයක්, කාටත් ගෞරවයෙන් ඉන්න පුළුවන් පක්ෂයක් මේක. මෙතන හොරු නෑ, දූෂිත නෑ, අපේ රටේ තියෙන අදූෂිත පක්ෂය. ඉතින් මෙතනට එකතු වෙමු. එකතු වෙලා අපි මේ මහජන ව්‍යාපාරය ශක්තිමත් කරගනිමින් මේ රට හදන කාර්යයට, රට වෙනස් කරන කාර්යයට අපි අපේ ජනතාවට අනාගත පරපුරට හොඳ රටක් හදා දීලා මැරෙන මිනිස්සු කියන සන්තෝෂයෙන් මැරෙන්න වැඩ කරමු කියන එක තමයි මට ආයිත් ඉල්ලන්න තියෙන්නේ.
0: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට අපගේ ආරාධනාව පිළිගත්තාට. බොහොම ස්තුතියි. ඉතින් අද දවසේදී අපගේ ආරාධනාව පිළිගෙන සාකච්ඡාවට එක්වේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්ලා මහතා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. යලිත් සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබෙන් සමගන්ටයි සෝදානක් වන්නේ. ඉතින් ලබන සතියේත් අඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වූ ඔන්නෑ පොලිටික්ස් වැඩසටහන සමගින් එක්වන්නට ඔබට ආරාධනා කරමින් ITN ඒ වගේම ලක්කණ්ඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන සේ කුසීදී ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.

රහස කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒක රාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දිසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාද්දී ඥානසාර ස්වාමින් වහන්සේ.

සදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

අයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ස්වභාවයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනාගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු.

0: गजकसूत्र देशनाल देश ज्ञानं वहंसी गंपुल मीतलाव कुहुमड रुवन्पा मूल महाविहाराधिपति पूज्यपाद गणेय कुमुरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීම්ද මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්ගමුල මිදලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ්‍යරත්න

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

සැදැහැවතුනි, අපි මෙතැන්සිට ලක්හඬ ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනා සමග එකතු වෙමු.

සතානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ලක්හඳින් පන්සිල් සහ සෙත්පිරි.
1: පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

අනතුරු වලක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝබිය දුරුවි සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: රඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: FM 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5යි.
0: FM 93.5 FM 93.7 ලක්කඳ රඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය

ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා